0: Good Money.
1: අපිට අභියෝගයක් එහෙම ආවහම අපි කරන්න ඕනේ ඒ අභියෝගයෙන් පැනලෑන එක නෙමෙයි. ඒ අභියෝගයට මුහුණ දෙන එක නේද මාෂි?
2: අනිවාර්යෙන්ම.
1: Good morning. යාළුවෙක්ින් අපිත් එක්ක කතා කරන්න නේද? ෂණුකේ good morning අපි වැහෙනව නේද?
3: Good morning.
1: අහහා. Right, අපි යන්නේ නුවර පැත්තට. එහෙම නැත්නම් කටුගස්තොටට නේද? ෂණුකේ කොහෙද ඉස්කෝලේ යන්නේ?
3: අඹදන්න
1: පුෂ්පදාන මහාවිද්‍යාලය. පුෂ්පදාන මහාවිද්‍යාලයට. ඒ කියන්නේ මේ ඔය නුවර ටවුන් එකේ තියෙන පුෂ්පදාන විද්‍යාලයද? එහෙම නැත්නම් අඹදන්නට වෙනම පුෂ්පදාන විද්‍යාලයක් තියෙනවද?
3: අඹදන්නට වෙනම පුෂ්පදාන මහාවිද්‍යාලයක්
1: තියෙනවා. තියෙනවා නේද? හරි. ඕකේ. එහෙනම් ඉතින් දැන් ඉස්කෝලේ කී පන්තියද ඉන්නවා කියලා කිව්වේ?
3: 11 පන්තිය.
1: ආ, ඒ කියන්නේ මේ අවුරුද්දේ ඔලෙවල් නේද?
3: ඔව්, දෙසැම්බර් 8 ඔලෙවල්.
1: දැන් පාඩම් කරගෙන යනවද?
3: ඔව් කරනවා.
1: හරි, පාඩම් කරනවට අමතරව සනුකි මොනවද ඔයා කරන්නේ ඉස්කෝලේ බාහිර ක්‍රියාකාරකම් එහෙම?
3: ශිෂ්‍ය නායකයෙක් වෙලා ඉන්නවා. සූර්ය වාදක කණ්ඩායමේ ඉන්නවා.
1: ආ, ඒ කියන්නේ වෙස්ටර්න් බෑන්ඩ් එකද ඊස්ටර්න් බෑන්ඩ් එකද?
3: වෙස්ටර්න් බෑන්ඩ් එක.
1: හා හා හා හා. හරි. මොනවද වැඩිපුරම ප්ලේ කරන්න කැමති ඉන්ස්ට්‍රුමන්ට් එක?
3: සයිඩ්‍රම්.
1: ෂා, එහෙනම් උසලමෙක් වෙන්න ඇති නේද? උසලමයි ඉස්සරහට දාන්නේ සයිඩ්‍රම් ප්ලේ කරන්න නේද? ආ, එහෙනම් ඉතින් අපේ මාෂි වගේ ඇති. රයිට්. හරි, එහෙනම් ලෑස්තිද අද පොකට් මනි දිනා ගන්න?
3: ඔව් ලෑස්ති.
1: හරි, එහෙනම් අපි වැඩේ පටන් ගමු නේද?
2: අපි බලමු ෂණුකේ කොච්චර දුරට පාඩම් කරලා තියෙනවද කියලා. ප්‍රශ්න හතරයි තියෙන්නේ ෂණුකී. අපි ඔයාලට තප්පර පහක් දෙන එක ප්‍රශ්නෙකට හරි උත්තරේ තෝරන්න, ඒ වගේම උත්තර දෙකක් දෙනවා. මේ තමයි අපි ඔයාලට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: ෂණුකී, ඉතිහාසයෙන් තමයි මේ ප්‍රශ්නේ අපි හදලා තියෙන්නේ. අතීත කාලයේ ආරම්භයට පෙර තිබූ යුගය ප්‍රාග් ඓතිහාසික යුගයයි. ප්‍රාග් ඓතිහාසික යුගය ක්‍රිස්තු වර්ෂ 6 වන සියවස දක්වා දිවයයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා එලිමහන් ස්ථානවල ජීවත් වෙන්න ප්‍රියතාවයක් දැක්වුවා. මෙන්න ප්‍රශ්නය. ප්‍රාග් ඓතිහාසික මානවයා කුඩා කණ්ඩායම් ලෙස ජීවත් වූ අතර එක කණ්ඩායමක සිටි සමාජිකයන් සංඛ්‍යාව කීයද? පළවෙනි උත්තරේ 15ත් 25ත් අතර, දෙවන උත්තරේ 5ත් 15ත් අතර.
3: 15ත් 25ත් අතර.
2: ෂණුකි හරි උත්තරේ තෝරලා ඔන්න රුපියල් 250ක් පොකට් මනි අතට අරන් තියෙන්නේ. ෂණුකි, තව ප්‍රශ්න තුනයි තියෙන්නේ. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයෙන් තමයි අපි මේ ප්‍රශ්නේ අහන්නේ. විනෝදාස්වාදය, ශාරීරික යෝග්‍යතාවය, මානසික සතුට වෙනුවෙන් නිර්මාණය වූ ක්‍රීඩා විශේෂයක් ජනක්‍රීඩා. ජනක්‍රීඩා කිරීමෙන් සාමූහිකත්වය සහ සහයෝගය වර්ධනය වේ. මෙන්න ප්‍රශ්නය. උපකරණ සහිත ජනක්‍රීඩාවක් නොවන්නේ කුමක්ද? අත්හැංගීම, පොරපොල් ගැසීම.
2: ෂණුකි ප්‍රශ්න දෙකකට උත්තර දීලා තියෙන්නේ. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ ෂණුකි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: මේ ප්‍රශ්නය අහන්නේ විද්‍යාවෙන්. හරිද ෂණුකි? තත් කම්පණය වීමෙන් හඳ උපදවන භාණ්ඩ තත් භාණ්ඩයි. තත් භාණ්ඩ පෙරදිග හා අපරදිග සංගීතයේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් තත් භාණ්ඩයක් වන්නේ කුමක්ද? එක තබ්ලාව, දෙක වයලීනය.
3: වයලීනය.
2: එතකොට සිතාරය, ගිටාරය කියන සංගීත භාණ්ඩ තත් භාණ්ඩ වලට තමයි අයත් වෙන්නේ. හරි, දැන්
1: මේ ප්‍රශ්නේ නම් හරිම ලේසි ප්‍රශ්නයක්. මොකද මේ බෑන්ඩ් ලීඩර්ගෙන් අපි ප්‍රශ්න අහන්නේ නේද?
2: ඔව්. ප්‍රශ්න තුනකට දැන් මේ වෙනකොට උත්තර දීලා තියෙන්නේ. මේ ප්‍රශ්න තුනට උත්තර දීලා රුපියල් 1000ක් දැන් පොකට් මනී තියෙනවා ෂණුකි. ඔයාලට දැන් පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගන්න.
1: රෝමය ඉතාලියේ අගනුවර සහ විශාලතම නගරයයි. සදාකාලික නගරය ලෙසත් රෝමය ප්‍රසිද්ධයි. මෙන්න ප්‍රශ්නය. රෝමය හරහා ගලා යන ගංගාව කුමක්ද? එක නයිල්, දෙක ටයිබර්.
3: ටයිබර්.
2: අද දවසේ අපේ පළවෙනි තරඟ කාරිණිය රුපියල් 5000ක් පොකට් මනේ දිනා ගන්නවා.
1: ඉතින් අපේ උණුසුම් සුබපැතුම් ඔන්න ශනුකයාට එකතු කරනවා. ඉතින් ඔයාගේ ජීවිතේ අනාගත හීන හැම එකක්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආයි දවසක හමු වෙමු. ජය වේවා.
0: දරුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
4: සියතා පොකට් මනි. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. Rating agency BBB- stable outlook.

0: දන්නේ ෆුට්බෝල් කර දන්නවද?
1: ෆුට්බෝල් ගහන්නේ
2: කකුලේ.
1: හරිනේ. ඒකට බෝලයක් ඕනේ.
0: ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ.
1: මම දන්නවා මෙසි යන.
0: මෙසි කරදන්නේ. හරි. ඒ ලෝකේ හැම ටීම් එකෙන් මෙසි තමයි ගහන්නේ.
1: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ වුනේ බ්‍රිතාන්‍යේ.
0: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
4: හෙට උදේ අටට
5: අදහුනා හොරා. ඒනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
6: අනේ සර්, පස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තානම් කියලා.
5: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
6: මේක නම් ඉතින් මේ පොස්ටර් එක ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
5: ඈ?
7: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
8: 98.1 98.4 සියත

0: Good Money. මාෂ්‍ය කවදාහරි පුංචි තාරකාවක් එක කතා කරලා තියෙනවද?
1: අපි දැන් කතා කරන්න යන්නේ.
0: හරියටම හරි. හිරුෂි තාරුකා. Good morning.
2: Good morning.
0: අපි යන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑවට. හිරුෂි ඉස්කෝලේ යන්නේ කොහෙද? ලස්සන ඉස්කෝලයක් නේද? ලස්සන නමක් නේ. ඒ පැත්තේ නම් හරි ලස්සනයි නේද? ඒ වගේම අපි දන්නවා හිරුෂි ඔයත් ගොඩාක් ලස්සනයි කියලා. දැන් ලෑස්තිද ප්‍රශ්න වලට උත්තර දෙන්න? හරි. හිරුෂිනේ හත වසරේ. හරිද මාෂි?
1: හරි. දැන් හත වසරේ ඉගෙන ගන්න හිරුෂිට අපි අරන් ඇවිල්ලා තිනවා ප්‍රශ්න හතරක්. මේ ප්‍රශ්න හතර පොකට් මනී කරගන්න පුළුවන් හිරුෂි. හරියට උත්තර දෙන්න ඕන. තප්පර පහක් ඇතුළත එක ප්‍රශ්නකට උත්තර දෙන්න ඕනේ. ඒ වගේම අපි ඔයාලට උත්තර දෙකකුත් දෙනවා. මේ තමයි හිරුෂි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ විද්‍යාව විශ්වයෙන්. පුෂ්ප හට නොගන්න ශාක කාණ්ඩය අපුෂ්ප ශාක කියලා හඳුන්වනවා. මේවා බීජාණු මගින් ප්‍රචාරණය වෙනවා. ප්‍රශ්නය, මේ අතරින් අපුෂ්ප ශාකයක් වන්නේ 1 මුරුංගා, 2 සැල්වීනියා.
2: සැල්වීනියා.
1: රුපියල් 250ක් පොකට් මනී දිනා ගන්නා. ඒ වගේම මේ අපුෂ්ප ශාකවලට උදාහරණ තමයි මඩු, පාසි, මීවන කියන ශාකත්. හරි, අපි යමු එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට.
0: ඉතිහාසයේ විශ්වයෙන් තමයි මේ ප්‍රශ්නය හැදෙන්නේ. මෙන්න ප්‍රශ්නය. හේන් ගොවිතැන ශ්‍රී ලංකාවේ ඉපැරණි ගැමි ආර්ථිකයේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක්. කැලෑබද ප්‍රදේශයක කුඩා භූමි ප්‍රමාණයක් එලි කරලා ගිනි තියල සකස් කරගන්න වගාබිමක් හේනක් ලෙස හඳුන්වනවා. ප්‍රශ්නය, අලුතින් සකස් කළ හේන හඳුන්වන්නේ 1. ඇල් හේන, 2. නවදැලි හේන.
2: නවදැලි හේන.
1: ප්‍රශ්න දෙකකට දැන් උත්තර දීලා තියෙන්නේ. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි මේ ප්‍රශ්නේ හදන්නේ. අහසේ තරුවැල් පිරිලා පොළොවේ සුදු මල් පිපිලා මේ පද්‍ය පාඨය ඇතුළත් වන කාලය මොකක්ද? මේ පද්‍ය පාඨයේ සඳහන් වන කාලය කොමක්ද? 1. රාත්‍රී කාලය, 2. සවස් කාලය.
2: රාත්‍රී කාලය.
1: ඉස්කෝලේ ගිහලා ඉගෙන ගන්න විෂයන් වලින් අපි අහපු ප්‍රශ්න තුනටම දැන් ඔන්න හරි උත්තර දීලා තියෙන්නේ. දැන් පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්නට යමුද?
2: හා.
0: සාමාන්‍ය දැනීම උපයෝගී කරගෙන තමයි බෝනස් ප්‍රශ්නට උත්තර දෙන්න තියෙන්නේ. මෙන්න ප්‍රශ්නය. හවායි දූපත ඇමරිකා එක්සත් ජනපදයට අයත් දූපත් සමූහයක්. ගිනි කඳු ක්‍රියාකාරීත්වයේ හේතුවෙන් නිර්මාණය වූ දූපත් 8කින් හා කුඩා දූපත් රසකින් හවායි දූපත්

0: සමන්විත වනවා. මෙන්න ප්‍රශ්නය. හවායි දූපත් පිහිටා ඇත්තේ කුමන සාගරයේද? 1. පැසිෆික් සාගරේ 2. අට්ලාන්ටික් සාගරේ.
1: අට්ලාන්ටික් සාගරය.
2: හිරුෂි, හරි උත්තරේ වෙන්න ඕනි පැසිෆික් සාගරය. අතේ තිබ්බ පොකට් මනි රුපියල් 1000ක් බෝනස් ප්‍රශ්නට හරියට උත්තර දෙන්න බැරි වුණ නිසා 1500ක් වෙනකන් අඩු වුණා. හැබැයි හොඳ උත්සාහයක් ගත්ත නේද?
0: කමක් නැහැ හිරුෂි, එහෙම තමයි නේද? දෙයක් හරියට ඉගෙන ගන්න නම් පුංචි පුංචි වැරදි තමයි අපිට පාර කියන්නේ. ඉතින් පොඩි දෙයක් එහෙට මෙහෙට වුණා කමක් නැහැ, අපි ආයෙ දවසක උත්සාහ කරමු. එහෙනම් ජය වේවා.
2: හිරුෂි, මේ විදිහට පොකට් මනි දිනා ගන්න උත්සාහ කරනකොට අපේ නංගිලා මල්ලිලාට ඔන්න අයමත් සරයක් අපි මතක් කරනවා. එන්න මේ පැත්තේ පොකට් මනි දිනා ගන්න 0714 151 151 කියන අපේ WhatsApp නම්බර එකට එවන්න අපිට મેસેජ් එකක්.
0: මාෂි, ඔයාලට කැටයක් තිබිලා තියෙනවද?
2: කැටයක් තියෙනවා.
0: ආමත් තියෙනවද? ෂා, ඒකනේ රුපියල එකතු කරලා. කැටේ සල්ලි පිරුණාට පස්සේ අපි ඔක බැංකුවකට අරන් ගිහිල්ලා සාමාන්‍ය බැංකු account එකකට දානවා නේද? හැබැයි බැංකු account එකේ සැලකිය යුතු මුදලක් එකතු වුණාම අපි මොකද කරන්නේ?
2: අපි මොන හරි වටිනා දෙයක් කරනවා.
0: ඔව්, අපි වටිනා දෙයකට ඒක ආයෝජනය කරනවා. ඉතින් ඔබට පුළුවන් බැංකුවේ තියෙන මුදල් වගේම ගෙදර තියෙන මුදල් අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න, ස්ථාවර තැන්පතුවක තැන්පත් කරන්න, දරුවෙකුගේ අනාගතයේදී අවශ්‍යතාවකට ඕන වෙනවා මේ වගේ මුදලක්. ඉස්සරහට ළමයින්ට උසස් අධ්‍යාපනය ලබා දෙන්න, සමහර වෙලාවට විදේශ රටකට යවන්න, ඔය වගේ ගොඩක් දේවල් තියෙනවනේ. ඒ වගේම අපිට සිහින ගොඩක් තියෙනවා. හණයක් ගන්න, එතකොට ගයක් හදන්න, එතකොට ටික කාලයක් ගිහිල්ලා ඉතින් මේ වගේ එක දිගට වැඩ කරගෙන යන්න බෑනේ. අපි කාලයක් ගියාම මොනවද කරන්නේ? විශ්‍රාම ගන්නවා නේද? විශ්‍රාම ජීවිතේටත් අපිට ස්ථාවර තැන්පතු තමයි ගොඩක් වටින්නේ. ඒකෙන් එන පොලියෙන් අපිට හරියට මාසෙට පඩියක් ගන්නවා වගේ, සැලරි එකක් ගන්නවා වගේ ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේ දවස්වල ඔබට ඉහළම ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් සපයන්නේ සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්. ඉතින් යන්න ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරලා ඔබේ අනාගතය ස්ථීර කරගන්න, ස්ථාවර කරගන්න. අදම 13:19ට කතා කරලා විස්තර තොරතුරු දැනගන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම තමයි සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: රකිත චරිතතුළු තුන්දෙනා රිමාන්ඩ් නීතිය සැමට සමාන බව ජනපති කියයි අපරාධකරුවන්ට පක්ෂයේ ඉඩක් නොමැති බවට සජිත්ගෙන් ප්‍රකාශයක් වෙනිසුලානු භූකම්පනයෙන් මියගිය කරන 188ක් දක්වා ඉහළට කොතෙවන් හමුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 308කට සීමා වේ
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: Cartoon Money. අපි වහන පොඩ්ඩෝ නිකම නිකන් ලේසි පාසුව අය නෙමේ, ඕල් රවුන්ඩර්ස්ලා. හරිද? ඊයත් අපිට මේ වගේම කෙනෙක් හම්බ වුණා, රයිට්? අදත් එහෙම තමයි. අද ඉන්නවා අපිට මේ වෙලාවේ ඕල් රවුන්ඩ කෙනෙක්. එයා ස්කූලේ ක්‍රිකට් ටීම් එකට යන්න බලාපොරොත්තු ගොඩක් තියාගෙන ඉන්න බැටින් ඕල් රවුන්ඩ කෙනෙක්. තමද වැඩේ. එයා ශ්‍රී ලංකා කණ්ඩායමේ තසුන් ශානකට තමයි වැඩිපුරම කැමති. තසුන් ශානකට කැමති තව කෙනෙක් ඉන්නවා, තව චුට්ටකින් එයත් එනවා. හරිද? රයිට්. සමෙත් කොටහෙන් ඉඳලා තමයි අපිත් එක්ක ඔන්න අද එකතු වෙන්නේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ.
1: සමෙත්.
0: හරි. සමෙත් වැඩේට ලෑස්ති.
1: හරි සමෙත්, ප්‍රශ්න හතරක් තියෙනවා. හොඳට උත්තර දුන්නොත් අපි දෙනවා ඔයාට පොකට් මනි රුපියල් 5000ක්. මොකද කියන්නේ 5000ම දිනුම නේද? එහෙනම් යමුද පළවෙනි ප්‍රශ්නෙට.
2: හරි.
0: මෙන්න සමෙත්ගේ පළවෙනි ප්‍රශ්නේ සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ පාරම්පරික ගොවිතැනේදී ගොවීන් විසින් සාම්ප්‍රදායිකව විශේෂ වචන මාලාවක භාවිතා කළා. ඒ කමත භාෂාවයි. කමත ආශ්‍රිතව භාවිතා වෙන ප්‍රධාන වචන ගණනාවක් තියෙනවා. ප්‍රශ්නය, කමත් භාෂාවෙන් කපන්නාව ලෙස හඳුන්වන්නේ කොමක්ද? එක දැකැත්ත, දෙක පිහිය.
1: දැකැත්තට කමත් භාෂාවෙන් කියන්නේ ලියන්නාව කියලා. එතකොට කපන්නාව කියන්නේ පිහියට. කමක් නෑ, තව ප්‍රශ්න තුනක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: ඉතිහාසය විෂයෙන් තමයි දෙවැනි ප්‍රශ්නේ හැදෙන්නේ. දළදා වහන්සේගේ ඉතිහාසය සහ උන්වහන්සේ උදෙසා පැවැත්විය යුතු චාරිත්‍ර වාරිත්‍ර ගැන ලියවුණු පැරණි සිංහල සාහිත්‍ය ග්‍රන්ථයක් දළදා සිරිත. හතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජ සමයේ මේ ග්‍රන්ථය රචනා වුණා. මෙන්න ප්‍රශ්නය, දළදා සිරිත කෘතිය රචනා කළ යුගය මොකක්ද? එක දඹදෙණි යුගය, දෙක කුරුණෑගල යුගය.
1: දළදා සිරිත කෘතිය රචනා කළ යුගය මොකක්ද කියලා තමයි ප්‍රශ්නය ඇහුවේ. හරි උත්තරේ කුරුණෑගල යුගය. තව එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තර දුන්නොත් ඔයාලට බෝනස් ප්‍රශ්න තෝරගන්නත් පුළුවන්. අපි යමුද තුන්වෙනි ප්‍රශ්නෙට.
0: මිනිස් දේහයේ බරින් 8%ක් රුධිරය අඩංගු වෙනවා. රුධිරයෙන් අපේ ශරීරයට පෝෂක ඔක්සිජන් සහ රසායනික පදාර්ථ අවශෝෂණය කරගන්නවා. මෙන්න ප්‍රශ්නය, රුධිරය රතු පැහැවීමට හේතුවන වර්ණකය මොකක්ද? එක මෙලනින්, දෙක හිමොග්ලොබින්.
1: මං කියවනේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නොත් බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන් කියලා. දැන් ඔන්න සවෙත් ඔයාලට බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන්. අපි යමුද බෝනස් ප්‍රශ්නෙට.
0: ඊජිප්තුවට උතුරින් මධ්‍යදරණී මුහුදෙන් නැගෙනහිරින් රතු මුහුදු සීමාවේ පිහිටා තියෙන්නේ ඊජිප්තුවේ නිල භාෂාව අරාබි භාෂාවයි. ප්‍රශ්නය, ඊජිප්තුව අයත් වෙන්නේ කුමන මහද්වීපයටද? එක යුරෝප මහද්වීපයට, දෙක අප්‍රිකානු මහද්වීපයට.
1: අතේ තිබ්බ රුපියල් 250ක් පොකට් මනි. රුපියල් 250 වැඩි වුණා 5 ගුණයකින්. දැන් රුපියල් 1250ක් ඔන්න සවෙත් දිනාගෙන තියෙනවා.
0: දන්නවද මාෂි, ඇයි දන්නවද දසුන් ශානකට සවෙත් වැඩිපුරම කැමති? අර මුල් පෙලේ කඩුළු වැටිලා ගියාට පස්සේ අන්තිමට ඇවිල්ලා සටනක් දීලා හොඳ අවසානයක් වෙත අරන් යන්න පුළුවන් පිටිකරුවෙක්නේ දසුන් ශානක. ඉතින් සවෙතුත් ඒ වගේම තමයි නේද? ඔන්න ඉතින් මේ පොකට් මනි සල්ලි වලට මොකද කරන්නේ මේ සවෙත්? මොකද බලාපොරොත්තු ඔයාගේ? අනේ බලන්න කොච්චර හොඳ පුතෙක්ද අපේ සවෙත් කියලා. එනං කේරි විද්‍යාලය නියෝජනය කරමින් තමයි සවෙත් අද දවසේ අපේ පොකට් මනි වැඩේට සම්බන්ධ වුණේ. සුභ පැතුම් සවෙත් එනං ඔයාට.
2: Thank you.

0: ගහවෙන්න අවසරයි. අද මම මෙතනතාවය පොසොන්පත් දීපයක් කියන්න. අඹසෙවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
1: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
2: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047ට WhatsApp කරන්න.
3: මිහිඳු තලාවයි තහම් පළාවයි ශාන්ත පුටු පුටු හාසුනයි.
1: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස් පිඬු වේදනාව ඔක්කාරය හෝ වමනය සමෙහි රතුපැහැ ලප විදුරු මසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය. මෙය සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පරිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: අපරාධකරුවන් නිසි පරිදි නීති හමුවට පැමිණීම තමයි අපේ රාජ්‍ය වගකීම. අඩුම තරම් පක්ෂවල විනය පරීක්ෂණ කරා කියනවා දන්නේ. එයි මේ
3: අනිවාර්යයෙන්ම විනය පරීක්ෂණය පවත්වනවා. අපේ පක්ෂයේ වැරදිකරුවන්ට අවස්ථාවක් දෙයක් නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: හොරුන් ආරක්ෂා කරන්නෙත් නැහැ. හොරුන් වෙනුවෙන් හිටගන්නෙත් නැහැ.
5: බැයිද පුළුවන්ද කියලා උසාවියේ බලමුකෝ. දාන්න ඕ නඩු.
2: නඩු ටික එනකොට කට්ටිය කලබල වෙනවා. මෙතෙන් ඇවිල්ලා මොන මොන හරි කියනවා.
0: සෑමදිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
6: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
7: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
8: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
6: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ செமட்டு அத்துதுன் கமனட்டு ஜவையதுன் ரட்டட்டு பனதுன் திஸ்வசருக்கு விசிஷ்டத்வே அபிமானய பீப்பிள்ஸ் லீசிங் விஸ்வாசே பிரமுகயா
1: அசீமாந்திக அவகாசேக அபூர்வத்தை அத்துதின்ன ஸ்ரீ லங்காவே அனர்கதம நிவாவே விஷாலதம பிரமானே போசிலேன் டைல் எகதுவ நஜெஸ்டிகா லங்கா டைல்ஸ்
0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB ද සිටි යුනිවර්සිටි සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 832 1000 NIB ද සිටි යුනිවර්සිටි The place to be.
2: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් වැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
3: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි
7: අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- stable outlook
9: 98.2 98.4
10: පන්නේවාගේ කමුකොකේ
11: ඕප්‍රේක්
10: නෑවාගේ
11: පතිමුරේ
12: සුන්ස් ෆ්‍රයිඩේ මචං
13: අද විතරයි සිකුරාදා
14: සියත දෙවයින පුරා
15: සියත පොකට් මනි

0: හය විනාඩි 22යි දැන් වෙලාව මාෂී. අපි අන්ද මාතර.
1: යන්.
0: Good morning. නදිනි කොහමද?
2: Good morning.
0: ඔයාගේ සම්පූර්ණ නම මොකද? හරි ලස්සන නමක් යට තියෙන්නේ.
2: නදිනි මලීෂා.
0: නදිනි මලීෂා. මලක් වගේ ලස්සන නදියක්. Right. නදිනි ඉස්කෝලේ කී පන්තියද ඉන්නේ පුතා?
2: මම නවය වසරේ ඉන්නේ.
0: Right. දැන් ඔයා ඉස්කෝලේ මේ විෂයන්ට අමතරව මොනවද කරන බාහිර ක්‍රියාකාරකම්?
2: චෙස් කරනවා, නැටුම් කරනවා, ඒ වගේම එනවුන්සින් වලට ඉන්නවස් වල.
0: අපිට හිතුණා ඔයාගේ ලස්සන කටහඬ කවදා හරි දවසක මෙහෙම මාධ්‍යයකට ඇවිල්ලා කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා අපිට හිතුණා නේද මාෂ්?
2: රයිට්. එහෙනම්
0: හරි. ඕකේ එහෙනම් අපි වැඩේට ලෑස්ති, වැඩේ පටන් ගමුද නදිනි?
2: පටන් ගමු.
1: හරි නදිනිටත් ඔන්න පොකට් මනි රුපියල් 5000ක් තියෙනවා. අපි දෙන්න අතේ තමයි දැන් මේ 5000 තියෙන්නේ. ඔයාගේ අතට ගන්න නම් අපි අහන ප්‍රශ්න හතරට උත්තර දෙන්න ඕන. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: ඉතිහාසයේ විශේෂයෙන් තමයි පළවෙනි ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ ගම්පොළ යුගයට අයත සිංහල සාහිත්‍යයේ විශිෂ්ටතම සංදේශ කාව්‍යයක් මයුර සංදේශය. ගම්පොළ සිට දෙවිනුවර දක්වා මොනරෙකුගේ අතේ පණිවිඩයක් යැවීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙන්න ප්‍රශ්නය. මයුර සංදේශය රචනා වුණේ කුමන රජුගේ කාලයේද? 1. තුන්වන විජේබාහු රජතුමාගේ කාලේ. 2. පස්වන බුවනෙකබා රජතුමාගේ කාලේ.
2: පස්වන බුවනෙකබා රජතුමාගේ කාලේ.
1: රුපියල් 250ක් ඔන්න පොකට් මනි දිනා ගන්න පළවෙනි ප්‍රශ්නෙට මයුර සංදේශයේ කවි තියෙනවා 163ක්. හරි එහෙනම් අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් උයි මේ ප්‍රශ්නය අහන්නේ දීවර කර්මාන්තයේදී දීවරයන් මුහුදු ගමන්වලදී වගේම මසුන් නැල්ලීමේදී විශේෂිත වචන මාලාවක් භාවිතා කරනවා. දීවර භාෂාව සාමාන්‍ය ව්‍යවහාරයෙන් වෙනස් වූ එම කර්මාන්තයටම ආවේනික වූ උපභාෂාවක්. මෙන්න ප්‍රශ්නය. දීවර භාෂාවේ කාලගුණය හැඳින්වෙන්නේ 1. මාර්යාව නමින්, 2. යම්තුව නමින්.
1: දීවර භාෂාවේදී මාරියාව කියලා කියන්නේ මුහුදේ හටගන්න අති විශාල දරුණු රළ පහරකට. හරි. දැන් ප්‍රශ්න දෙකකට උත්තර දීලා රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: පුරවැසි අධ්‍යාපනය විෂයෙන් මේ ප්‍රශ්නය සකස් වෙනවා යුතුකම් කොටස් දෙකකට බෙදෙනවා. ඉනෙකක් නීතිමය යුතුකම් ලෙස හැඳින්වෙනවා. මෙන්න ප්‍රශ්නය. අනෙකුත් යුතුකම් කොටස වන්නේ 1. සදාචාරාත්මක යුතුකම්, 2. පුරවැසි යුතුකම්.
2: පුරවැසි යුතුකම්.
1: හරි උත්තරේ වෙන්න ඕනි සදාචාරාත්මක යුතුකම්. දැන් අතේ රුපියල් 500ක් පොකට් මනි තියෙන නිසා මේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න පුළුවන්. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්නේ තෝරගමුද?
2: තෝරගමු.
0: සාමාන්‍ය දැනීම ඇසුරෙන් තමයි බෝනස් ප්‍රශ්නය සකස් වෙන්නේ. මෙන්න ප්‍රශ්නය. ලොව ප්‍රථමයෙන්ම පොත් අච්චු ගැසීමේ යාන්ත්‍රික මුද්‍රණ යන්ත්‍රය 1440 ජර්මනියේ නිෂ්පාදනය වුණා. පොත් සිය ගණනක් මුද්‍රණය කිරීමට ඉන් හැකියාව ලැබුණා. මෙන්න ප්‍රශ්නය. පොත් මුද්‍රණය සඳහා මුද්‍රණ යන්ත්‍රය සොයාගත්තේ 1. ලියනාඩෝ ඩාවින්චි, 2. ජොහන්ස් ගුටෙන්බර්ග්.
1: පොකට් මනේ තිබ්බ රුපියල් 500ක් අතේ බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ දීලා රුපියල් 500 පස් ගුණයකින් වැඩි වෙලා රුපියල් 2500ක් ඔන්න දිනාගෙන තියෙනවා.
0: හරි දැන් හදිනි හොයාට මොකද හිතෙන්නේ?
2: මට ගොඩක් සතුටුයි මේ වගේ වැඩසටහන් සහභාගී වුණත්.
0: හරි එහෙනම් ඉතින් අපි යාළුවන්ටත් මේ ගැන කියමු නේද?
1: ජය වේවා නදිනි. නදිනි මේ විදිහට පොකට් මනේ දිනා ගද්දී ඔන්න ආයෙ මක්සරයක් අපේ නම්බර් එක මතක් කරනවා. නම්බර් එක මතක් කරුනේ?
0: ඔව් නම්බර් එක මතක් කරා. නම්බර් එක මතක් කරා.
1: 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. එවන්න අපිට මැසේජ් එකක් අපි පොකට් මනේ දෙන්න.
0: ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕනේ අපිත් එක්ක ඉන්න සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. අපි මේ හැමදේම කරන්නේ අපේ පොඩ්ඩන්ගේ ජීවිත දියුණු කරන්න ඒ පොඩ්ඩන්ගේ ජීවිත දියුණු කරනවා කියන්නේ රටත් දියුණු වෙනවා. උගත් පරපුරක් නිර්මාණය වෙනකොට රටේ බුද්ධිමය සම්පතිය යනකොට මිනිස්සු හිතන පතන විදිය වෙනස් වෙනකොට රටත් ඉබේම සංවර්ධනය වෙනවා. ඉතින් ඔබේ සංවර්ධනයට අනිවාර්යම දෙයක් තමයි ස්ථාවරවත්කම්. ඔබට ස්ථාවරවත්කම් නිර්මාණය කරගන්න තියෙන ලෙහෙසිම පහසුම ක්‍රමය තමයි ස්ථාවර තැන්පතු. ඉතින් විවිධ අවස්ථාවලදී අපිට අවශ්‍යතා කියන දේවල් ඇති වෙනවනේ. ඔබට පුළුවන් අදම සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත යන්න, කතා කළ විස්තර දැනගන්න. 13:19 තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: රකිත චරිත ඇතුළු තුන්දෙනා රිමාන්ඩ්. නීතිය සැමට සමාන බව ජනපති කියයි. අපරාධකරුවන්ට පක්ෂයේ ඉඩක් නොමැති බවට සජිත්ගෙන් ප්‍රකාශයක්. පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි. වෙනිසුලානු භූකම්පනයෙන් මියගිය ගණන 188ක් දක්වා ඉහළට.
0: දේශීය සියත. Local news on Seether. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විජය දසරාජපක්ෂගේ පුත්‍රයෙකු වන නීතිඥ රකිත රාජපක්ෂ චරිත් අබේසිංහ ඇතුළු සකකරුවන් තුන්දෙනා ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝතරකම විසින්. සකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ සම්බන්ධ පෙරුම සඳහන් කළේ නිර්නාමික පැමිණිල්ල අනුව විමර්ශනය ආරම්භ කළ බවයි. විමර්ශනයේදී දුරකථන සංවාද හඬපටයක් හමුවුණා. එම දුරකථන සංවාදයේ සිදුවන්නේ මෙහි පළමු සැකකරු වශයෙන් නම් කර ඇති චරිත් අබේසිංහ සහ නදුන් චින්තක හෙවත් හරක්කට නැමැත්තාගේ හිතවතෙකු බව පැවසෙන හර්බි නැමැත්තකු අතර බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. සැකකාර චරිත් අබේසිංහ එහිදී සඳහන් කර ඇත්තේ මකුදුරේ මදෝෂ්ට සිදු වූ සිදුවීම හරක්කට නැමැත්තාටද සිදුවිය හැකි බවයි. එබැවින් හරක්කට නැමැත්තාගේ රඳවුම් නියෝග ඉවත් කර බූස්ස බඳරාගාරයට නොයවා ඔහුගේ ජීවිත ආරක්ෂාව සලසා දීමට සුදුසු බඳරාගාරයකට යැවිය හැකි බවට දැනුම් දී ඇති බවයි අල්ලස් කොමිසම පැවසුවේ. හර්බි නැමැත්තා මේ පිළිබඳ දැනුම් දී ඇත්තේ හරක්කටාගේ බිරිඳ වෙතයි. 2023 වසරේ මාර්තු මාස 25 වනදා රකිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් ඩුබයි වෙත පිටත්ව ගොස් තිබුණා. ඩුබයිහිදී සැකකරුවන් හරක්කටාගේ බිරිඳ හමු වී ඇත්තේ හර්බි නැමැත්තාගේ නිවසේදී. එම අවස්ථාවට මිදිගම රුවන් නැමැති පුද්ගලයාද සහභාගී වී ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. හරක්කට නැමැති පුද්ගලයාගේ රඳවුම් නියෝගීවත් කර අවශ්‍ය ආරක්ෂාව සලසාදීම සඳහා සැකකරුවන් ඉල්ලා ඇති මුදල රුපියල් කෝටි 50ක්. පසුව එම මුදල රුපියල් කෝටි 30 දක්වා අඩු කර ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. එහිදී හරක්කටාගේ බිරිඳ ප්‍රකාශ කර ඇත්තේ තමන්ට එතරම් මුදලක් ලබා දිය නොහැකි බවයි. ඉන් පසු එම මුදල රුපියල් කෝටි 20 දක්වා පහත දමා ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. අනතුරුව එම මුදලින් රුපියල් කෝටි 12ක මුදලක් අත්තිකාරම් වශයෙන් ඉල්ලා ඇති සැකකරුවන් විසින්. එක් අවස්ථාවකදී රුපියල් කෝටි 10ක් සහ පසුදා තවත් කෝටි 2ක මුදලක් හරක්කටාගේ බිරිඳ විසින් ලබා දී ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. මුදල් ලබා දී ඇත්තේ ඩිරා මුදල්ලේකකෙන්. මෙම කරුණ මෙවන විට අත්අඩංගුවට පසු වන මිදිකම රුවන් නැමැති පුද්ගලයා ලබා දුන් ප්‍රකාශයෙන්ද තහවුරු කර ඇති බවයි අල්ලස් කොමිසම පැවසුවේ. එහිදී සහකාරාධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ සම්බන්ධ පෙරුම සඳහන් කළේ ඊට අදාළව ඔහුගේ දිරුම් ප්‍රකාශයක්ද නුතරේදී අධිකරණයට ඉදිරිපත් කරන බවයි. නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නැමැති පුද්ගලයාද මෙම කරුණ තහවුරු කරමින් ප්‍රකාශ ලබා දී ඇති බව සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පැවසුවා. ඇ පෙන්වා දුන්නේ මෙම මුදල් ලබාගත් පසුව හරක්කටාගේ රඳවුම් නියෝග ඉවත් කර ඔහු වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම සිදු නොවූ බවයි. එබැවින් එම මුදල් ආපසු ලබා දෙන ලෙස හරක්කටාගේ බිරිඳ හර්බි නැමැති පුද්ගලයාට බලපෑම් කර තිබුණා. ඒ අනුව ඔහු ඒ පිළිබඳ දැනුම් දී ඇත්තේ චරිත් අබේසිංහ වෙතයි. රුපියල් මිලියන 200ක පමණ මුදලක් ලබා දිය හැකි බවත් සෙස මුදල් ලබා දීමට හැකියාවක් නොමැති බවත් සැකකරු ප්‍රකාශ කර ඇති බවයි අල්ලස් කොමිසම පැවසුවේ. එහි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය කියා සිටියේ ඝාතනය කෙරුණු ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසාට සැකකරුවන් විසින් රුපියල් මිලියන 200ක මුදල ලබා දී ඇති බවයි. පසුව මේ පිළිබඳව පොලිස් ප්‍රතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් වුණා. ඉන් අනතුරුව විමර්ශන ආරම්භ කළ බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. සිදිය සම්බන්ධයෙන් හරක්කටාගේ බිරිඳගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබාගෙන නැහැ. ඇය ඉන්දුනීසියාවේ සිටින බවට තොරතුරු ලැබී තිබුණා. විමර්ශනවලට සහාය වීමට ඇය එකඟ වී ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. සැකකරුවන් 2023 වසරේ මාර්තු මාස 25 වනදා ඩුබයි වෙත ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් එම වසරේ මාර්තු මාස 29 වනදා දිවෙනට පැමිණ ඇති බවට තහවුරු වුණේ ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ වාර්තාවලින්. සෙකකාර රකිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා සඳහන් කළේ සිය සේවාදායකයා වෘත්තීය නීතිඥවරයෙකු බවයි. ඔහුට හෙට දිනේ මෙමාධිකරණයේ නඩුවකට පෙනී සිටීමට ඇති බවත් බන්ධනාගාරයේ සිට ඊට පෙනී සිටීමට ඔහුට සිදුවන බවත් නීතිඥවරයා සඳහන් කළා. එම අවස්ථාවේදී ප්‍රශ්නයක් මතු කළ මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ සෙකකරුට බන්ධනාගාරයේ සිට පැමිණීමට අවශ්‍ය වන කරුණු කුමක්ද යන්නයි. සෙකකරු රක්ෂිත බන්ධනාගාරගත වුහොත් ඔහුට අධිකරණයට පැමිණීමට සිදුවන්නේ බන්ධනාගාරයේ සිට බවයි නීතිඥවරයා සඳහන් කළේ. ඔහු පෙන්වා දුන්නේ රකිත රාජපක්ෂ පෙනී සිටින නඩු විශාල සංඛ්‍යාවක් විවිධ අධිකරණවල පවතින බවයි. ඔහු බන්ධනාගාරගත වුහොත් එම නඩුවලට පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බැවින් එය සුවිශේෂී කරුණක් ලෙස සලකන ලෙස නීතිඥවරයා ඉල්ලීමක් කළා. ඔහු සඳහන් කළේ රකිත රාජපක්ෂට ස්ලීප් ඇප්මියා නැමැති රෝගී තත්ත්වයක් පවතින බවයි. එම රෝගී තත්ත්වයෙන් පසුවන පුද්ගලයෙකුට බන්ධනාගාරය තුළ රැඳී සිටීම සුදුසු නොවන බව සහ ඉන් ජීවිත අවදානමක් පවා ඇතිවිය හැකි බවයි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ. සෙකකාර චරිත් අබේසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ සිය සේවාදායකයා හෘදයාබාධයකින් පෙළෙන පුද්ගලයෙකු බවයි. ඔහු ස්ටෙන්ට් හතරක් යොදා ඇති බවත් තවත් පහක් දැමීමට ඇති බවත් නීතිඥවරයා සඳහන් කළා. අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයෙකුට වැළඳෙන සියලු රෝග චරිත් අබේසිංහට වැළඳී ඇති බැවින් ඔහුට ඇප ප්‍රදානය කරන ලෙසයි නීතිඥවරයා ඉල්ලීමක් කළේ. අරුණ වරුෂ හැන්නදිගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගීත් කරුණාරත්න සඳහන් කළේ සෙකකරුට එරෙහිව අලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කර ඇති බවයි. මෙවැනි සිද්ධියකට අදාළව සහතිකයක් ඉදිරිපත් කිරීමට අලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා. එම කරුණු සුවිශේෂී කරුණු ලෙස සලකා සේවාදායකයා අප මත උදාහරණ ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියා. මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ සහතිකය නීතියට පටහැනි බවට මතු කළ තර්කය ප්‍රතික්ෂේප කරන බවයි. එම සහතිකය නීත්‍යානුකූල බව අධිකරණය තීරණය කළා. සෙකකරුවන්ට පවතින රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවලින් නිශ්චිත කරුණු දැක්වීම් ඉදිරිපත් කර නොමැති බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. ඔහු නියෝග කළේ සෙකකරුවන් ජූලි 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන බවයි. බන්ධනාගාරය තුළදී ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සලසා දීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළා. සෙකකරුවන් රඳවා ඇත්තේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ. ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සැපීම සඳහා බන්ධනාගාර අධිකාරීවරයා විසින් අවශ්‍ය පියවර ගනු ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක සඳහන් කළේ. අපරාධවලට සම්බන්ධ සියල්ලන්ට නීතිය ක්‍රාත්මක වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරමින්.
3: අපරාධකරුවන් මරා දැමීමෙන් වැළැක්වීම සඳහා සල්ලි ගන්නවා. කෙනෙක් අත්අඩංගුවට ගත්තනම් නිසි ක්‍රමවේදය අධිකරණ ඉදිරිපත් කිරීම. හැබැයි අධිකරණ ඉදිරිපත් නොකොට මරා දැමීම සඳහා සල්ලි ගන්නවා. මරණයෙන් බේරෙනවා කියලා සල්ලි ගන්නවා. ඒවට පක්ෂ ભેද නැහැ මතක තියාගන්න. මරන්න නැතුව ඉඳලා අපිට සල්ලි දෙන්න. මරණයෙන් ආරක්ෂා කරගන්න අපිට සල්ලි දෙන්න. පීටියකින් අයින් කරලා දෙන්න අපිට සල්ලි දෙන්න. මෙහෙමයි දේශපාලන ජාලය මේවත් එක්ක සම්බන්ධ වෙලා තිබුණේ. කට්ටි හිතුවා මේවා කාලේ වැලිතලාවේ යට වෙයි කියලා. කාලේ වැලිතලාවේ යට වෙන්න දෙන්නේ නැහැ මේ හොඳි. හරි. අපරාධකරුවන් නිසි පරිදි නීති හමුවට පැමිණීම තමයි අපේ රාජ්‍ය වගකීම. විමර්ශනය කරලා අත්අඩංගුවට අරගෙන නීතිපති පාර්ලිමේන්තුව හරහා නඩු ගොනු කරලා අධිකරණ පද්ධතිය හරහා අපි දඬුවම් ලබා දෙන්නේ. බන්ධනාගාරගතවල ඉන්න කුඩු ව්‍යාපාරිකයෙක් 92 වතාවක් කතා කළා තන දේශපාලන නායකයෙක්. ඒකෙන් 54 වතාවක් එයා රන් තිනවා නේද? අනිත් ඉතුරු ටික එයාට ඇවිල්ලා තියෙනවා.
1: මජවවලට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට සිය දේශපාලන ව්‍යාපාරය තුළ අවස්ථාවක් නොමැති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.
4: මොනම අවස්ථාවකදීවත් මොනම හේතුවකටවත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලියේ විරුද්ධවාදී. එහෙම නැත්නම් සතුරන් බවට අපි කිසි දවසක පත් වෙන්නෙත් නැහැ, පත්වන්න බලාපොරොත්තුවකුත් නැහැ. ඒ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ අපරාධ වලට සම්බන්ධ කිසිම පුද්ගලයෙකුට අපේ දේශපාලන ව්‍යාපාරය තුළ තැනක් නැහැ කියන එක මම මේ අවස්ථාවේදී අවධාරණය කරන්න කැමතියි.
1: මෙම වසර තුළ අපනයන ආදායම 10%කින් ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එහි සභාපති මංගල විජයසිංහ පැවසුවේ කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බවයි. මේ අතර ඇමරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 342ක් දක්වා ඉහළ ගියා. එහි ගෙනුම් අනුපාතය රුපියල් 332.34ක්. අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලුද විනිමය අනුපාතිකයට බලපා ඇති බවයි ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු සඳහන් කළේ.
5: අපනයනගල තියෙන ප්‍රශ්න, අපේ ආරක්ෂකතාවය තියෙන ප්‍රශ්න, අපේ තරඟකාරීත්වය තියෙන ප්‍රශ්න. ඒකට අපිට මේ ප්‍රශ්නේ ආමන්ත්‍රණය කරන්නේ නැතුව විදේශ විනිමය අනුපාතික විතරක් එකපාර ආමන්ත්‍රණය කරන්න අමාරු. ඒක කරන්න පුළුවන්. ඒක කරොත් මේ ප්‍රශ්නේ වෙනත් කොටස් වෙන වෙන පැති වලින් එළිය දෙනවා.
1: ඩෙංගු මතුරු ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ජනතාවගෙන් උපරිම සහය නොලැබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමේ වැඩබලන සභාපති උපුල් රෝහණ පවසනවා. ඔහු සඳහන් කළේ ඉදිරියේදීත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
6: ඩෙංගු රෝගය පාලනය කර ගැනීම සඳහා නිවාස පරිසර සහ ආයතන පරීක්ෂා කිරීම වැඩසටහනල නිරත වුණා. අපිට දිගින් දිගටම අනාවරණය වෙන්නේ රටේ මහජනතාව පොදුවේ මේ වසංගත තත්ත්වය පාලනය සඳහා ලබා දිය යුතු සහයෝගය ඔවුන්ගේ හැකි උපරිමයෙන් ලබා දෙන්නේ නැහැ කියන එක. කෙසේ වෙතත් පහුගිය දිනවල අපිට අනාවරණය වෙච්ච කරුණු අනුව අපි දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.
1: වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ කනන 30ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙවන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 49,000කට ආසන්නයි. 2027 වසරේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබඩවියෙන් ලබා ගත හැකි. ලබන 29 වනදා ඒ පුවත්පත්වල පළ කරනු ඇති. මේ අතර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුප්පත් කැඳවීම ආරම්භ කළා. අයදුම්පත් කැඳවීම සිදුවන්නේ ඔන්ලයින් ක්‍රමයට පමණයි. ලබන මස 8 වනදා දක්වා අයදුම්පත් කැඳවීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වෙනිස්සුලාවේ හටගත් භූකම්පනවලින් මියගිය ගණන 188ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබූ ගණන 1500කට අධිකයි. ගොඩනැගිලි 100කට වැඩි සංඛ්‍යාවක් කඩා වැටී ඇති බවයි එක්සචෝතින්ගේ සංවිධානය සඳහන් කළේ. වෙනිසුලාවේ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ඇමරිකාව විසින් සිය කණ්ඩායම් ගුවන් යානා සහ හමුදා සහාය සපයනු ලැබුවා. ඇමරිකාව ජාත්‍යන්තර බෙළඳ බලකාය සහ ලෝක ආහාර වැඩසටහන ඇතුළු එහි හවුල්කරුවන් හරහා වෙනිසුලාවට ආධාර වශයෙන් ලබා දී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 150ක්. භූකම්පනවලින් විපතට පත්වූවන්ට ගෞරව කිරීම සඳහා මෙවර පාපන්දු ලෝක කුසලානයට සහභාගී වන ස්පාඤ්ඤ කණ්ඩායම සිය පෝනවීම් අතරතුර විනාඩියක නිශ්ශබ්දතාවයක් පළ කළා. ගලබා ගැනීමේ මෙහෙයුම් සඳහා සහය ලබා දීමට ස්පාඤ්ඤ සූදානම් බවයි එරට අග්‍රමාත්‍ය පෙද්‍රෝ සැන්චෙස් පැවසුවේ. වෙනිසුලාවේ කරක සගනුවර ප්‍රබල භූකම්පන දෙකක් හටගනු ලැබුවේ පසුගිය 24 වනදා රාත්‍රියේදී.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. පළමුවෙන් පන්දුවර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දෙවි රස් කර ලකුණු සංඛ්‍යාව 308ක්. නායක තරංජිත් ද සිල්වා ලකුණු 120යි. එය ඔහුගේ 14 වන ටෙස්ට් ශතකයයි. තරගයේ පැවැත්වෙන්නේ ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී. ජලිසිරස්තල රකිත චරිත් ඇතුළු 3 දෙනා රිමාන්ඩ්. නීතිය සමට සමාන බව ජනපති කියයි. අපරාධකරුවන්ට පක්ෂයේ ඉඩක් නොමැති බවට සජිත්ගෙන් ප්‍රකාශයක්. පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි. වෙනිසුලානු භූකම්පනයෙන් මියගිය ගණන 188ක් දක්වා ඉහළට. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතකෝරළ. සියත මෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එදෙක් ප්‍රති සිටින්න පෑන් පෑපුවත් සමක.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town. ලංකාවේ ෆේමස් ඇක්ට්‍රස් කෙනෙක් වෙන උපේක්ෂා ස්වර්ණමාලි අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
1: Happy birthday Upeksha.
2: Thank you Silpata.
3: Happy birthday. Happy birthday. Happy birthday to you.
0: බර්ත්ඩේ එකකට ලැබුණු වටිනම තෑග්ග මොකද්ද?
2: දේවල් ඇත්තටම අමතක වෙලා තියෙනවා. ගිහක් වෙන මොකද දුවත් එක ජීවිතේ අතගෙන එක නෙමාලයක් හම්බ වෙනවා. ඒ දවස්වල හිටපු සම්මතයෙන් මේක විශේෂයි. තින්
1: අද ගෙදරයත් එක්කද සෙලිබ්‍රේට් කරන්නේ?
2: මගේ දුව දැන් කේරෙන වයසක නිසා පළවෙනි වතාවට එයා මට තෑග්ගක් කැන්සල් කරලා තිබුණා. එයාගේ තාත්තගේ උදව්වත් අරගෙන මොද්දක් ඇත්තටම ඒ කාඩ් එකක් හදලා තියෙනවා. තාත්තට පොඩ වද දීලා අද හවස මට මොන හරි දෙන්න දෙයක්
0: මේටිකේ ෆීල්ඩ් එකෙන් ඈත් වෙලා දින්නේ.
2: වර්තමානයේ මගේ තෙල්නාටි මුකුත් විකාශනය වෙන්නේ නැහැ. හැබැයි ඉදිරියේදී වන්ස් අපෝන් ටයිම් කරම්බෝකින් තෙල්නාටි විකාශනය වෙන බලාපොරොත්තු ඉන්නවා. පුබුදු චතුරංගයේ කුණා චිත්‍රපටය සහ අලුත් අධ්‍යක්ෂකවරයෙක්ගේ සූර්යදේව් කියන චිත්‍රපටය රිලීස් වෙන තියෙනවා. කලින් තරම් ගොඩක් හොඳ නිර්මාණවලට ආරාධනා ලැබෙන ප්‍රමාණය හරි අඩුයි.
0: Talk of the town. මිනිස්සුන්ට ටික ටික අමතක වෙලා යන ඉන්දියානු ජන නර්තනයන් ගැන ලෝකෙටම කියන ඊටා මූවි එක ළඟදි රිලීස් වෙනවා.
1: විතාබයි නාරායන් ගෞකර් කියන මහාරාෂ්ට්‍රවල හිටපු ලෙජෙන්ඩරි ෆෝක් ඩාන්සර් කෙනෙක්ගේ ලයිෆ් ස්ටෝරි එක තමයි මේ මූවි එකේ තියෙන්නේ.
0: ට්‍රෙඩිෂනල් ලවුනි ඩාන්සර් කෙනෙක්ගේ ලුක් එකෙන් ශ්‍රද්ධා කපූර් තමයි ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එක කරන්නේ. රන්දි පූඩා සපෝටින් කැරක්ටර් එකක් කරනවා.
1: මේ ෆිල්ම් එකේ ටීසර් එක ඔන්ලයින් රිලීස් කරනත් කලින් ඉඳන් කොක්ටේල් 2 වගේ මූවිස් තියෙන තියටර්ස් වලත් රිලීස් කරලා තිබුණා.
0: Talk of the Town.

දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන් ෆයිනන්ස් තාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලප්මන් ෆයිනන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ Rating agency BBB- stable outlook.

0: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
1: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
2: ඔයා ඔයා මොනවද දන්නේ ෆුට්බෝල් ගැන දන්නවද?
3: ෆුට්බෝල් ගහන්නේ කකුලේ.

0: Gomez, Pocket Money.
1: ජයග්‍රහණය කියලා කියන්නේ මාෂීය එක පාරට ලැබෙන දෙයක් නෙවෙයි. සාර්ථකත්වය වෙනුවෙන් යන ගමනක්. මේකේ එක අඩියක් ගානේ හරි පරිස්සමට තියන්න ඕනේ. හොඳට කල්පනා කරලා තියන්න ඕනේ. එතකොට තමයි සාර්ථකත්වය ජයග්‍රහණයකින් කෙලවර කරගන්න පුළුවන් වෙන්නේ. හැමදාම දිනන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න හැමදාම පරදින්නේ නැහැ. දිනුව පෙරදුම සමබරයි. අපි ලෑස්ති වෙන්නේ අද දවසේ පොඩ්ඩංගේ පොකට් මනි දීලා ඉවර කරලා අම්මලා එක්ක පොකට් මනි හොයාගෙන යන්න.
2: මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා චන්දිමා මහර්ගමේ ඉඳලා. Good morning චන්දිමා.
3: Good morning.
1: හරි චන්දිමා, එහෙනම් ලෑස්ති නේද? අද පොකට් මනි තිනා ගන්න හොඳ සූදානම්කින් ඉන්නවා කියලා අපි දන්නවා.
2: චන්දිමා, රුපියල් 5000ක් පොකට් මනී තියෙනවා. ඉතින් තප්පර 5ක් ඇතුළත එක ප්‍රශ්නකට හරි උත්තරේ ඔයා තෝරන්න ඕනේ. ඒ වගේම අපි ඔයාට උත්තර දෙකක් දෙනවා. එහෙනම් චන්දිමා, මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: කහ, එහෙම නැත්නම් ටර්මරික් කියන්නේ අපේ කුස්සියට නැතුවම බැරි ආහාර රසකාරකයක් චන්දිමා. ආයුර්වේදයේදී කහ තුවාල සුව කිරීමට වගේම සෙමාශ්‍රිත ගැටලු සඳහාත් භාවිතා කරනවා. ශ්‍රී ලංකේය සංස්කෘතියේ විවාහය සහ පූජා අවස්ථාවලදීත් කහවලට විශේෂ තැනක් හිමි වෙලා තියෙනවා. මෙන්න චන්දිමා ප්‍රශ්නය. වද කහ ලෙස හැඳින්වෙන්නේ මොනවාද? 1. අමු කහ තම්බා වියලා සකස් කළ විට. 2. තෙත් බිම්වල වැවෙන සුවඳ තියෙන කුඩා ඔසුවක් ලෙස.

0: හරි උත්තරේ වෙන්න ඕනි දෙවනි උත්තරේ.
1: සාමාන්‍යයෙන් මේ වදකහ ස්වීට් ෆ්ලැග් කියලත් හඳුන්වන ඖෂධීය ඔෂුවක් සෙම, වාත, අජීර්ණ වගේ අවස්ථාවලටත් විශේෂයෙන්ම දරුවන්ගේ බුද්ධි වර්ධනයටත් හොඳයි කියලා කියනවා වදකහ.
0: හරි, එහෙනම් අපි යමු දෙවනි ප්‍රශ්නෙට.
1: පෝලියෝ කියලා කියන්නේ ස්නායු පද්ධතියට බලපාන්න පුළුවන් රෝගයක්. පෝලියෝ නිසා සමහර අවස්ථාවල අත් සහ කකුල්වල මාංශ පේශි දුර්වල වී අංශභාග තත්ත්වය ඇති විය හැකි. පෝලියෝ වලින් ආරක්ෂාව ලබා ගන්න මුඛ එන්නත් සහ එන්නත් යන ක්‍රම දෙකම භාවිතා කරනවා. මෙන්න ප්‍රශ්නය. පෝලියෝ එන්නත් ලබා දීම ආරම්භ කරන්නේ කුමන වයසේදීද? පළවෙනි උත්තරය මාස 2, 4, 6. දෙවෙනි උත්තරය අවුරුදු 10, 12, 15.
0: චන්දෙම අපිට හරි උත්තරේ දීලා රුපියල් 250ක් පොකට් මනී දිනා ගන්නවා. ලෝකේ බොහෝ රටවල් වල පොලියෝ රෝගේ එන්නත් කරණය කරන නිසා තමයි මේ රෝගය පාලනය වෙලා තියෙන්නේ. හරි චන්දෙම, අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: චන්දිම, ටයිටැනික් ෆිල්ම් එකේ ජැක් සහ රෝස් මතකද?
2: නෝ.
1: හරි, අපි ටයිටැනික් චිත්‍රපටය ගැන තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ටයිටැනික් චිත්‍රපටය නිකුත් වෙන්නේ 1997 දෙසැම්බර් 19. ඔස්කා සම්මාන 11ක් ටයිටැනික් චිත්‍රපටය දිනා ගන්නවා. ප්‍රශ්නය, ටයිටැනික් නැව ගිලී ගියේ කුමන සාගරයේද? 1. පැසිෆික් සාගරේ, 2. අට්ලාන්ටික් සාගරේ.

0: චන්දිමා හරි උත්තරේ වෙන්න ඕනි අට්ලාන්ටික් සාගරේ. චන්දිමා දැන් අතේ පොකට් මනි රුපියල් 250ක් තියෙන නිසා ඔයාට අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නේ යමුද?
1: චන්දිමා, රත්නපුරය කියපු ගමන් අපිට මතක් වෙන්නේ මැණික්. ශ්‍රී ලංකාවේ රත්නපුරය මැණික් සඳහා ලෝක ප්‍රසිද්ධයි.

0: ස්වභාවිකව හමුවන තදම ද්‍රව්‍ය ලෙස සැලකෙන්නේ දියමන්ති. ශ්‍රී ලංකාව මැණික් දූපත Island of Gem ලෙස ලෝක ප්‍රසිද්ධයි. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාව ලෝකයට ජනප්‍රියතාවය රැකගන්න ඉදිරිපත් කරන මැණික කුමක්ද? 1. නිල් මැණික් හෙවත් Blue Sapphire. 2. අරු නූල් හෙවත් Quartz.
1: ශ්‍රී ලංකාවේ නිල් මැණික ලෝකයේ ඉහළම වටිනාකමක් ඇති මැණික් වලටත් ඔන්න අයත් වෙනවා. හරි, දැන් අතේ තිබ රුපියල් 250ක් පොකට් මනී, ඒ වගේම බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ තෝරලා රුපියල් 1250ක් පොකට් මනී දිනා ගන්නවා චන්දිමා.
0: එහෙමනම් ඉතින් අද දවසේ ඔන්න අපේ මැරටික ඉවර වෙන්නයි යන්නේ. හරිද? ලෝකෙ තියෙන විශයක් මාෂි මූල්‍ය සාක්ෂරතාවය කියලා. මූල්‍ය සාක්ෂරතාවයේදී ඉතුරු කරන්න පුරුදු කරන එක තාම වටින දෙයක්. මුදල් සැලසුම් කරන්න ඕනේ, අවශ්‍ය අනවශ්‍ය වියදම් වෙන් කරගන්න ඕනේ, ණය ගන්නකොට කොන්දේසි තේරුම් කරගන්න ඕනේ. එතකොට තමන්ගේ මුදල් ආරක්ෂිතව භාවිතා කරන්න ඕනේ. මෙන්න මේකේන මූලධර්ම ටික ගන්නවා මූල්‍ය සාක්ෂරතාවයේදී. ඉතින් ඔබේ සකසුරුවම හදාගන්න, ඔබේ සල්ලි ටික හරියට මැනේජ් කරගන්න නම් හරිම තැනකට ගිහිල්ලා ඒ සල්ලි ටික ස්ථාවරව තැන්පත් කරන්නම ඕනේ. එතකොට තමයි හදිස්සියක් වුණොත් ඒ තියෙන ස්ථාවර තැන්පතුවෙන්ම ණයක් එහෙම අරගෙන අවශ්‍යතා ටික පිරිමා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම තැනක් කවුරු හරි මගෙන් ඇහුවොත් මම නම් ආයේ දෙපාරක් නොහිත කියන එකම තැන තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. මොකද තිරසාර අනාගතයක් හදන්න ශක්තිමත් මූල්‍ය පදනමක් තියෙන්න ඕනේ. දරුවන්ගේ අනාගතයට, ඒ වගේම ඔබේ හීනවලට යන්න සැනසිලිදායක විශ්‍රාම ජීවිතයකට, මේ හැම දෙයකටම අතේ තියෙන පුංචි මුදල ලොකු කරගන්න යන්න අදම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත. විස්තර දැනගන්න ගන්න කෝල් එකක් 13:19ට මේ දැම්මම.
1: ඒ වගේම නිශාන් අපි ආයමත් මුණ ගැහෙන අලුත් සතියක. ඉතින් අලුත් සතිය අපිට පොඩ්ඩොන්ට කියන්න ඕන මැසේජ් එකක් එවන්න කියලා. එතකොට අපි ලෑස්ති වෙලා ඉන්න අලුත් සතියේ පොකට් මනී දෙන්න.
0: එහෙනම් යාළුවනේ ජය වේවා. ගින්නෙන්න. මම නිශාන්.
1: මම ආශී.

good morning other friday me maru status ekak dakka udema me dan oy dengue prashne eka සෑහෙන්න ඉතින් ව්‍යාප්ත වෙලා තියෙනවානේ රටේ. ඉතින් දැන් කොච්චර තමන්ගේ ගෙවල්වල තියෙන තැන් සුද්ධ කරගන්න කිව්වත් රටේ තැන් සුද්ධ කරන්න කිව්වත් ඒවට පොඩි අවධානය ඉතින් එච්චරටම නෑ කියලා තේරෙනවා. නැත්තම් ඉතින් ඒ වගේ ප්‍රශ්න එච්චර ව්‍යාප්ත වෙන්නේ නෑනේ. ඉතින් ඒකට මරු පෝස්ට් එකක් දාලා තියෙනවා. මේ අල්ලපු වතුවල ඩෙංගු බෝ වෙන තැන් හොයලා දුන්නොත් රුපියල් 5000ක් දෙනවා කියලා කිව්වා නම් එක දවසින්ම ලංකාවේ ඔය ඔක්කොම තැන් ටික හොයලා විනාශ කරලා දාලා ඩෙංගු නැත්තරම නැති කරලා දාන්න පුළුවන් කියලා. අර අරවින්දලායි ගෙදර මෙන්න මෙහෙමයි මේ වතුර එකතු වෙනවා. ඒව කිව්වොත් රුපියල් 5000ක් කැලේ යෝනි. ඒව දුන්නොත් තමයි කියන්නේ. ඒකත් හොඳ අදහසක් නේ. 5000 මදි 10000ක් ඕනේ. Good morning, අද Friday.

0: FM.
1: ඩෙංගු රෝගේ හැදුනහම ඔබ නොකළ යුතු දේවල් මොනවද?
2: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
1: ඔබට ඩෙංගු රෝගේ යම්කිසි අවස්ථාවකදී හැදුනොත් ඔබ කිසි විටකත් නොකළ යුතු දේවල් කීපයක් තියෙනවා. එයින් මූලික තැනක් ගන්නවා ඇඟ වෙහෙසා කරන වැඩ කටයුතු වලින් සම්පූර්ණයෙන්ම ඈත් වී සිටීම. උදාහරණයක් විදිහට ව්‍යායාම කිරීම, ක්‍රීඩා කිරීම සහ සාමාන්‍ය රාජකාරී කටයුතු වලට පුළුවන් තරම් ඈත් වෙලා නිවසට විවේක ගැනීම කළ යුතුයි. අවශ්‍ය වූට වෛද්‍ය උපදෙස් මත රෝහල් ගත විය යුතුයි. අධික උණගතිය, දැඩි හිසේ වේදනාව, ඇඟපත වේදනාව ඉක්මනින් අඩු කරගන්න කියලා පැරසිටමොල් වෙනුවට හෝ පැරසිටමොල් ඖෂධයට අමතරව වෙනත් ඖෂධ වර්ග ලබා ගැනීම කල්පනාකාරීව සිදු කළ යුතුයි. ඇස්පිරින් කාණ්ඩයට අයිති වන ඉබ්‍යුප්‍රොෆන්, ඩයික්ලොපෙනෙක් සෝඩියම් වැනි ඖෂධ කිසි විටකත් ඔබ ලබා ගන්න හොඳ නැහැ. ඊට අමතරව ස්ටීරොයිඩ් කාණ්ඩයට අයිති වන ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සමෙතසෝන් වැනි බෙහෙත් වර්ගත් ලබා ගන්න එපා. ඔබට තියෙන උණ රෝගය හරියටම ඩෙංගු නෙමෙයි කියලා අඳුනගන්නකම්ම මේ දේවල් කරන්න එපා.
0: මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
2: මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, අයිෆෝන් ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ ෂොපින්, බිල් පේමන්ට්ස්, ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
1: ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි ආරුපීඩි පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
2: කොකෝ ෆ්‍රයි ආරුපීඩි පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
3: ප්ලැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. DRL හෙඩ්ලයිට්, ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited
4: Honor Samaga 5G Revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. Honor Sri Lankavi 5G නායකයා.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.1122200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
6: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.1132200. NIBM The City University, the place to be.
7: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0.1147 750.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නීලවිකාශක
10: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
11: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
12: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවයින පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදියට
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
15: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.1127 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
16: සියත දිවයින

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: අද කාලේ හොඳම ආයෝජනය Brand New Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා.
5: සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවේ. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
6: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, Fridge, Washing Machine, මුල්තැන් ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න. කෙවන්න දිනන්න
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්
8: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1,450කට අද මෙන්න ළඟම ඇති Burger King එකට delivery කරගන්න අමතන්න 0112 123 123
9: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩකාරයා David Peters Motor Company Private Limited with
10: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112 200 200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
11: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර් එකේ කෝටේෂන් එක ස්විස්ටෙක් එකට WhatsApp කරා
12: මිලියන 2,5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කෝටේෂන් එකත් 0.76 WhatsApp කරන්න.

0: වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
3: සහිතයි.
4: සියත දිවයින පුරා.

0: හේට්‍රඩ්ගේ දුව ඇවිල්ලා තේනවා ලෝකෙට. හේට්‍රඩ්ගේ දුව. හරිද? හේට්‍රඩ්ගේ දුව එයා ලිලිත්. එයාට ඕනේ මේ මනුෂ්‍ය ප්‍රජාවම, මේ මනුෂ්‍ය වර්ගයාවම එයාගේ හැඩයට එයාගේ විදියට හදන්න. එයාට අවනත වෙන ලෝකයක් හදන්න එයාට ඕනේ. එයා මේක අන්තිම මිනිහත් එයාගේ වර්ගයට එයාගේ හැඩයට එයාව අනුගමනය කරන එයා ඉස්සරහ දණින් වැටෙන තැනට හදන්න නැතුව
1: හරි
0: එයා පස්සට යන්න සූදානමක් නෑ. අපිට තියෙන ලොකු ටාස්ක් එකක් මිස් කරා. අපි මෙතන බලන් ඉඳලා බෑ මේ මෝර්නින් ෂෝ මේවා මේවා නෙමෙයි මේවා නෙමෙයි වැඩ.
1: මොකද්ද මම කරන්න ඕනේ?
0: මෝර්නින් ෂෝ මේ වගේ මෝර්නින් ෂෝ කරන්න ඕන තරම් දැන් ඉන්නේ.
1: ඈ
0: අපි නොකරත් මේ මිනිස්සු අපි නොකරනම් මේ මිනිස්සු ඊට වැඩි හොඳට කරනවා.
1: ඒක මොකද්ද අපි කරන්න බිලි වෙන්න ඕනේ?
0: අපි දැන් මේ මෙතනදි අපි බිලි වෙයි.
1: සීරියස්ලි
0: බිලි වෙන්න වෙනවා. මොකද වා හිතනවද ලිලිත් හේට්‍රඩ්ගේ දුව වා හිතනවද එතනම් ඒතරම් ලේසියෙන් දන ගහයි කියලා අපි ඉස්සර ඔයාගේ මලේ ඉස්සර ඔයාගේ තියෙන දුෂ්ටකම් ඔයාගේ තියෙන ඔය කතාවට මට
1: බය ඉස්සියාකාරකම් කුහකකම් මෝඩකම්.
0: ඔව් මම හිතනවා ලිලිත් වැටෙන්නේ ඔයා ඉස්සර ඔයාගේ තියෙන කුහකකම් සහ මෝඩකම් නිසා මට ඔයාව මේ ගේම් එකට සහභාගී කරගන්න වෙනවා.
1: යස්
0: මේ අපි කතා කරන්නේ මාර වැඩක් ගැන. අපි කතා කරන්නේ Diablo 4 කියන ගේම් ප්ලෑන් එක ගැන කතා කරන්න. Diablo 4 ගහලා තියෙන නෑ කතා කරන්න නම් කොහොමද අයියා කොම්පියුටර් රජා මිනිහා කොම්පියුටර් රාජයා TikTok තමයි තියෙන්නේ මගේ ෆුල් කන්ට්‍රෝල් එකේ තියෙන්නේ බැලුවාම අර එහෙම මෙහෙම ෆිල්ටර් 3-4ක් දාගෙන මෙහෙම මෙහෙම මැච් එකක් ගහන කීයක් හරි කොටා ගන්න වෙනන්නේ මුන්දලා දන්න මේ IT එකක් නෑ සිම ගේම් එකක් ගැන දන්නේ නෑනේ
1: ගේම් දන්නේ නෑ
0: ගේම් දන්නේ නැහැ. මෙතන මේ වැඩක් කරගෙන ඉන්න මිනිහෝට ගේමක් දෙන්න තමයි දන්නේ. ඕක තමයි ඉගෙනගන්නේ.
1: ප්‍රැක්ටිකල් ගේම්ස්. දැන් මොකද්ද මේ?
0: මිනිස්සෙක් වෙනවා නම් වෙන්න. ගේම් එකක් ගැහුවාම අනේ අයියේ ගේම් එක ගන්න. ඇත්තටම මාර වැඩක් නේ ගේම් එක. මිනිහේ ගේම් එකක් ගන්න කිව්වොත් මාර වැඩක් නෙමෙයිනේ සාමාන්‍යයෙන්. ඔත්තරුම් පොඩි කොල්ලෝ ගේම් ගහනවා.
1: ඒකනේ අපි අර නයි ගේම් එකේ ඉඳන් පොඩි කාලේ ඉඳන් ගේම් ගහනවා.
0: මතකද වෙන ෆෝන් එකේ තියෙන නයි ගේම් එක. දැන් ඒ නයි ගේම් එක දියුණු වෙලා තියෙනවා. ඒක 3D මට්ටමට නයි ගේම් එක දියුණු කරලා තියෙනවා.
1: හරි.
0: ඒක වැඩන්නේ මොන පොඩි ගේම් නෙමෙයි ඇවිල්ල. හරි. මේ Diablo 4 ගැන අපි කතා කරන්නේ. මේ Diablo 4 කියන ගේම් එක ගැන ලෝකේ කතා කරන්න ගත්තේ ඇයි දන්නවද? ඒක නිකන් ඔහෙ තිබුණා.
1: හරි.
0: පටන් ගද්දි කවුරුත් එහෙම ලොකෝට ගණන් ගත්තෙත් නැහැ. මේ ගේම් එක Elon Musk ප්ලේ කරන ගේම් එක. Elon Musk මේකේ ගේම් බෝඩ් එක කියලා
1: ගන්න. හරි.
0: හරිද? ගේම් බෝඩ් එකේ පළවෙනි 20 අතර ඉන්න.
1: හ්ම්. ඒ කියන්නේ බහැලා ගේම් ඉන්න කෙනෙක්.
0: ඔව්. එන ආందోලනයක්. මේ රොකට් යවනවා. මේ රොකට් සප්ලයිස් යවනවා.
1: හරි.
0: ටෙස්ලා කාර් හදනවා.
1: හරි.
0: ඊළඟට සයිබර් ට්‍රක් හදනවා.
1: කැම්පේන් උත් කරනවා.
0: රජුන් තනනවා, රජුන් නසනවා. රට පෙරලනවා, ලෝකෙ පෙරලනවා නේද? මේස පෙරලනවා, පුටු පෙරලනවා.
1: පෙරලෙනවා.
0: එයාse ගේම් ගහන.
1: ආර චරිතය.
0: එයාse ගේම් ගහන. මේ ගේම් එක සත්ති ගණන් මාස ගණන් ගහන්න ඕන ගේම් එකක් මේක.
1: හරි.
0: දවසර දෙකකට ගහලා ඉවර කරන්න පුළුවන් ගන්න නෙවෙයි. හ්ම් හ්ම්. මම මේක කියපගම ගොඩක් අය මේක උන්ට වැඩක් නැහැ මේ Elon Musk කෙනා. මේකම අයියේ මේ first person game එකක්ද? නේ මේක ඇත්තටම top down angle එකේ ගහන ගේම් එක.
1: ඕකේ.
0: ඔයාලට මුළු පරිසරයම උඩින් පේන, ඔයාගේ character එකත් සම්පූර්ණයෙන්ම ඔයාලට උඩින් පේනවා. හ්ම් හ්ම්. Top down angle කියලා අපි කියන top down angle එකෙන් ගහන්නේ. ඉතින් මේ එන්න කතා බහක් ගියා මේ ගේම් එකට මාර එලියක් ආවා.
1: හරි.
0: Elon Musk එක තැනක කිව්වහම එයා ගේම් එක කරද්දී මේක තමයි play කරන්න කියලා.
1: එයාගේ දන්නෙත් නෑ නේ.
0: ඉතින් අපි නෑ මේ සෙල්ලම ගේම් එක play කරන්න.
1: අවුරුදු
0: ගණන් ගන්නෑ අපි මේ කිව්වට.
1: ඒක.
0: අනේ අරවින්දයි ආශ්චර්යයි එක ප්ලේ කරනවද හෙට ඉඳන් අපි ප්ලේ කරන්න ඕනේ. කිසිම මිනිහෙක් කියන්නේ නැහැ.
1: අත්තත්නේ.
0: ඒ අපි මේ මට්ටමට ඇවිල්ලා නැහැ.
1: අපි මදි අපි. එයා ඉතින් ට්‍රිලියන පතියා නේද?
0: දැන් ට්‍රිලියන පතියා නෙමෙයි.
1: ආයි බැස්ස.
0: මිලියන 3400ක මොකක් හරි එකක් කරගෙන ඔන්න බැස්සාවෝ බිලියන පතියට.
1: ඕකේ.
0: දැන් ඉතින් මම ඒකට මහන්සි වෙන්න ඕනේ.
1: මොකක්ද
0: කරන්නේ? අනේ මම.
1: මහන්සෙන්න බෑ ඉතින් කොහොමද?
0: අපි මහන්සෙන්න බෑ. හා? Right. ඉතින් ඔබ මේ Diablo 4 ගැන පොඩ්ඩක් හොයලා බලන්න මේක Windows game එකක්.
1: Earn කරන්න පුළන්ද?
0: Earn කරන්න යන්නේ නෙමෙයි මේ game එකක් මේක. හරිද? ඔයාට වාගේ character එක select කරගන්න පුළුවන්. Game modes 8ක් විතර තියෙනවා.
1: හරි.
0: ඔයා මොන game එකේ ගියත් ඔයාට විශ්වලාගෙන වුර්කේක් වගේ සැරෙන් සැරේ යන්න පුළුවන් mode එකකුත් මේකේ තියෙනවා. විවිධ සත්තු జాතිත් එක්ක ඔයාලා ෆයිට් කරන්න සිද්ධ වෙනවා දන්නවද? විවිධ වර්ගයේ සත්තු జాතිත් එක්ක. මේක මාර strategy එකක් ඕනේ game එක play කරන්න. මේක professional level එකේදී ඔයාට එක life එකයි හම්බෙන්නේ. ඒකට මොන හරි වුණොත් ඒක ඉවරයි. ඔයා ආයි game එක මුලින් ඉඳලා play කරන්න
1: ඕනේ. ඕකේ.
0: කතාවක් යනවා Elon Musk play කරේ එහෙමයි කියලා.
1: එයාගේ stage එක ඔය ගන්නට එන්න.
0: stage එක ගේ?
1: එයා ඉන්නේ ලොකු දැන්
0: කිව්වනේ
1: stage එක කියලා තමයි games වලද කියන්නේ සාම.
0: stage එක.
1: නැත්තම් stage කියලා. එහෙමනේ අපි කතා කරා. මම ඉන්නේ මේකේ, මම ඉන්නේ මේ stage එකේ, මම ඉන්නේ මේ stage එකේ. එහෙමම කියලා අපි කතා කරා. අපි ගේමේ ඉන්නකොට girls-ලා
0: මොකද්ද ඔයා ගහන ගේ? ඔයා මොකද්ද
1: ගේමේ? නයික.
0: stage එකේ. Elon Musk දැන් මේ සින්දු කියන්න නැගලා තියෙන්නේ. හා? මොනවාද Elon Musk කියන සින්දු? Lena Dambu gahe aaye nagi aaye basi. Lena Dambu me Elon Musk. Piligana Elon Musk. Lena Dambu gahe aaye nagi aaye basi. Lena Dambu gahe aaye nagi aaye

0: බොග්ගහි ආයනගේ පිස්නේ කරුණා කල්ලා මගේ හිස රදේ ඇති කරන්න එපා උදේ පාන්දර. හරිද? මේක Windows game එකක්. මේක i5 machine එකකින් උකුණත් ගහන්න පුළුවන්. 100 GB SSD space එකක් තියෙන ඕනික separate graphic processing unit එකක් තියෙන ඕනි. graphic card එකක් තියෙනවා separate එකක් නැත්නම් මේ game එක ගහන්න බෑ. මේක ගහන බලන්න ඕනේ. මොකද්ද මේ Elon Musk ගහුවම ඉතර මේ ලොකු වෙන game එක.
1: ඒක නෑනේ.
0: ඔක්කොම gaming නවත්තන්න ඕනේ. බලා Diablo 4 ගහන්න ඕනේ දැන්. අපි දෙන්න ඕන තැන කරා. අයියෝ මේක මහ ලොකු game එකක් නෙමෙයි. අපිත් යාගේ ට්විටර් පණිවිඩ අරම අපිත් කරකවන්න ඕනේ. අපිත් යන රැල්ලක ගහගෙන යන්.
1: ඔව් ඇත්තටම.
0: Diablo 4 ශ්‍රී ලංකාවල බලන්න අපි ලිලිත් කොහොම හරි වට්ටන්න ඕනේ. හිතවතුන් අපි ලිලිත් වට්ටන්න ඕනේ.
1: ලිලිත්ව.
0: ලිලිත්. හේටඩ්ගේ දුව. ඒත් අපිට සෙල්ලම් වෙන්නේ
1: නැහැ.
0: අපි ජනප්‍රිය වෙන්න ඕනේ. ගේම් එකක් සෙල්ලම් කරත් Elon Musk මිනිස්සු කතා කරනවා. මේ ගේම් එක ගන්න. අන්න ජනප්‍රිය වෙන්න ඕනේ. අන්න මිනිස්සු අතරට යනවා නම් ඒ ගානටවත් යන්න ඕනේ.
1: අනිවාර්යෙන්.
0: කියලා වැඩක් නැහැ.
1: එහෙම බලනකොට අපි කවුද? නේද?
0: අනේ ෆුල් ගියර් අප් වෙලා ඉන්නේ Diablo 4 ගහන්න. හිතවතුන් මොකද කියන්නේ? සෙල්ලම් කරනවද?
1: Diablo 4.
0: අපි රට බේර ගන්න ඔබට ලැබෙන අවසාන අවස්ථාව ඈ.
1: ඈ?
0: ඕ. මේ ගේම් එක තේම එකක් තියෙනවා
1: කියලා. ආයෙත් එකක්?
0: ඕන. වට බේර ගන්න අපිට දැන් පුරුදු වෙන්නේ ලෝකයේ බේර ගන්න ඔබට ලැබෙන අවසාන අවස්ථාව තමයි Diablo 4 එකේ වඩ දීලා තියෙන්නේ.
1: Right okay. අද Friday අද play කරමු.
0: Long weekend එකක් එනවා. දාගෙන play කරන්නයි තියෙන්නේ මේ Mr. Nanne.
1: Oh what is all that? මතක් කරේ.
0: අහිංසකි මගේ අහිංසකි.
1: පව් පව් ඉති.
0: අයියා මලත් ගෙනාවේ නැද්ද?
1: ගෙනාවා ඉති. ඔය එක සැරේ ගන්න නෑ එළිය.

0: මේ ඔබට තියෙනවද නෙගටිව් සිතුවිලි කියලා චුට්ටක් බලන්න අපිට හිතට එන දේවල් දිහා පොඩ්ඩක් බලන් ඉන්න කියලා. එහෙම පොඩි යෝජනාවක් තියෙන පොඩි වීඩියෝ කැල්ලම් මම බැලුවා. ඒක මට ආසයි තුනා.
1: ඔව් ඕකේ.
0: ඔබට නිකන් හිතනවද වැඩක් කරන්න ගියාම එලා තියෙන ඉතින් ඕකට ඉතින් මේ මේ වියදම් කරන්න සල්ලි නැති ගමනේ.
1: නෙගටිව් සිතුවිලි.
0: ඒක නෙගටිව් සිතුවිල්ලක් නේද?
1: Yes, definitely.
0: අපිට කරන්න මෙහෙමයි ඉතින් අපිට කරන්න පුළුවන් වැඩ තියෙනවා බැරි වැඩ තියෙනවා. ඔන්න ඔහොම තමයි නෙගටිව් සිතුවිලි එන්නේ.
1: හරි ඕකේ.
0: දැන් මේ ඔබට නිතර කියවෙනවද මේ අතේ සල්ලි නැහැ කියලා? එහෙම එකක් කියවෙනවද? ඇත්ත ඉතින් අතේ සල්ලි නැතුණාම කියවෙනවා තමයි අතේ සල්ලි නැහැ කියලා.
1: ඕ.
0: තුමේ මේ ඕවා නම් කරන්න විදියක් නැහැ. මේ වෙලාවේ මුකුත් කරන්න විදියක් නැහැ. අතේ මේ සතයක් නැතුව ඉන්නේ. අතේ සතයක් නැතුව ඉන්නේ කියලා අපි කියනවා. එහෙම ඔබට නිතර කියවෙනවද? කියවෙනවටත් වඩා ඒක නිකන් ඇත්තටම මේ කාටවත් නොකියවත් නිකන් හිතන එකක්ද කියන්නකෝ. මේකේ ප්‍රැක්ටිස් එක හෙන සිම්පල්.
1: හරි.
0: ඒකේ කියනවා එහෙම එන මේ නිෂේධනය වෙන වර්ගයේ නිකන් කළු සිතුවිලි මොනවද කියලා අඳුනගන්න තේරෙනවා තමන්ට. නැති බණේම කියන එක.
1: හරි.
0: බැරිකම කියවෙන එක.
1: හරි.
0: ඒ නෙගටිව් ඒවා තමයි.
1: යස්.
0: ඒවා අඳුනගෙන ඒවට පොසිටිව් ඒවා දාන්න කියනවා. සල්ලි නම් ඉතින් ඔය හොයාගන්න පුළුවන්.
1: ඔකේ.
0: වැඩේ කරන්න ගත්තට පස්සේ ඉතින් කොහෙන් හරි සල්ලි කරගෙන එනවා. මම පටන් ගත්තා නම් වැඩේ සල්ලි ටිකක් කොහොම හරි කරකෝගෙන වැඩේ ඉස්සරහට යයි.
1: ඔකේ.
0: හොඳයි නේද?
1: ඒ කියන්නේ නැති එක පොසිටිව් විදියට.
0: නැති එක එනකොට ඒක හඳුනාගෙන ඒක පොසිටිව් එකකින්
1: උදාහරණයක්.
0: සාමාන්‍ය පොසිටිව් එකක්.
1: හා ඔකේ.
0: සාමාන්‍ය එක ලොකු ඒවා නෙමෙයි. විහිළුවටත් කියන්න එපා කියලා කියනවා සල්ලි නැහැ කියලා. නැතිකම විහිළුවටත් කියන්න එපාලු. ඇයි? අපි මේ කියන ඒවට ලොකු බලයක් තියෙනවා.
1: හරි.
0: වචන කරලා අකුරු කරලා කටහඬ පාවිච්චි කරලා ভাইබ්‍රේෂන් එකක් ඇති කරලා සංකේතයක් පිටවලා අපි නිකුත් කරන ඒවට බලයක් තියෙනවා. ඒවා නිතර නිතර කියනකොට දැන් පිරිත් තුනත් එහෙම නිතර නිතර කියනකොට බලය පිටිනවා. මන්තර උනත් එහෙමයි. නිතර නිතර කියන්න කියනවා. දර කියන සිත් කවිය මෙච්චර වාරයක් කියන්නේ කියලා. වස් කවිය කියලා ඇතිනේ.
1: කියලා ඇතිනේ. වස් කවිය කියන්නේ මොනවාද?
0: වස් කවිය කියන්නේ මොනවාද?
1: First time මම
0: වස් කවිය කියන්නේ.
1: ඔකේ.
0: නංගිය වස් කවිය.
1: මඩක් කියන්නේ.
0: දේවාල ගානගේ දේවාල ගානි.
1: කාලයක් තුන. පොල් අරගෙන.
0: ඔව්. දැන් අනු වස් කවිය කියන්නේ මොනවද කියලා. නංගිය නු වස් කවිය කියන්නේ මොනවද? මොනවද? මොනවද මොනවද? නිතර කියන්නේ
1: කියන.
0: ජපකවස කියන්නේ කියන. ඒ වගේම තමයි. ඔබ නිතර කියන්නේ මොකද? සල්ලි නැහැ. ඇත්තටම ඔබට සල්ලි නැත්තර නැති වෙලා යනවා. බලන්න ඕනේ නැද්ද?
1: ඒතර රටක් විදියට වුණත් අපි හැමතිස්සෙම තියනවා කියන එකෙන් ඉන්න ඕනේ නේ.
0: දැම්මම කියන්න එපා තියනවා කොහොමද? මේව හිතන්න විතරයි තියෙන මේ වොයිස් කට් දෙන්න යන්න එපා මේ වෙන හොඳේ. තියනවා නම් කිය. තව තියනවද? තව ටැක්ස් එකක් ගන්න. තවත් තියනවා කියලා දැනගත්තොත් එහෙම තව ටැක්ස් එකක්.
1: ඔව් හිතනේවා මේ හිතනේවා.
0: ඔව්. IMF එක දැනගත්තොත් එහෙම ඔහොම තියනවා නේ කියලා අපි කතා කරගෙන ඉන්නකොට නෑ එහෙනම් 2028 වෙනකන් ඉන්න ඕනේ නේ ලබනවා. අවුරුදු දෙන්න පටන් ගන්න වෙලාව ණය ගවන්නේ කියලා. තේරුණානේ?
1: හරි ඕකේ.
0: මේ සිතුවිලි අඳුර ගන්න. නිකන් නිකම ඔබ පුරුදු වෙන්න අහප්පෙට ඉතින් සල්ලි වලින් ඉඳන් අඩපාඩුවක් නෑනේ. විහිළුවට කියන්නේ ඒවා.
1: හා රයිට්. එනම හොඳයි මම අර කියන විදියනේ.
0: අපිට ඉතින් මේ සල්ලි වලින් අඩපාඩුවක් තියෙන මිනිස්සුද අපි?
1: Yes.
0: ඕන දෙයක් ගේන්න. සල්ලි නම් මොනවද අපිට? විහිළුවට උනත් කියන්න කියනවා. ආන් ඒ වගේ ඒවා. ඒව නිතර කියනකොට ඒවා මන්තර වගේ වැඩ කරනවා.
1: හරි ඕකේ.
0: නිතර ඒවා කියන්න ඕනේ.
1: මම එහෙම තමයි. මම දැන් ෂෝ එකෙත් කියන්නේ මට අරවා තියෙනවා මේවා තියෙනවා කියලා. ඒක
0: හොඳයි නේ හේ කියන්නේ. හොඳයි හොඳයි වරනේ.
1: නෑ නේ. ඇගෙනු. ඊතරම නෙගටිව්. දැන් මට නම් ඔය එන සිතුවිලි තමයි කන්න ඕනේ මොන හරි කන්න ඕනේ කියලා ඉස්සර ආපු සිතුවිල්ලට දැන් එන මොන හරි කන්න නෙමෙයි. බර්ගර් කින් එකෙන් ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් කන්න ඕනේ කියන
0: සිතුවිලි. මං ගෙනාවා. බර්ගර්ස් 6ක් ගෙනාවා.
1: හා කොහෙටද?
0: ගෙදර. හ්ම්. ගෙදර ආයත මගේ ගානේ ට්‍රීට් එකක්.
1: ඕකේ.
0: මට ඒ පඩේ හම්බුණා.
1: ඕකේ.
0: මං එතකොට ඒකෙන් කරේ හොඳයි නේ.
1: good
0: මේ
1: තරඩ පොඩි ගානක් ගියේනේ බර්ගර්ස්.
0: ඉතින් බර්ගර් දෙකම
1: ඕ
0: ක්‍රිස්පි ජූසි චිකන් තයි එකකින් හදපු මේක සැරයි.
1: හරි.
0: සැරයි. අර අපේ අර අපිට ඕනනේ සැර.
1: අපේ පැලට් එකට ගැලපෙන සැර
0: තියෙන්නේ. ඔය දැන් ඔය සුද්දොන්ට කන්න බෑනේ සැර.
1: ඕ.
0: අපිට මාර විදිහට සැර කෑවේ
1: හැගෙන. ඒක නම් ඇත්ත.
0: අපිට වඩා සැර ගන්න මිනිස්සු ඉන්නවා ලෝකේ. දැන් ඒ ලෙවල් එකට මට තේරෙන්නේ නැහැ කොහොමද ඒ ලෙවල් එකට යන්නේ කියලා. මේක නියම මේක මට නියම ලෙවල් එක. ඒ
1: කියන්නේ කොරියන් මිනිස්සුම මාර සැරට
0: සැර කනවා. මේ ලෙවල් එක මට මරු.
1: අපිට මැචින්.
0: අන්න හරි. ඒ මට ඉස්සර මාර විදිහට සැර ගන්න පුළුවන්. දැන් මට ගොඩාක් සැර ගන්න බෑ. දැන් කවවත් මට ඉක්ක වැටෙනවා.
1: මට ගැස්ට්‍රයිටිස් එනවා.
0: හරිද?
1: මේ ගාන
0: මේක
1: නියම ගාන.
0: මම හිතන මේක නියම ලෙවල් එකේ තියෙන්නේ. අනිත් එක ඔබ බලන්න බර්ගර් කින් සෑහෙන ප්‍රමාණයක් තියෙනවනේ.
1: හරි.
0: ශාකා ගණනාවක් තියෙනවනේ බර්ගර් කින් එකේ. කොතන හැදුවත් අන්න ඒකනේ. මේ රෙසිපි එකක් ඒගොල්ලෝ බිල්ඩ් කරපුවාම
1: හරි.
0: ඒ කොන් ඒගොල්ලන්ගේ මොන කිචන් එකෙන් මේක ආවා. එකම රහට එක විදිහට එනවනේ. බර්ගර් 10ක් කෑවත් 10ම එකම විදිහට එකම රහට එකම සැරටයි තියෙන්නේ. 1450යි බර්ගර් දෙකටම.
1: හරි. මොකද කියන්නේ අද ෆ්‍රයිඩේ.
0: කෝන් ඩස්ටඩ් බන් එකක් ඇතුළට මේ ඔක්කොම දාලා
1: තියෙන්නේ.
0: සද්දන්ත චිකන් කෑල්ලක්.
1: ඔකේ ඔකේ.
0: සද්දන්ත චිකන් කෑල්ලක්.
1: අලියෙක් වගේ
0: චිකන්. කීයතෙන් කපලා දාලා ඇත්තේ. එච්ච ලොකු කෑල්ලක් එනවා. ලෙටුස් ටිකක් එනවා. මයෝ ටිකක් එනවා. ලස්සනට බර්ගර්ක බිල්ඩ් කරලා තියෙනවා. ලස්සනයි. සිම්පල්. ඒුණාට රහයි. ආසම දේ තමයි හරිම කම්ප්ලිමෙන්ටින් මට හිතෙනවා ඒගොල්ලන්ගේ කෝන් ඩස්ටඩ් බර්ගර් එක.
1: හරි.
0: බර්ගර් එක හදලා ඔක්කොම ඉවරන පස්සේ කෝන් ඩස්ට් එක උඩට මේ මොන ස්ප්‍රින්කල් කරනවා.
1: හා රයිට් ඔකේ.
0: ඒගොල්ලෝ කතා තියෙනවා මොකද ගැජට් එකක් සකස කරලා දානවා.
1: හලනවා.
0: ආන රයිට්. දාලා මේ ඔකල්ල එවනවා.
1: හා.
0: රයිට්. ඒක කාලා බලන්න. ඔබට එතනදි ගිහිල්ලා කනකොට ඔබට පුළුවන් උනම් චීස් ලේයර් එකක් ඇඩ් කරගන්න. තව උනම් තව බර්ගර් පැටි එකක් ඇඩ් කරගන්න. වෙනස්ම විදිහ බර්ගර් පැටි එකක් උනත් තියලා. එහෙම පුළුවන්. බර්ගර් එකක් කන්ස්ට්‍රක්ට් කරන්න ඔබට පුළුවන් ඉගෙන ගන්න. දාලා ඔබට පුළුවන් ඔබේම නමක් දාන්න ඕන. විස්නා රතු පුංචි බර්ගර්. රතු පුංචි
1: වඩුගේ
0: බර්ගර්.
1: සුරම්යා බර්ගර්.
0: බලහල්ලක බර්ගර් එකකටවත් දාන්න පුළුවන් නමක් තියෙන්නේ කියන්නේ.
1: දැන් ඔයාගේ කමුකම්. චන්ද්‍ර කුමාර බර්ගර්.
0: ලොකුගේ ලොකු බර්ගර්.
1: ඒක නම් පොඩක් මැචින්.
0: හරි. ලොකුගේ බර්ගර්. ආය මේ ගාන
1: තියෙන්නේ.
0: කට මකර කට වගේ අරින්න ඕන කන්න.
1: රයිට් එහෙනම් අදම කෝල් එකක් දෙන්න අද ෆ්‍රයිඩේ මං හිතනවා මේ වැඩේට සුදුසුම දවස අද කියලා.
0: ඔව්.
1: 01112123 බර්ගර් කින් රයිට් රජු.
0: මතක තියාගන්න. අර ඕපන් ෆ්ලේම් එකේ පුච්චලා හදන බර්ගර්ස් හදන්නේ කවුද?
1: බර්ගර් කින්.
0: ඇත්ත ගින්දර.
1: හා
0: ඇත්ත ගින්දර. ඉලෙක්ට්‍රොනික ගින්දර නෙමෙයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ කියනවා එහෙම ගින්දර පාවිච්චි කරනවා බර්ගර් එකේ රහ එන්නේ. චූටි දේවල්. ඇමරිකන් බර්ගර් නිතින් මොනවා හරි කරලා ඇති.
1: ඒකනේ. රයිට්
0: මේ ට්‍රම්ප් ගේ සම්බන්ධයකුත් ඇති සමහරවිට මන් දන්නේ.
1: මට ඒ වගේ ඒවයින් කනකොට හිතෙන්නේ දැන් ට්‍රම්ප් උනත් කාලා තිනවනේ. ඒකමද අපි මේ රස විඳින්න
0: කියලා නේ.
1: ඒක නියම.
0: හොඳයි.
1: රයිට් දැන් අද උදේම අපි ගේමින් ගැන කතා කර අරවා ගැන මේවා ගැන ඉතින් ඔගල ඒවට දැන් හිතන්නු සමහර කටේ ෆෝන් එකක් ගන්න ගේමින් වලට ගේම් ගහන්න හොඳ ෆෝන් එකක් හොයලා ගන්න. ඒක
0: මොකද ඔය හිතන්නේ ඔන X9D ෆෝන් එක ගේමින් ප්ලැට්ෆෝම් එක පැත්තෙම
1: මම හිතනවා හොඳයි කියලා.
0: හොඳයි. අත්‍තරම හොඳයි.
1: ආ නයිස්.
0: ඒගොල්ලන් කම්පනන්ස් අතර හොඳ කමියුනිකේෂන් එකක් තියෙනවා. ඒකට බලපානවනේ.
1: හරි ඔකේ.
0: ඇතුළේ තියෙන පොඩි පොඩි කැලරි අතර
1: සම්බන්ධතාවය.
0: හොඳ සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. අනිත් එක ගේම් එකක් ප්ලේ කරනකොට හොඳ රිෆ්‍රෙෂ් ස්ටේටස් තියෙනවා. හොඳ හර්ට්ස් ගන්නක් තියෙනවා.
1: හොඳ බැටරි එකක් තියෙනවා.
0: හොඳ බැටරි එකක් තියෙනවා. නන ගේම් ගහන්න ගියාම TikTok බලනවා වගේ තමයි. කෙල්ල වරක් නෑ ඉතින්. එක පාරක් ඉතින් ලයිෆ් එකක් නැති වුනහම ඉතින් සිහි නෑ. කොහොම හරි කරලා එක පැන ගන්න ඕනේ. කොහොම හරි ඒකේ ඒ කෑල්ල ගහ ගන්න
1: ඕනේ.
0: එහෙම තියෙනවනේ.
1: Yes.
0: හින ටෙන්ෂන් එකකුත් එනවා. හොඳ සවුන්ඩ්ස්. ආයි වෙන සවුන්ඩ්ස් දා ගන්න ඕනේ නෑ. 300 times powerful ඒගොල්ලන්ගේ ස්පීකර් එක. මේ පාර දාපු එක 8000 milliampere battery එක. ඒ නිසා ලීසින් charge කරන්න අවශ්‍යතාවයක් නැහැ.
1: හරි.
0: සම්පූර්ණම ගේමට බැහැලම සෙල්ලම් කරගන්න ඕන නම් පුළුවන්. සහ ඒගොල්ලන්ගේ graphics ඉතාම හොඳයි. ගේම් එකේ speed එක හොඳට maintain වෙනවා. process එක හොඳයි. ඒගොල්ලන්ගේ refresh rate එක හොඳයි. ඒ නිසා මේක ඔව් games ඔව්. ඒ අතරතුර මේක වැටුණත් කැඩෙන්නේ නැති.
1: හරි.
0: සමහර ගේම් ගගාගෙන tension වැඩි වෙලා දැන් කියලා මේක ඒ විසි කරන.
1: හයියෙන්
0: නෙමෙයි නිකන් අර
1: බොරුව බොරුව.
0: මම ටෙන්ෂන් එක යන්න දාන්නේ.
1: එහෙම
0: දාන්නේ ඇඳට. ඇඳෙන් ලූටරලා ගිහලා තමයි බිමට වැටෙන්නේ. එහෙම කැඩිච්ච ෆෝන් තියෙනවා. මේක කඩෙන්නේ නැණි. ඕන X9D එහෙම කඩෙන්නෙත් නැණි. මීටර් දෙකක් උඩ ඉඳලා තැරියත් X9D ෆෝන් එක කැඩෙන්නේ නැහැ කියලා ඔන කම්පැනියම්ම කියලා තියෙනවා.
1: දැන් සිංගේකට යන්න ඕගලන්ට හොඳ වොරන්ටි එකක් එක ඔන ෆෝන්ස් ගන්න පුළුවන්. ඒ වගේම මේ කරන්ට් බිල් එකත් එක්ක අපි හැමදාම ෆයිට් කරනානේ. අපේ හිතේ තියෙන ලොකු කෑල්ලක් මේ කරන්ට් බිල් ලොකුවට එන එක. ඒකටත් අපි හොඳ විසඳුමක් සිංගේකත් එක්ක අරගෙන ආවිල්ලා තියෙනවා. ඒ තමයි ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එක. ෆ්‍රිජ් එකට යන කරන්ට් එකෙන් 50%ක් ඉතුරු කරලා දෙන්න මේ ෆ්‍රිජ් එකට පුළුවන්.
0: ඔව්.
1: මේකට පුළුවන්. මේකට
0: හුඟක් ගෙවල් වල ඉලෙක්ට්‍රිසිටි වැඩි වෙන්න හේතුව ඒගොල්ලන්ගේ ෆ්‍රිජ් එක
1: 24 hours දාලා තියෙනවා.
0: ඕෆ් කරන්නේ නැහැ නේ කිසි කෙනෙක්.
1: ඒකනේ.
0: ඔබේ ගෙදර තියෙන ෆ්‍රිජ් එක කල්ප්‍රිට් කෙනෙක් වුණොත් ඔබව පාරට ඇදලා දාන තරම් බිලක් හදලා දෙන්න පුළුවන් එයාට. මේක සුපිරි බහන්නේ මේක 150ක්
1: විදුලි
0: කරන්ට් එක ඉතුරු කරලා දෙන එකක් කියලා කියන්නේ තියෙන එක තල්ලු කරලා කොහෙරි මේවා කරලා දාලා මේක ගත්තට කමක් නැහැ. මොකද ඕවර් ද ටයිම් ඔබට සෑහෙන සල්ලියක් ඉතුරු වෙනවා. ඉලෙක්ට්‍රිසිටි සේව් කරලා දෙන නිසා ලොකු ගාණක් දැන් ඉලෙක්ට්‍රිසිටි බිල් එකක් හේතු මේ රුපියල් 5000 ගානේ මේකට මාසෙකට ගෙවාගෙන යනවා නම් ගෙවාගෙන යන්න තියෙන අර සිම්පල් පේ සිස්ටම් එකට
1: හරි
0: වගේ ලයිට් බිල් එන්න ගත්තාම ඕවා වගේව නෙමෙයි එන්නේ.
1: ඔව් ඔය
0: කරන්ට් කන ෆ්‍රිජ් තියෙනවා ඒවා ලයිට් බිල් මේ වාරිකයට වඩා බොහොම වැඩි.
1: ඒක බැලන්ස් කරගන්න පුළුවන් ගානට නේද?
0: අනිවාර්යෙන්. ඉතින් මේ සදහටම ගෙවනව නෙමෙයිනේ. පුතාත්ත් ගෙවලා පුතත් ගෙවලා පුතාගේ පුතත් ගෙවන්නේ නැහැ ෆ්‍රිජ් එකට. තාම පොඩි කාලෙකින් ගෙවලා ඉවර කරනවා. එතනින් එහාට ඔබට හැම දවසක්ම ලාභයි. ඉලෙක්ට්‍රිසිටි 50%කින් අඩු වෙන ෆ්‍රිජ් එක පාවිච්චි කරනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබට මේව ටක් ගාලා තේරෙනවා මේකේ.
1: හොඳයි කියලා. ඔව් 7:46යි.

0: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක් ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිද ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගාන අපි සුද්ධ කර කර තීන්ත ගාන සල්ලි වලින් 75%ක්ම වතු ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බෝ යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා මෙටලයිසින් කිය අපි LTL ගැලවනයිසර් මුළු රටම ගැලවනයිස් කරන්නේ අපි දැන්ම කතා කරන්න 0771 47 47 47 බලන් ඉන්න එපා මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්
3: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace Gampaha අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
4: Shop and Win within රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
6: SLT Mobitel Pure TV නීලවිකාශය
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමගම ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටික් ලංකා ටයිල්ස්
10: ජීබී බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115 411 411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි
11: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි අවසන් ගමනට අනුබල දෙන්න එපා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
12: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
13: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්

0: තීව්‍රයි. RPD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණය.
2: අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න
3: 0112200 98.4
4: පන්නේවගේ කමුකකේ ප්‍රේක් නෑවගේ පතිමුරේ සුන්ස් ෆ්‍රයිඩේ මචං අද විතරයි සිකුරාදා
3: සියතා.

කොමර්ශල් බෑන්කගේ ඩෙවිට් කාඩ්සලින් ඔගලන්ට වාසි දෙනන්න පුළන් කාලයක් උදා වෙලා තියෙන්නේ. ඊළඟට එල්බී අරගන්න පුළුවන් තරම් වැඩි වැඩියෙන් ලොතරැයි ගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් කෝටිපතියෙක්, ලක්ෂපතියෙක්, දහස්පතියෙක් ඒ ඔක්කොම වෙන්න පුළුවන්. හරිද? හැබැයි ලොතරැයි ගන්න ඕනේ. ඊට පස්සේ අද අපි කතා කරනවා රෝසා කහට ගැන. දැන් දන්නවනේ හොඳ කහට එකක් හදාගන්න විදිය. හරිද? ඒ ගැන වැඩි විස්තර කියන්නම් අදත්.

හච් 15 පැකේජ් එක එක තමයි අපිට ඩේට ගන්න තියෙන සුපිරිම පැකේජ් එක රුපියල් 1199යි මාසෙකට ඔබ ඩේටා වලට වියදම් කරන්නේ. විෂන් කෑ මතක් කරනවා අවුරුද්දකට දෙපාරක් ඇස් පරීක්ෂා කිරීම හරිම වැදගත්. ඉතින් ඒක මිස් කරගන්න එපා. විශේෂයෙන්ම වැඩිහිටි දෙමව්පියෝ ඉන්නවා නම් ඒ වගේම දරුවන් ගෑස්. ඉතින් ඒ ගැන වැඩි සැලකිල්ලක් යොදවන්න ඕනි. විෂන් කෑයකට එක්කගෙන එන්න. ඇවිල්ලා ඇස් පරීක්ෂා කරගන්න. හරිද, ප්‍රශ්නයක් තියෙනවා නම් අපි විසඳගමු. ඊළඟට අපි අද උදේම බර්ගර් කින් ගැන කතා කරා. ඒත් එකම LOLC ෆයිනෑන්ස් ගැන මතක් කරන්න ඕනි. මොකක් හරි හොඳ ප්ලෑන් එකක් ඔබ ගාව තියෙනවද බිස්නස් එකක් කරන්න, ඒක ගොඩ දාන්න? රයිට්. එහෙනම් ඒ ප්ලෑන් එකත් අරගෙන අනිවාර්යෙන් යන්න LOLC ෆයිනෑන්ස් වෙත. ගිහිල්ලා ඔබ කතා බහ කරලා ඒගොල්ලන්ට එක ඒ වෙලේ ඔබට තීරණයක් ගන්න පුළුවන්. අන්න එක හරි වැදගත්. ලාගෙන ඉන්න කාලයක් මෙච්චර කාලෙකින් එන්න ඒ කතා නැහැ. ගිහිලා හොඳට කතා කරලා අනිත් එක හොඳ සවන් දෙන්නන් පිරිසක් ඉන්නවා. සහ නිකන් සවන් දීලා නිකන් ඉවර දාහා එහෙනම් ගිහිල්ලෙන්න කියනවා නෙමෙයි. ඔබට ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකට යන්න අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරලා දෙන්නත් LOLC ෆයිනෑන්ස් සූදානම්. රයිට්. ඊළඟට අපි ඕස්ට්‍රේලියාව පැත්තට යනවාද බෝට්ටුවෙන්? තාමත් ඔබ හිතනවාද ඒ වැඩේ එහෙම කරන්න පුළුවන් කියලා? අන්න ඒක තමයි ප්‍රශ්නේ. සමහර දේවල් ගැන අපි නොදැනුවත් වීම නිසා අපි ඉන්නවටත් වඩා ලොකු අමාරුවලට වැටෙනවා. ඉතින් ඒ නිසා මෙච්චර අපි මේ මැසේජ් එක පාස් කරනවා. එහෙනම් ජාවාරම්කාරව හැමතැනම ඉන්නවා. එක එක ආකාරයෙන් ඔබ වල්ල ගන්න තමයි ඒගොල්ලන්ගේ ට්‍රයි එක. මේ ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන එක විතරක් නෙමෙයි, තව ගොඩාක් දේවල් රට ඇතුළේ එක එක විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ, අපි පොඩ්ඩක් දැනුවත් වෙන්න ඕනේ. ඒ හරහා විතරයි අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න බෑ. දැනට ඒක මතක තියාගන්නකෝ. ඊළඟට කාර් ගීල්ස් වෙතින් ඕගලන්ට මේ දවස්වල ඉලෙක්ට්‍රික් කාර් එකක් ජයග්‍රහණය කරන අවස්ථාව දීලා තියෙනවා. ඔබට මතකද පැලස් ප්‍රොජෙක්ට් එක ප්‍රයිම් ගෲප් එකේ? යස්, ගම්පහ තියෙන්නේ. දැන් මේ වෙනකොට ඒගොල්ලන්ගේ අපාර්ට්මන්ට්ස් 25 ඉතුරු වෙලා තියෙන්නේ. මිලියන 25 ඉඳලා ඕගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යෙන් ප්‍රයිම් ගෲප් එකට කතා කරන්න අපි නම්බර්ස් විස්තර දෙන්නම්. ලස්සන ගයක් හදනකොට ප්‍රධානම කාරණා තුනක් ගැන අපි මේ දවස්වල කතා කරනවා. ගයක් ලස්සනට හොඳට ක්වලිටි විදියට හදාගන්න ඕන නම් ගෙදරක ප්‍රධානම දෙයක් තමයි වහල කියලා කියන්නේ, වහල සහ සිවිලිම. ඉතින් ඒ ප්‍රශ්න විසඳගන්න ඔබට පුළුවන් කලර් අප් දාගත්තොත්. හරිද, කලර් අප් ස්ට්‍රිප්

0: சீலின்னு கத்தினோம் மறு இல்லங்கிட்ட போலவே போலவே மொனாது தானே மொனாதி தீ லங்கா டைல்ஸ் ஆறனே இந்த லங்கா டைல்ஸ் குவாலிட்டி டைல்ஸ் ஒப்ப வேணும்னா லசன டிசைன்ஸ் அனித்துக்கு மே தேங் அப்படி சாமானியன் டைல் கரானே பரம்பரா கணனாவாக தியாகண்ணே ஹெமனி ஏ டிசைனுக்கு தியன்னோனே எச்சர காலையாக இத்தின் ஏ வகே நிக்கங்கர ஹெம காலைக்கிடும் கேலப்பின விதிய டிசைன் செட்டுக்காக தமாய் லங்கா டைல்ஸ் காவத்தே என்னே ஏனிசா கவதாவது டிசைன்ஸ் பரண வேண்டு நானே இகொல் ஏவ காண்ட ஹோயலா கரல ஏக்கு எக்ஸ்பர்ட் லைன் நிசா ஏ வெடே லசன்ட கரகேன் யானவா இத்தின் அப்படி தீன் கிஹில கண்ணேக லங்கா டைல்ஸ் குவாலிட்டி டைல்ஸ் சஹா அலுமினியம் சம்பந்தே நொபே இதிகிரிம் ஷேத்ரே மோ ஆஹரி வடாக் தியனோனாங் ஏகட யன்ன அலுமெக்ஸ் எகட கிஹில குவாலிட்டி ப்ரொடக்ட்ஸ் லின் நொபே வெடே இவர கரகண்ணே கிலா மதா வேலண்டினோ இட்டலி மெட்ரஸ் கணக்கு கதா கரணும் அது அப்படி அலு தாரஞ்சு தொபத்துக்கு ஷேக் கரகணும் கொக்கோ ஃப்ரை போல் தேல் கணம தக்கரணும் இது தேங்க் கேமக் பீமக் கீழ கியானே அப்படி சாமானியம் சரீரேட்ட கொய்ஹாரி விதி சாமானியம் போல் தேல் கீழ கியானே ஆஹார பிசின்னு பாவிச்சுக்கிற மாத்தியாக்க அப்படி போல் தெல் விதியட்ட அப்படி எங்கிட்ட கண்ணே நேனி வெர்ஜின் கோகனட் ஆயில் நிமே நிமே ஏகே அப்படி சாமானியம் ஒய் பந்தின்னு எத்துக்கிட்ட மனஹாரி தெல் தான் டெம்பர் ஆது அக்கற கண்ணு வகை தேவால் வெல்ட்டு அப்படி போல் தெல் பாவிச்சுக்கிறேன் ஏ உனாட்ட அப்படி சரீரேட்ட ஏக தாகண்ணுவானே இது நெஹிம தாகண்ண ப்ரொடக்ட்ஸ் எல்லாம் குவாலிட்டி கேன அப்படி கொச்சர் ஹித்தான் அப்படி மீ சௌக்கிய சம்பந்தையாக்க எக்க தமாய் மீ ஒக்கம அந்திமட ஹரிது இது பசி ரட்டே நத்தி லெட் ஏக ஹரி நத்தி ப்ரொடக்ட்ஸ் பாவிச்சுக்கல ரட்டே நத்தி லெட் அப்படி ஏ நிசா தென்ம மிச்சர் கால் உபமுகது கரே கீனக்கு அவசியம் தேங் இந்தாங்க அதே இந்த தீரணே கரான கொக்கோ ஃப்ரை போல் தெல்லுக்கு பாவிச்சுக்கணும் அக்கில இக்கு தின குவாலிட்டிக்கு கேன அப்படி வெனமம கதா கரமு பஜாஜ் த்ரீவீல் கேன மதா கரானோனி வகிம பஜாஜ் பிளாட்டினா ஏகலாங்கே பைக்கு கேன கதா கரானோனி சாது தென் அப்படி ஆனர் ஃபோன்ஸ் கேன சிங்கே கே ஃப்ரிட்ஜ் கேன கதா கரா தேம் வெலாவ அப்பிட்டு பத்தரே பலன ஹத்தாய் வினாடி பணஸ் அட்டாய்
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ විත්හසා
1: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 0111 7383 88 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
0: Hi Hasa, good morning.
4: Good morning, Ascharya. Patre vistare aragena ava adu adu sikurada neda? ඒක තමයි මේ උද්‍යෝගේ. ඒක අපුඩි ගහලා කියන්නේ good morning කියලා අපුඩි හෙව ගන්නවා. සතුට. Right, පත්‍ර ටිකට යන්න කලින් මතක් කරන්නම් ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල් ගෙන්වා බෙදා හරින බයික් X55 ගැන අපි මේ දවස් ටිකේම මේ SUV එක ගැන කතා කළා. අද අපි කතා කරන්නේ බයික් X55 එකේ තියෙන ලක්ෂරි ෆීචර්ස් ටික ගැන. මේකේ ඩුවල් ඩිජිටල් ඩිස්ප්ලේ එකක් වෙනවා, කියන්නේ ඩිජිටල් ඩිස්ප්ලේ දෙකක් එනවා වාහනේ ඇතුලේ. හොඳට ඉඩකඩ තියෙනවා ඇතුලේ, කියන්නේ ඉන්ටීරියර් එක සකස් කරලා තියෙන්නේ. හොඳට ඉඩකඩ තියෙන, ඇඟට සුව පහසුව දැනෙන විදිහට ප්‍රීමියම් සීට්ස්, නිකම්ම නිකන් දොග් ගාලා ඉඳ ගන්න නෙවෙයි, පොඩි සැපක් තියෙන සීට් සෙට් එකක් තමයි මේකේ තියෙන්නේ. ලයිටිං සිස්ටම් එකත් මොඩර්න් ඇම්බියන්ට් ලයිටිං විදිහකට තමයි සකස් කරලා තියෙන්නේ. වයර්ලස් චාර්ජින් පහසුකම වාහනේ ඇතුලේ තියෙනවා. නිකන් වාහනේ ඇතුලේ නිකන් කොක්පිට් එක වගේ බොහොම ප්‍රීමියම් ඩිසයින් එකකට තමයි හදලා තියෙන්නේ. දැන් හුඟ දෙනෙක් මේ ඩ්‍රයිවිං සීට් එකේ කම්ෆර්ටබිලිටි ගැන කතා කළාට මේ වාහනේ පිටිපස්සේ සීට් වලත් හොඳ, අපි කියන්නේ හොඳට ලෙග් රූම් තියෙන, හොඳට කකුල් දිගහැරලා යන්න පුළුවන් වාහනයක් තමයි X55 කියලා කියන්නේ. ඉතින් මේ ලක්ෂරි ෆීචර්ස් එක්ක එන වාහනේ ලක්ෂරි වාහනයකට ගෙවන මුදල ගෙවලා නෙවෙයි වාට ගන්න තියෙන්නේ. සුඛෝපභෝගී මිලක් නැතුව සුඛෝපභෝගී වාහනයක් ගන්න පුළුවන්කම තියෙනවා. දිවයින පුරා අලවීන් පසු විශිෂ්ට සේවා සහය සමග ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් වෙතින් මේ වාහනේ ගන්න පුළුවන්. සතිය දවස් 7ම, ඒ කියන්නේ ඉරිදා පවා වාට ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාගන්න පුළුවන්. ඉසල්ලා කෝල් එකක් දීලා යන්න 0114700678 තමයි දුරකථන අංකය. CDB ගැන මතක් කරගමු. CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන, අඩුම මුදලට ඉහළම අත්තිකාර අඩුම පොලියට ඉහළම අත්තිකාරමක් දෙනවට අමතරව දැන් ඔබේ ජල විදුලි දුරකථන බිල්පත්වලට රන් සහනයක් දෙන්නත් සූදානම්. ඉතින් මේ ජයග්‍රාහකයන් රැසක් බිහි කරන්නට නියමිත දිනුම් මැදීමට ඇතුළත් වෙන්න අදම ළඟම CDB ශාකාවට එන්න නැත්නම් කෝල් එකක් දෙන්න 01 117 388 388ට. ස්විස්ටෙක් ඇලුමිනියම් ගැන මතක් කරන්නම්. ඔබ ස්විස්ටෙක් ඇලුමිනියම් වලින් මොනවා හරි ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක් කරන්න හිතාගෙන ඉන්නව නම් රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ් බැක් එකක් දිනා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් ඔබ ස්විස්ටෙක් ප්‍රීමියම් ක්ලාස් එකේ වැඩ ටික කරගත්තත් එහෙම නැත්නම් ටිකක් මිඩ් රේන්ජ් එකේ සුපීරියර් ක්ලාස් එකෙන් වැඩ ටික කරගත්තත් ඔබේ බජට් එකට ගැලපෙන්න ක්ලාසික් ක්ලාස් එකෙන් වැඩ ටික කරගත්තත් මේ කෑෂ් බැක් එකට ඔබට ඇතුළත් වෙන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ වැඩේ කරන්න කලින් ඔයාගේ ඇලුමිනියම් ෆැබ්‍රිකේටර්ට කතා කරලා ස්විස්ටෙක් එක්ක මේ වැඩේ කරන්න කීයක් යනවාද කියලා කොටේෂන් එකක් ගන්න. ඊට පස්සේ කොටේෂන් එක 076 780 7000ට වාට්සැප් කරන්න. ජූලි මාසේ 31 වෙනිදා දක්වා ඔබට මේ මහඟු අවස්ථාව උදා කරගන්න කාලය දීර්ඝ කරලා දීලා තියෙනවා. දැන් ආශ්චර්ය අපිට පුළුවන් පත්‍ර ටික බලන්න. මම එනවා ලංකාදීප පත්‍රයට. අද දවසේ හැම පුවත්පතකම හෙඩ්ලයින් එක ඇත්තටම අපි ළඟ මේ වෙලාවේ තියෙන පත්‍ර හතරෙම මේන් හෙඩ්ලයින් නිවුස් එක බවට පත් වෙලා තියෙන්නේ මේක. හරක් කටාගේ පණ බේරන්න කෝටි 50ක් ඉල්ලලා කෝටි 20ට අඩු කර කෝටි 12ක් අරන් අල්ලස් කොමිසම උසාවියට කියයි. විජේදාසගේ පුත් රකිත, සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහ, සිවිල් ගුවන් සේවා හිටපු අධ්‍යක්ෂ අරුණ කියන 3 දෙනා මේ කාරණේ සම්බන්ධයෙන් අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් බන්ධනාගාරයට යොමු කරලා තියෙනවා. අත්අඩංගුවට පත්ව රැඳවුම් භාරයේ සිටි පාතාලකල්ලි සමාජික නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාට සහන සැලසීමට රුපියල් කෝටි 50ක් අල්ලසක් ඉල්ලා ඒ කෝටි 20ට අඩු කර රුපියල් කෝටි 12ක් නඳුන් චින්තකගේ බිරිඳගෙන් ලබා ගත්තේ යයි කියන හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුතා ඇතුළු සැකකරුවන් 3 දෙනා ලබන 3 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම මහතා ඊයේ නියෝග කරලා තියෙනවා. ඉතින් හරක්කටා හෙවත් ඔය නඳුන් චින්තකව ජාත්‍යන්තර රතුවරෙන් තුමත මැඩගස්කරේදී අත්අඩංගුවට අරගෙන ලංකාවට ගෙනාවේ. වරින් වර අපිට මතක විදිහට කිරිටොපි දීලා පලා යන්න ගියා හැම එක එක ඒව තිබුණා. ඉතින් කොයි කොයි ඒවට කොයි කොයි අය සම්බන්ධද කියලා අපි දන්නේ නැහැ. කොහොම හරි එයාගේ එයාව බේරන්න, එයාට සහන සලසන්න රුපියල් කෝටි 12ක මුදලක් අල්ලසක් හැටියට අරගෙන කියලා තමයි දැනට කතාවේ හැටියට තියෙන්නේ. අල්ලස් පණත යටතේ ඉදිරිපත් කරන සැකකරුවෙකු අපදීමට සුවිශේෂී කරුණු ඉදිරිපත් විය යුතු බවට ප්‍රකාශ කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රකිත රාජපක්ෂ, හොරණ සමග ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ, සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණ හැන්දිගේ ඇපඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඇපඉල්ලද්ද කියලා තිබුණා මේ අනේ ලෝය කෙනෙක්ද මේ නඩුවලට ඉන්න තියෙනවා මේ බන්ධනාගාරගත කළාම නඩුවලට එන්නේ කොහොමද කියලා නේද? වෙන ලෝකේ අන්තිම ලෝය නෙවෙයි වෙන්න ඇති නේද? තව ඇතිනේ කට්ටිය නේද? තව ඉන්න එපා. ඒ කට්ටිය වෙන ලෝයස්ලවට යන්න කියන්නේ නඩුවලට. බන්ධනාගාරගත වෙලා ඉන්නක මම බෑනේ ඉතින් නඩුවලට යන්න. අරුණ පත්‍රයට මං එනවා. අරුණ පත්‍රෙත් හෙඩ්ලයින් එක මේ ප්‍රවෘත්තියමයි, හරක් කටාගේ බිරිඳගෙන් කෝටි 12ක අල්ලස්ගත් ඇයි රකිත චරිත් රිමාන්ඩ් කියලා. චරිත් ගැන ලොකුම පියවර ගන්නවා කියලා විපක්ෂ නායක කිව්ව බව අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. අල්ලස් දූෂණ විමර්ශන කොමිසමෙන් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කර ලොකුම පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා කියලා තියෙනවා. විනය පරීක්ෂණයක් පවත්වා ගත හැකි ලොකුම පියවර ගන්නවා. සමගි ජන බලවේගයේ වැරදිකරුවන්ට හෝ අපරාධකරුවන්ට කිසිම අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ කියලා තියෙනවා. ඉතින් මේ විනය පරීක්ෂණයක් කරලා මේ පක්ෂේ සෑහීමකට පත් වුණොත් මේ වැඩේ කරලා තියෙනවා කියලා මේ වරද ඒගොල්ලෝ පක්ෂෙන් අයින් කරනවා වගේ කතාවක් තමයි කියන්නේ. ඉතින් මෙහෙමයි, ඉතින් ලංකාවේ එහෙම පක්ෂෙන් අයින් කළා කියලා ඉතින් ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් වැරදි නොකරපු කෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න නැති පක්ෂත් තියෙනවානේ. එහෙම පක්ෂයකට යන්න පුළුවන් නේද? සමහර
0: වේකන්සිස්
4: තියෙනවා දැන්. හැමෝම දන්න එක පක්ෂයක් තියෙනවා. ඒකේ මං හිතන්නේ කවුරුත් නෑ ඔබ ඔබ වැඩකට සම්බන්ධ නැති. ඒකක්වත් නෑ. ඒක අර පිපෙන්නේ නැති පක්ෂයක් තියෙනවා.
0: ආහ්.
4: ඒක පිපෙන්නේ නෑනේ. දිගටම පිපෙන්න කලින් අවදියේ තමයි තියෙන්නේ. ඒකේ මං හිතන්නේ ඕනතරම් වේගදි තියෙනවා මේ වගේ කට්ටියට. අපි බලමු ඉතින් චරිත්ගේ දේශපාලනේ කොහෙන් අතර වේද කියලා. ඔය අතරේ ඔන්ලයින් ව්‍යාපාර නියාමනයක් ගැන වෙළඳ ඇමති කියලා තියෙනවා. මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ සිදු කරනු ලබන ව්‍යාපාර නිසිලස නියාමනයට ලක් කළ යුතු බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. නියාමනය කියන්නේ ටැක්ස් ගහන්න ඕනේ කියලා මං හිතන්නේ. මේ කියන්නේ ඔන්ලයින් බිස්නස් තියෙනවා, මේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් නැතුව ටැක්ස් ගෙවන්නේ නැතුව කෙලින්ම කරගෙන යන මං හිතන්නේ. ඒවට ටැක්ස් කරන්න පුළුවන් කියලා මතක් වෙලා තමයි ඔය සාමාන්‍ය නියාමනය වගේ වචනයක් තමයි ඉස්සර වෙලා කියන්නේ. එහෙම තමයි ඒක එන්නේ. ඉතින් කමන්නේ, ව්‍යාපාරයක් කරනකොට ඒකට ටැක්ස් ගෙවන්න ඕනේ. මිනිස්සුන් කලබල කරන්නත් බෑනේ නියාමනය කියලා කියන්න දැනට. එහෙම කියලා ඒ ටැක්ස් කරන වැඩේ කරන්න ඇමතිතුමා. දිවයින පත්‍රයට මං එනවා. අපරාධකරුවන් මරා දැමීම වළක්වන්න මුදල් ගත් හැටි හෙළි වෙලා බන්ධනාගාරගතව සිටින කුඩු ව්‍යාපාරිකයන් සමග 90 දෙවතාවක් කතා කරපු දේශපාලන නායකයෙක් ඉන්නවා. මද්‍රව්‍ය ජාවාර මහා බැඳුණු සන්නද්ධ කල්ලි මැඩලීමට දිගටම පියවර. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත මේ වසරේ අහෝසි කරනවා. මේ ජනාධිපතිතුමා ඊයේ හදිස්සියේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරපු කතාවේ යම් සාරාංශයක් තමයි අද හැම පුවත්පතකම මේ ප්‍රවෘත්තියත් වාර්තා වෙලා තියෙනවා. රකිතගේ සහ චරිත්ගේ බන්ධනාගාරගත වීමට අමතරව දවසේ වැඩිම අවධානය ලැබිලා තියෙන්නේ ජනාධිපතිතුමාගේ කතාවට. අපරාධකරුවන් මරා දැමීම වැළැක්වීමට මුදල් ගත් අවස්ථා හෙළි වී ඇති බවත්, කෙනෙක් අත්අඩංගුවට ගත් විට අධිකරණයට ඉදිරිපත් නොකර මරණයෙන් බේරා දීමට කප්පම් ගත් අවස්ථා දැන් හෙළි වී තිබෙන බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා කියලා තමයි මේ ප්‍රවෘත්තිය දැක්වෙන්නේ. මේ කතාවේදී ජනාධිපතිතුමා PTA ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වෙනුවට මද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනතක් ඉදිරිපත් කරන බවත් ප්‍රකාශ කළා. නීතිය සැමට සමානයි කියලා ජනාධිපතිතුමා ආපහු කිව්වා. ඒක හොඳයි, ආපහු කියන එක මොදේ. අර ඒ කියන වෙලාවටවත් ඒක දැනෙනවනේ. එතකොට සමහර වෙලාවල් වලට පොඩ්ඩක් ඒකනක් එහෙම කිව්වට එහෙම නැද්ද මන්ද කියලා හිතෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක අපි දන්නේ නැහැ. ඒක පොලිසිය හෝ නීතිය ක්‍රියාත්මක කරන්න බැඳලා ඉන්න ආයතන වල අඩුපාඩුවක්ද කියලා සමහර වෙලාවල් නිකන් ඕක අදම ඕනේ නැහැ, සමානයි තමයි, ඒ වුණාට අනිද්ද දිහාට කරපු කියලා ඉන්නවා වගේ ගතියක් එහෙම පේනවා කියලා සමහර කෙනෙකුට නිකන් දැනෙන්න හිතෙන්න පුළුවන්. සමහර සිද්ධි වලදී ඒ ආයතන කටයුතු කරන හැටි බැලුවාම පොලිසියේ පිරිසකට මරණීය තර්ජන කළාට മന്ത്രി චමින්ද ඇතුළු 3 වර්ධකරුවෝ වෙති. දඬුවම් නියම කිරීම ජූලි 28 වෙනිදා. පහර දී තුවාල සිදු කිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජන කිරීම, අයුතු අවහිරය සහ තුවාල සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට, ඔහුගේ රියදුරට සහ ඇමති ආරක්ෂකංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ පැවරු නඩුවක් වන අවසන් වෙලා තිබෙන බව තමයි කියවෙන්නේ. ඒක විභාග කරලා බදුල්ල මහාධිකරණ විනිසුරුවරයා චමින්ද විජේසිරි සහ රියදුරු කියන දෙන්න චෝදනා 4 ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා 3 වැඩිදිකරු බව තීරණය කරලා තියෙනවා. ඉතින් අර හයියට හිටපු කාලේ පාර්ට් වැස්සහම ඕන නාඩගම නටන්න පුළුවන් කාලේ වෙන්න ඇති. සමහර විට මේවා කළ 2019 පෙබරවාරි 10 වෙනිදා හෝ ඒ ආසන්න දිනක තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. පොලිස් ජීප් රථයක් ඔහුගේ රථය ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් විපාකයකට කවුරු ඕවටේක් කළහමත් ඒ මොකෝ අපිට විස්තර කරන්න කොහොමද, ඒම යන්න කොහොමද කියලා හිටපු කාලේ ඔය. ඉතින් ඒ කාලේ ඒ නටපු නාඩගම්වල ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතිනවා හුඟ දෙනෙකුට. ඒක බොහොම හොඳයි. ඉතින් නාඩගම් නටන ඕන කෙනෙක් දැනගෙන ඉන්න ඕනේ යම් දවසක වෙනත් කට්ටියක් නාඩගම් නටන්න ලෑස්ති වෙන වෙලාවක තමන් නටපු නාඩගම් වලට අදාළ ප්‍රතිඵල ලැබෙන්න නියමිතයි කියලා.
0: හරි.
4: දිනමින පත්‍රයට මං එනවා. පරිශ්‍ර 70,000ක් පරීක්ෂා කරලා ඩෙංගු බෝකල 5,000කට නඩු පවරලා තියෙන බව වාර්තා කරලා තියෙනවා. ඉතින් අපි නැවත අදත් මතක් කරනවා හැමදාම වගේ ඩෙංගු වසංගතයෙන් මිදෙන්න තමන්ගේ පරිසරයේ ඩෙංගු තවාන් තියෙනවද කියලා අවධානයෙන් ඉන්න ඒවා පිරිසිදු කරලා තියාගන්න. ඒක එකක් තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සහ මේ මොහොතේ පුරවැසි වගකීමක් හැටියට මේක සලකන්න සිද්ධ වෙනවා. ඊළඟට මිලියන 19ක ආයෝජනයක් සම්බන්ධයෙන් රෝහිත රාජපක්ෂගෙන් පැය පහක් ප්‍රශ්න කරපු බව වාර්තා වෙනවා. අද ඊයේ කැඳවලා තිබුණා රෝහිත රාජපක්ෂව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගන්න. මිරිහානේ පිහිටි ව්‍යාපාරික ආයතනයක රුපියල් මිලියන 19ක මුදලක් ආයෝජනය කිරීමක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාලපුත් රෝහිත රාජපක්ෂ මහතාගෙන් පැය පහක පමණ කාලයක් ප්‍රශ්න කරලා තියෙනවා. ඒ කියන්නේ මේකට මූලික වෙන්නේ රස්සාවක් කරලත් නැහැ කවදාවත්, කොහොමද මිලියන 19ක ආයෝජනයක් කළේ, කොහෙන්ද සල්ලි කියලා. ඉතින් තාත්තගෙන් පොකට් මනි ඉල්ල ගන්න කීය හරි නේද? එතකොට ඒ ලොකු අයියා ලෝය කෙනෙක්, පොඩි අයියා නේවි එකේ නේද? ඉතින් ඒ කියන්නේ බාප්පල ඇමතිවරු අරේ වේ නේද? ඊට පස්සේ තව කසින්ලා හිටියා මහ ඇමතිලා, ඒගොල්ලෝ පඩි ගන්නවනේ නේද? ඉතින් මේ පොඩි කමට නේද කීය කී හරි ඉල්ලලා ඈ ඒ ඉල්ල ගන්න එක අයිස් පැකට් කණ්ඩ කිරි ටොපි කණ්ඩ නාස්ති කරන්නේ නැතුව ඒ ටික එකතු කරලා මේ සතියේ රටේ තත්ත්වය අපි ආපහු හම්බෙන්නේ පත්තරේ විස්තරෙත් එක්ක ලබන අඟහරුවාද. ගිහිල්ලනම් සුබ සතියන්තයක්.
5: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: පත්තරේ විත්හසා
1: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
0: උදේ 8:13

0: क्या था टॉप स्टोरी।
1: කෙහෙල් බද්දර පද්මයේගේ වෙඩික්කරුකට නායකදී අතරංගුවට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල් බද්දර පද්මයේ නෙමෙත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බොම්බවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් මාටියා නෙමෙති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපළේදී අතරංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු මැලේසියාවේදී එරට ආරක්ෂක අංශ මගින් අතරංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී සකකරු 42 වරදී කොටකොට යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. 2022 වසරේදී ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිටදී පස්පෝට් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් 3 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එළවුණා. සකකරුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනද නිකුත් කර තිබූ බවයි පොලිසිය පැවසුවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අතරංගුවටගත් මෙම සකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ උතුර අපරාධ කොට්ටාසය වෙත භාරතී තිබෙනවා. දැන් විදෙස් පොතක්. සිය හමුදා භාරයේ ඇති ලෙබනන දේශ සීමාවලින් ඉවත් නොවන බව ඊශ්‍රායල් අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊශ්‍රායලය තවදුරටත් ලෙබනනයේ වෙත ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් සිය නිවාස වෙත යලි ගමන් කරමින් සිටි ලෙබනන වැසියන් ඉලක්ක කොට ගනිමින් ඊශ්‍රායලය ඊයේ ප්‍රහාර එල්ල කළා. එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් 2 දෙනෙකු මියගොස් ඇති බවයි ලෙබනන ආරක්ෂක අංශ සඳහන් කළේ.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: සරංහේ සදා
1: කියන්නේ ආදරේ සදා.
2: සරංහේ සදා. ඒක කියන්නේ සරන්නේ.
1: සරන්නේ. සිහින විජිතේ සරංහේ සදා. මේ සිහින විජිතේ මම සදා ආදරේ. සරංහේ කියන්නේ කොරියානු භාෂාවෙන් ආදරේ කියන අම්මුන්.
2: මෙන්න මෙහෙම කරා සරන්හේ කියලා මේ අතින් හાર્ට් එකේ ෂේප් එක හදනවා. සරන්හේ.
1: කොහොමද?
2: මේ ඒ රටේ ළමයි කරා සරන්හේ. සරන්හේ.
1: මොකද ඇංගලි දෙක අම්මා.
2: හાર્ට් එක ලිසි.
1: මොකද?
2: හાર્ට්.
1: හරිද මේ?
2: අන්න හරි. ඔය මොකද ඔය නිකම්. තාචුනේ ලක්ත ඇංගල් කරන්න. හાર્ට්.
1: ඔයා ඇඟිලි ඉතින් ලස්සනයිනේ මගේ ඇඟිලි ඒ
2: දිගයි. කිව්වමයි එහෙම දෙයක්.
1: ඇඟිලි දිගයි. මගේලා තින්නේ අර ඇඟිලි දිග නිසා මට ඇඟිලි වල කෙරෝල කන්ට්‍රෝල් නැහැ.
2: ගිලිලා
1: ලස්සන කොට ඇඟිලි නිසා වඩ පුළුවන්. සරංහේ සදා
2: මගේ ප්ලෑන් එකට
1: ඕසල චූටි අම්මේ කියන එක තමයි සරංහේ කියලා කියන්නේ රයිට්.
2: ඕකේ.
1: මෙහෙම කැලේ දෙයක් හම්බුණා මිනිහෙක් වෙන්න ඉගෙන ගන්න පොයින්ට්ස් 15ක් එච්චර මතක තියාගන්න බෑ. ඒ ලියුමේ පොයින්ට්ස් දෙකක් මම ගත්තා.
2: රයිට්.
1: මේක එක තැනක කියන මෙහෙම කේන්ති ගන්න එක නවත්තපන් එහෙම කියන මේ මං හිතලා මට කියන්නේ
2: කියලා හරියටම හරි
1: මගේ දුර්වලකම් මොකද්ද කියලා ඇහුවොත් මං කියනවා තරහ යන එක.
2: ඔව් මාත් දැකලා තියෙනවා ඒක. ඒක නවත්ත ගන්න අරවින්ද
1: දුර්වලකම තරහ යන එක. ඔයාගේ දුර්වලකම කියලා අහලා වැඩන්නේ. හමුන් නැගේ දුර්වලකම් මොනවද? හමුන්ට නැති දුර්වලකමක් කියන්නේ. හමුන්ට නැති දුර්වලකමක් කියන්නේ. දැන් අපිට එකයි නේ කියන්නේ.
2: මට කේන්තියක් නැහැනේ.
1: කේන්තියන්නේ කේන් කාත් එක මොකට කේන්තියන්නේ ඔයාලට ඈ කාත් එක මොකට කේන්තියන්නේ ඔයාලට
2: දැන් ඔෆිස් එකේ කවුරු හරි වැඩ කරේ නැහැ කියලා මට කේන්තියන්නේ
1: කේන්තියන්නේ
2: මං ඒවා නිමාඩු කවුරු හරි ඉල්ලුවා කියලා මට කේන්තියන්නේ
1: කේන්තියන්නේ මොකටද
2: ඇත්තට මොකටද
1: මොකද මම උදේට ඇවිල්ලා මෙතන වාඩි වෙලා පැය 3ක් ඉඳලා ගෙදර යන එකට කවුරුත් කේන්ති ගන්න ඕනේ ඒකට කේන්ති ගන්නත් ඕනේ මං
2: රයිට් අපි ලියුමට යනවා
1: කේන්ති ගන්න එක නවත්තපන් මේක අහන්න හරිද මේක ලස්සනයි මට මේක වැදුණා කියන්නේ ඔබට කොහොමත් මේක සෙට් වෙනවා මේ ඔබව ලේසියෙන් ඔබව නෙමෙයි මේක කියන්නේ එහෙම උඹව එහෙම කියනවා
2: අනේ උඹ කියලා මං කවදාවත් කියලා නැහැ
1: උඹව ලේසියෙන් තරහා ගස්සන්න පුළුවන් නම් ඕන එකෙකුට උඹව පාලනය කරන්න පුළුවන් සහෝදරයා හැංගීම් පාලනය කරගනින් ඕනම රෙද්දකට කියව කවන්නද
2: නෑ එපා එපා නේ
1: ඕනම ඇඳුමකට ඕනම මේ මේ
2: හැම දෙයකටම
1: ඕනම අර වචරි පොඩ සරයිනේ
2: ඕනම
1: ඇඳුමකට තමයි නේ රෙදි කියන එකට වෙනවනද අපිට කරන්න
2: බාකි කියනකෝ මම ඒකට අවශ්‍ය වචන
1: ඕනම නන රියැක් කරන එක නවත් තමයි
2: ඕනම රෙදි මේකකට නේ
1: ඕනම රෙදි ආරෙක ඕනම රෙදි කඩේකට රියැක් කරන එක නවත්තපන්.
2: හරි.
1: බස් එකේ දෙකෙක් ඇඟේ වැදුනම FB එකේ ජරා පෝස්ට් එකක් කමෙන්ට් එකක් වැදුනම උඹට මල පනිනවා නම් උඹ පට්ට දුර්වලයි කියලා කවුද මේ මටද කියන්නේ? ඇත්තට මට සමාජලට අර හොඳ වැඩ කරලා ජරා ඒවා මම දැක්ක අපි මේ ලස්සනට දාපු පෝස්ට් එකට ඒකේ දාලා තියෙන දරුවන්ටත් හෙන ගහන්න ඕනේ කියලා. ඉතින් මට නේ කියලා තියෙන්නේ. එතකොට ටිකක් දුක හිතෙනවා.
2: දුක හිතෙනවා හැබැයි.
1: කේන්ති යනවා නේ.
2: ඒවා ඇච්චර කියා කරන්නේ
1: නැහැ. ගන්න හොඳ නැහැ නේ. ඉතින් මට කියනවා එහෙම උඹ කේන්ති ගන්නව නම් පට්ට දුර්වලයි. උඹව කේන්ති ගස්සන්න ඕන එකෙකුට පුළුවන් නම් උන්ට උඹව පාලනය කරන්නත් පුළුවන්. hina වෙලා මග ඇරපම් මල්ලියේ.
2: ඔයාටමයි කියලා දෙන්න.
1: මට කියලා දෙන්න. Thank you. ඔකේ දෙනකොට මේක සෙට් වුණාද දන්නේ
2: බහුතරයකට සෙට්
1: වෙනවා කාට හරි පුළුවන් නම් එක වචනයක් කියලා ඔබව යකෙක් කරන්ඩ
2: හරි
1: අපි දුර්වලයි
2: yes definitely
1: හරක කිව්ව මාර කේන්ති යනවා නම් දුර්වලයි let's try
2: okay
1: එල දෙන හරක
2: no දැක්කනේ මම කේන්ති යන්නේ
1: නැහැ හරකි
2: නෑනේ කිසි වෙනසක් තියනවද කියන මගේ මූණේ
1: මෝඩයා
2: නෝ
1: මෝඩ යකෙක්
2: නෑ කිසි වෙනසක් නෑ
1: නිකම පොඩි වෙනසක් මන් දැක්කා
2: ඇහි
1: බැම වල
2: නෑ නෑ කිසි එක දිගට බලාගෙන මේ වගේ ඉඳලා මම ඇස් දෙක චෙක්
1: කරා නිකම
2: නෑ
1: කතගෑනි
2: සිම්ම රිය
1: පොඩි වෙනසක් තිබ්බන මන් දැක්කනේ.
2: එක දිගට මේ මොහොතිය බලන් ඉන්න බෑ. එක දිගට බලන් ඉන්න බෑ මොහොතිය.
1: ඔයා කැතයි කියලා හිතන එක නතර කරන්න. වර තියෙන මං කියන මනවා කියන්නේ. මං කැතයි කැතයි කියලා එහෙම හිතන එක නතර කරන්න. ඔයා කැතයි තමයි. ඔයක හිතන්න දෙයක් නැහැ.
2: දැකන
1: මගේ රියැක්ෂන් වල මගේ රියැක්ෂන් මට කේන් තියන්නේ
2: මට එහෙම
1: දත් කහපාටයි
2: නෑ හැබැයි ඉතින් මේ ඔයා කියන උඩයි කේන් තියන්නේ
1: වෙනා කවුරු හරි කියවන බොටුෙන් ගන්න බොටුෙන් ගන්න වෙන කවුරු හරි කියවන ඇත්තටම අපිට කේන් තියනවාද එක වචනකට එහෙනම් උන්ට පුළුවන් අපිව කන්ට්‍රෝල් කරන්න අන්න එතෙන්දි මම පොඩ්ඩක් හිතනවා එකේ කාට නිකන් රිමෝට් එක මේවා නිකන් වචනයක් දෙකක් දාලා අපිව කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම් ආ ඕ ඕ අපි දුරවලයි දුරවලයි දුරවලයි මට ඒක ෆික්ස් කරගන්න ඕනේ හ්ම් හ්ම් මට උදව් කරනවා දෙක ෆික්ස් කරගන්න මම
2: උදව් කරනවා යස් ඔන්න දැන් හරි මෝඩයා
1: කොලං අස්පෙන් නේ
2: නෑ නෑ ඔයාට කියන්නේ
1: ආ හරි
2: මෝඩයා
1: ඔකේ
2: මෝඩයා කෙක් ඒ අරවින්ද නිකම නිකම
1: මගේ අකෞසක හරි හරි තව එකක් තියෙනවා තනි වෙන්න ඉගෙන ගනින් මෙහෙම කිය මටද කියන්නේ මේ ශක්තිමත් මිනිහෙක් වෙන්න ඕන නම් තනියම ගේමක් ගහන්න පුළුවන් වෙන්න ඕනේ සේනාව එනකන් බලන් ඉන්න එපා තනියම යුද්ධට යන එකා වෙයන් තනියම ජිම්පලයන් තනියම බිස්නස් එකක් පටන් ගනින්
2: හරි
1: තනියම පොතක් කියවපන් සිංහයෝ හැසිරෙන්නේ තනියම බැටළුව විතරයි රංචු වශයෙන් හැසිරෙන්නේ මේ මොකද මට තරහ යනවා. අරක කැන්සල් වෙනවා. මේකට මේව කරා අරක කැන්සල් වෙනවා.
2: ඕකෙන් තියනවා.
1: ඒතර පල්ලෙන්නේ කීපෙක වැඩක් නැති වෙනවා.
2: අපිට හැමදේම තනියම කරන්න බෑනේ.
1: තනියම ජිම් එකට.
2: ඒක පුළුවන්. තනියම ජිම් එකට යන්න.
1: ඇත්තටම ඔයාගේ දැන් ඔයා මම මේ බැලුවා ඔයාගේ වචන එහෙම හැදිලා. ඔයාගේ වචන ඔයාගේ කටින් පිටෙන වචන මාර ස්ට්‍රොංග් වෙලා තියෙනවා.
2: කාගේද මගේ?
1: ඔව්. ඒ ඉතින් ඔයා කටින්ම ජිම් ගිහිල්ලා. දිම් ගිල කටින්ම දිම් ගිල හැම වචනයක්ම ස්ට්‍රොංග් දැන්
2: මසල්ස්
1: හැම වචනයකටම මසල්ස් තියෙනවා
2: මේ දිව සික්ස් පැක්ස් ආ
1: කටින් දිම් ගිල
2: යස්
1: ආ ගුඩ් වෙරි ගුඩ්
2: රයිට් රයිට්
1: මං හිතනවා මේ උපදෙස් දෙක ලස්සන ඇති කියලා
2: යස් ඒක තියෙනවා
1: තනියම ජිම් එකට ඵලයන් මාතර මගේ යාළුවා එනකන් ඉන්නවා සමාල්ලාට මග අරින්න ඕනනේ සමාල්ට යාළුවා හිතයි දැන් මාව මගලා අපිට මොකද
2: ඔව් ඒක
1: ජිම් යනවාද කියලා
2: කිලෝ 500ක් 600ක් ඇඟුඩ වැටුණා වෙති. ඔයාටම පුළුවන් මේක අයින් කළා කවුරුත් තුන්නේ නැහැ ඔයාට.
1: 500 වුණේ නැහැ. කිලෝ 20 30ටත් හොයලා තියෙනවා. කෑ ගහන දෙවනක් දෙන්නද? තේරෙනවද? හරි. ඕකේ. ඉතින් මම හිතනවා ඔබට ඒක කිසිම ප්‍රයෝජනයක් වුන්නේ නැහැ කියලා තින්න. මට කරන්න දෙයක් නැහැ කියන.
2: දැක්කනේ තනියම පටන් ගන්න බිස්නස් එකක් පටන් ඔය අයිඩියා එක හැමදාම මගේ හිතේ තිබුණා මම ගියා LOLC finance මගේ ප්‍රොජෙක්ට් එක ගැන මම ඒගොල්ලන්ට විස්තර කරා
1: දැන් LOLC කවදාවත් LOLC finance එක අපි හිතමු අපේ ව්‍යාපාරේ පටන් ගන්න සමහර වෙලාවට ජිම් වගේම තමයි
2: අර
1: සෙට් එකේ අන්තිම රෙප් එක ගහනකොට හා
2: වැවුලනවා
1: එතකොට ඉන්ස්ට්‍රක්ටර් හරි ආලෝක කරලා පොඩි සපෝට් එකක් දෙනවා. ඇත්තටම ලොකු සපෝට් එකක් දෙනවත් නෙමෙයි මේ. අපිට එතෙන්දි හැදෙනවා කියලා කියන්නේ අපිට කොන්ෆිඩන්ස් එනවා. දැන් අපිට සපෝට් එක තියෙනවා. දැන් අපිට මේක පුළුවන් කියලා. ඇත්තටම බැලුවම ඒ ෆයිනල් රෙප් එකක් ගහන්නේ අපිම තමයි.
2: අර අලියාගේ කතාවෙත් ඕක තියනනේ.
1: නිකන් අලියාට උනත් ලොරියට නගිනකොට පොඩි මේකට පස්සෙන් පොඩ අතන අලියෙක් වණක් ගන්න පුළුවන්ද පුතා අපිට බස් එකට ලොරියට හරිද?
2: ටච් එකක් දෙන්නේ.
1: දුන්න ගමන් උගේ හිත හැදෙනවා. ආ මට පොඩි තල්ලුවක් තියෙනවා. ඔව් ඔව් ඔව් ඔව් ඔව්. ඔව් එල්ල එල්ල එල්ල. ඔව් ඔව් ඔව් ඔව් නරකලගෙන නගලන්න එපා. අලියාගේ මේකට.
2: යස්.
1: වෙරි නයිස්.
2: ඒ විශ්වාසය.
1: ඒක දෙනවා. අනිත් එක තමයි ජීවිතේට ඕනාට වඩා මිනිසුන්ගේ උදව් ගන්න එක අවුලක් තියෙන මොකද දන්නවද?
2: හරි.
1: අපි තැනකට ආපුවාම අපිව වඩාගෙන හිටපු එකයි අපි මේ මේ මේ මේ හිලු කුට්ටෙන් එහෙ මෙහෙ
2: දුවුවා. ඒ වමනේ කියවන්නේ.
1: පරිසම නැතුව අපි ඇවිදෙපුවයි ඕවා කියනවනේ නෑයෝ.
2: නෑවුවා කියනවා නේද?
1: ඔව්.
2: හේදුවා කියනවා. අරවා හේදුවා කියනවා.
1: ඔව්. මෙහෙම මෙහෙමයි හේදුවේ දවසක් මෙහෙම කරගෙන ආවා. අයියෝ පලාතම මේවා වෙලා තිබුණේ අපි තමයි යන්තම් ගොඩ දෙන්නේ. ප්‍රසිද්ධිය දෙනවනේ අපේ නෑයෝ.
2: හරි.
1: ගොඩක් මිනිස්සු නෑයෝ අතාරින්න හේතු වෙගෙන තැනකට ආවට පස්සේ.
2: හරියට හරි.
1: හරියට කුලමල කියවනවා. අයිතිවාසිකම ප්‍රකාශ කරන්න හදනවා. උන්දල කරපු එක කියවන්න හදනවා. ගැල්ලපෙන්නේ නැති තැන්වල.
2: Definitely.
1: ගැල්ලපෙන්නේම නැහැ ඒ කාලෙට. නමුත් ඔබ ගිල්ල LOLC finance එකෙන් උදව්වක් ගන්න LOLC ක finance එක කොහොක් කියන්නේ ඒවා. ඔබේ සියලු විස්තර ඒගොල්ලෝ ගාව රහසිගතයි.
2: නියමයි.
1: මම ආසයි privacy එකට. මම ආසයි මට දියුණු වෙන්න උදව් කළා.
2: හරි.
1: හෙවණැල්ලක් වගේ පස්සෙන් ඉන්නවට. හෙවණැල්ල අපිත් ඒ කතා කර කර ඉන්නව නෙමෙයි. කිසිම කතාවක් බහන්නේ නැහැ මුකුත් නැහැ. තට්ටු කරන්න ඒවා මේවා මුකුත් නැහැ. සෙවණැල්ල ඉන්නවා අපිත්
2: එක්ක. ඉන්නවා. ඒත් ඉන්නවා.
1: ඒත් ඉන්නවා හැම වෙලාවෙම ඉන්නවා. LOLC finance දෙන support එකත් ඒ වගේ. කුලමල කීමක් නැහැ. ජීවිතේ ඊළඟ පියවර ගන්න සමහරලාට මම අර කිව්වේ ෆයිනල් රෙප් එකට කවුරු හරි පොඩි අතදීමක් කරන්න ඕනේ වගේ. අපි දැන් ගැට්ටටම ඇවිල්ලා ඉන්නේ. තව චුට්ටයි
2: තියෙන්නේ.
1: Yes. LOLC finance එක අපිට කියනවා. අත තියලා ගන්න ඊළඟ ස්ටෙප් එක. ගන්න බය නැතුව ගන්න. බය නැතුව ගන්න. මර වැටුණොත් අපි ගන්නවා.
2: Yes. මාර හිතට මාර සහනයක් නේ.
1: ඒ කරන්නේ ඔබව එම්පවර් කරන එක කරන්නේ නේ. ඔබට හිතට දෙන ධෛර්යය.
2: හරි.
1: අපි දැන් බය නැහැ. බය නැහැ වැටෙන්න බය නැහැ. හ්ම්. අපි රොකෆෙලර්ගේ කතාව මතකද ඔයාට? ජෝන් ඩි රොකෆෙලර්ගේ කතාව.
2: හ්ම්.
1: දවසක් එක මිනිස්සෙක් තාම මානසිකව වැටලා ඉන්න වෙලාවක පාක් එකකට වෙලා ජීවිතේ විනාශ කරගන්න තරම් දුකෙන් ඉන්න වෙලාවක.
2: හරි.
1: වයස මිනිස්සෙක් ඇවිල්ලා මෙයා ගාව ඉඳ ගන්නවා. ඉඳගෙන අහනවා පුතා මොකද පුතා ඔයාට ප්‍රශ්නයක් වගේ පේනවා පුතා. What's wrong with you පුතා? මේව කියලා වැඩක් නැහැ අංකල්. ජීවිතේ හැම පැත්තක්ම ෆේල් වුණා. ඔක්කොටම වඩා මගේ ව්‍යාපාරේ කඩාගෙන වැටුණා. මට සීදි විනාශ ගන්න ආරෙන වෙන දෙයක් නැහැ. පුතා ඕ පුතා පුතා පුතා පුතා. ඒ වගේ දේවල් හිතන්නවත් එපා පුතා. හිතන්නවත් එපා. මොකද පුතාට ව්‍යාපාරික ප්‍රශ්නයක්. සල්ලි ප්‍රශ්නයක්. ඔව් අංකල්. පොඩ්ඩක් ඉන්න පුතා. එයාට අග්ගාලා යගේ කෝඩ් බෑ එහෙම කළා.
2: හරි.
1: චෙක් පොතක් අරගෙන චෙක් එකක් ලියනවා. ඩොලර් මිලියන එක චෙක් එකක්. පුතා. මේක තියාගන්න. මේක තියාගන්න. පුතා මේක මට අවුරුද්දකින් ආපහු දෙන්න පුතා. මේ ඩොලර් මිලියනේ තියාගන්න. පුතා අවුරුද්දකින් මං හිතනවා පුතා අවංක කෙනෙක් කියලා. අවුරුද්දකින් මෙතනට වෙන්න පුතා. මම ජීවිතුන් අතර හිටියොත් මම එනවා පුතා එදා.
2: Okay.
1: ඔය එදාට මේ සල්ලි ටික මට රිටර්න් කරන්න. එදාට. අරමිනිය ඩිස්බිලීව් විශ්වාස කරන්න කොහොමද පවුදු මෙයා වුණ වගේ මිනිස්සු එක පාට මේල්ල ඩොලර් මිලියන එක චෙක් එකක් දෙන්න යන නාකි මිනිස්සු එක්ක චෙක් එකේ සයින් කරලා තියන අයට ජෝන් ඩි රොකෆෙලර්
2: ඕකේ
1: මල්ටි බිලියනර් කෙනෙක් මේ එයාද එහෙම බලනකොටත් ඒ අංකල් හැරමිට මේක් කරගෙන යා ඈත යනවා
2: අනේ මට ඒ වගේ අංකල් කෙනෙක් හම්බෙන්න
1: මේ කොල්ලා යනවා දැන් සහයෝගය ලැබිලා තියෙන්නේ ආත්ම විශ්වාසය කකුල් පියවරක් පියවරක් පාසා ආත්ම විශ්වාසයේ කොල්ලව වෙලා ගන්නවා
2: හා
1: එච්චරටම ලොකු වෙලාවක් ගත්තේ නෑ කතාව කියන කතාව
2: ඕකේ
1: මෙයා ගිහලා චෙක් එක යාගේ සේප්පුවේ දානවා එයා හිතනවා හදිසියක් වුණොත් ඇරෙන්න මම මේකේ රුපියලක්වත් ගන්නෑ මොකද මේක ඩොලර්ස් වලින් නේද ආයිපාරක් ව්‍යාපාරයට පණ දෙනවා වෙනද තිබ්බට වඩා 3-400 ගුණයක ආත්ම විශ්වාසකින් මෑන්ස් බිස්නස් එකට බහිනවා පොඩි පොඩි ඩීල්ස් ඕකේ කරගන්නවා ඒවැ ලොකු ඒවට යනවා
2: ඕකේ
1: ලොකු ටෝක් ඉෂුව කරනවා ලොකු දේවල් වලට ඔව් පුළුවන් කියලා හිතනවා එයාට හැම වෙලාවෙම ඩොලර් මිලියන චෙක් එක මතක් වෙනවා මොනව හරි ගැස්සිලා ගියොත් ඩොලර් මිලියනේ තියනවා කෙන් කෑෂ් කරගෙන ගේම ගහන්න ඒක හැම වෙලාවෙම මතක් වෙනවා අවුරුද්දක් කෙනකට ආපුතන කියා ගන්න අමාරුයි පුතා.
2: ෆාව් නියමයි.
1: චෙක් එක හෙලෙව්වේ නෑ. හෙලෙව්වේ නෑ චෙක් එක. චෙක් එක බාගලට එක්ස්පයර් වෙලා තියෙනවා.
2: හෙලෙව්වේ නෑ. කාලය.
1: චෙක් එක අරන් එනවා. අවුරුද්දක් ගිහිල්ලා. නොවිසිලිමත් තෑග්ගකුත් ලොකු එකක් අරගෙන. බංකුවටලා බලාගෙන ඉන්නවා. තවත් අවුරුද්දකින් වයසට ගිය අංකල්. අර කිව්වා වගේ එනවා පේනවා. ඇවිල්ලා මෙහෙම ඕ පුතා පුතා පුතා පුතා කොහොමද පුතා පුතාගේ ප්‍රශ්න කොහොමද පුතා කියනකොටම නර්ස් කෙනෙක් දුවගෙන එනවා ඇවිල්ලා අහනවා අර තරුණයාගේ අනේ සර් මේ අංකල් කරදරයක් කරාද ම කරදර කරන මහම අන අනිස තරාවන්න අනිස මෙයා මේ හිතන්න මෙයා මේ ජෝන්ඩි රොකෆෙල්ල කියලා නිස මෙයා මේ වත්ත පිටින්නේ හැමෝටම චෙක්ලියයා දිදී යනවා ඇ පොඩ්ඩක් මුලේ මේ වෙලාස තියන මේ ජෝන්ඩි රොකෆෙල මේ දම විස් මොන ජෝන්ඩි රොකෆෙලදස මෙමනස මේ අනේ නමන් නැතුව මේ මනස මානසික වැටල දැන් මේ තරුණය කල්පනා කරගන්න යකඩෝ මේ වැඩකට චෙක්කන්න ම මෙච්චර කල්තියාගෙන මුළු ගේම ගලති නමුත් යට වැඩේ කරගන්න ඕනකට මානසික ශක්ති හම්මනේ චෙක්ක අමත කරන්න පාය එච්චර කුවක වෙන්නවා
2: අන්නේ
1: වගේ ඉති ඇත්තටම කෙනෙක් ළඟ ඉන්නවා කියලා ඔබට තේරෙනවාන අතට අහු වෙන කෙනෙක් LOLC finance එකේ so come on you can move earth and heaven if you really want to
2: okay
1: ඉංග්‍රීසි බෑ මෙලෝ දෙයක් බෑ කියපු දෙයක්
2: දන්නවා
1: Mr. 836 Mr. Wolf.

0: ට්‍රයි කරනට මම බලන්න ඕනි මාව සතුට කරන්න. මට ට්‍රීට් කරන්න, මට ගිෆ්ට්ස් දෙන්න, මාව සතුටින් තියන්න.
1: මොනවද මං කරන්න ඕන? මොනවද මල් දෙන්නද මං?
0: නෑ නෑ මං කියන ඔයත් ඔයාව සතුට කරන්න.
1: ඒවලන්නේ මට ඕන.
0: ඒක අපි තේ කෝපෙකින් පටන් ගමුකෝ. අපි එහෙම අපිව සතුට කරා.
1: ඔයාට මම හොඳට සැලකුවොත්, ඔයාට මම එහෙම ගොඩක් සැලකුවොත් හොඳයිද ඒක?
0: හොඳයි.
1: මිනිහ මොනවද ඉතින්?
0: ඈ ඒක සහෝදරනේ. මේ අවුරුදු මේ 60 ගාණක් විතර දැන් අපි දෙන්නගේ මේ ආශ්‍රය.
1: මේ කියලා වරදක් වෙලා තියෙනවද?
0: නේද කියන්නේ.
1: රටට ලෝකෙට මොනවා වුණාද කියලා අපි දන්නේ නැහැ. අපිට නම් මොකද අවුලක් උන්නේ.
0: ඔව් අපි ඉන්නවනේ මේනේ. අනිතේ මට ඔයා මට තාත්තා කෙනෙක්. ඒ
1: මම මොකද්ද වගේ වෙන්නේ?
0: තාත්තා කෙනෙක් වගේ. ඒ කියන්නේ අර ඔයාගේ ආරක්ෂාව රැකවරණය එක මට තාත්තා කෙනෙක් වගේ.
1: වෙන එකක් ආවම නෑලු.
0: එහෙම කියනවනේ කියන්නේ ඇත්තට මේ නිකන් අන්කල් කෙනෙක් මට එහෙම කියනවා නෙමෙයි අර මං කියන්නේ තාත්තා කෙනෙක් වගේ ඒ රැකවරණය.
1: ඒක නෙමෙයි මේ කියන්නේ.
0: ඒක නෙමෙයි මේ කියන්නේ තේරුම් ගන්නකො. හරි කොහොමද?
1: මට ආච්චි කෙනෙක් වගේ. කියන දේවල් හිතන විදිය පෙනුම අවවාද උපදෙස් රැකවරණය.
0: හරි.
1: කේන්දිරිය. ගාලා පුතු වෙන්නගෙන ඉන්නේ. මට ආච්චි කෙනෙක් වගේ.
0: ඒ හින්දා වෙන්නේ නැති මේ
1: මගේ මෙක්කුසුපන් ආච්චි වගේ මට ඔය.
0: මෙච්චර මෙහෙම මේ බැඳීම යන්නේ හින්දා වෙන්නේ නැහැ. ඔය ඒකත් ඒකත්.
1: යාට මම යාට තාත්තා කෙනෙක් වගේ මට ආච්චි කෙනෙක් වගේ. මේ මොල් ෂෝකම් වැඩි හිටිනේ වාචක් වගේද?
0: ඉතින් මම පළවෙනිදම තීරණය කරා රසම රස තේකකින් මට සංග්‍රහ කරගන්න ඕනික අද උදේන්ම මම
1: මෙතන මට අපි අපි මොකයි මට මොකයි
0: මොකද අර ගුරුම් ගුරුම් කියලා ඊය කියලා දුන්න
1: මොකයි මට
0: අපිට අපි
1: ඉන්න ඔබුන්ටෝ
0: ඔබුන්ටෝ
1: ඔබුන්ටෝ
0: මට ඒ වචනේ මතකෙ හිටින්නේ
1: ඔබුන්ටෝ
0: ඔබුන්ටෝ
1: ඔබුල්ටෝ මතක තියානකෝ
0: ඔබුන්ටෝ කිව්වද
1: ඔබුන්ටෝ
0: ඔබුන්ටෝ
1: අද වත්තේ ගොඩාක් හොඳින් කතා කරනද වත් අයත් එක්කද මේ පොට්ටි එකේ මේකට යනවා නේද?
0: ඕ ගොට් ඉට් මට ඒක
1: ඒකයි මම ගොඩාක් මං හොඳ වෙලා. අද මම මට මාව වඳුර ගන්න බැරි තරම් මම හොඳ වෙලා පුතේ. වත් එක පුදුම සැනසීමකින් මං අද ජීවත් වෙනවා.
0: දැන් ඔයාලා ඊයේ කිව්වා.
1: පැය ගානයි තා පැය ගානෙන් මේක ඉවරයි.
0: හදිසියේ ගොතන්නේ අපි ඔක්කොම ගත්තා.
1: එතනින් එහාට තමයි පටන් ගන්නෙ. තුන්වෙනි ලෝක යුද්ධය.
0: දෙකටම
1: ගලිවර්ගයේ සුවිසරිය පටන් ගන්න එතන ඉඳන්.
0: පාස්පෝර්ට් දෙකටම 4.5 රයිට්. ඒක ඔයා මට කියලා දුන්නේ අරින්ද. ගෙදර තියෙන ලස්සනම තේකෝප් එක ගන්න.
1: වටින මේක ගන්න.
0: වටින මේක ගන්න. ඒකට
1: ඒක ගෝල් ප්ලේටඩ්. ද ලස්සන රොඩ්. ගෝල්ඩ් රින්ග් එකක් වගේ යන ලස්සනම ලස්සන. ඒවා මේ පිට මිනිස්සු ආපුවාම මේ දන්නේ නැති මේ අපේ ඇදකුද හොයන්න අප මිනිසුන්ට තේ දෙන්න අල්ලන්න නෙමෙයි.
0: ඒවා
1: ඔබ වයිෆ්
0: හස්බන්ඩ්
1: දරුවෝ හොඳම දේවල් වල කන්නේ බොන්නේ. හොඳම පිංගානක් තියෙන්න ඕන ඔබට. හොඳම මග් එකක් තියෙන්න
0: ඕන. හරි ඔකේ.
1: ඔබට ගන්න පුළුවන් ඉස්තරම්ම හොඳම මග් එක තියෙන්න ඕනේ ඔබට. ඉස්තරම්ම පිංගාන තියෙන්න ඕනේ ඔබට. ගෙදර ගෘහ මූලිකයා කනකොට ටිකක් ලොකු පිංහානක කන්න කියනවා. එයා ඉඳ ගන්නකොට හෙඩ් ටේබල් එකේ ඉඳ ගන්න කියනවා. ලොකු පුටු තියෙන්න ඕනේ කියලා කියන. පුළුවන් හැම කරන්න මේවයි.
0: ආ එහෙමද?
1: ලොකු පිංහානක බත් කන්න කැම කන්න කියලා
0: කියනවා. දැන් කවුද අපේ ගෙදර ගෘහ මූලිකයා?
1: මන් දන්නේ ඒක මේ හස්බන්ඩ් එක කතා කරලා ඉස්ත ගන්න.
0: හරි ඔකේ.
1: සමහරට ඔය දෙන රණ්ඩු වෙනවා ඔය ගෘහ මූලිකයා කවුද කියන වැඩේටත් නේ.
0: ඔව් සමහරක් නෑනේ. අඳුර ගන්න බෑනේ කවුද කියලා.
1: මටත් ඉතින් ඕක බාර ගන්න පුළුවන් මට වැඩ නැති වෙලාවට.
0: නෑ නෑ අපේ ගෙවල් වල ගෘහ මූලිකකම අපි තියාගන්න.
1: ඔව් හරි. ඒකට කමන්නේ නෑ මේ අර. අයත් එක්ක යනවනේ પાස්පෝර්ට් එක ගෙනවනේ දක්කගේ මේ නෑනගේ අයියන්ගේ પાස්පෝර්ට් එක ගන්න හොඳයි හොඳයි. මතක් කරා කියලා කෙන අයියර. අයියර මං මේ මං ටෙලිම දැට් ආයි සෙඩ් හයි.
0: ඕකේ. ඕකේ. සේ හයි හම වීඩියෝ එකක් ගන්න.
1: සේ හේ.
0: සේ හෝ. සේ හෝ.
1: සේ
0: හයි. මම ඇත්තට ඒ වගේ ලස්සන
1: අයියා මේලා අහගෙන මේ මිනිස්සු
0: ඒගොල්ලන්ට පොඩක් ටයිම්
1: මොන මරගා ඉඳාන මිනිස්සු රටවල් වල
0: මේ ඉතින් ඒ වගේ ඔබ ගන්න වටිනම තේ කෝප්පෙට දාගන්න ඕනි වටිනම තේ එක. ඒ තමයි
1: රෝස්
0: තේකොළ. තේකොළ වලින් අන්තිමට හැදෙන
1: රෝස කහට. පෙරදි පිළි අරන් යන්න. තේ එක දාගන්න බෑ මේකට තේකොළ දාන්න.
0: තේකොළ දාගන්න. හරි.
1: තේ හදලා රෝසා එවන්නේ නෑනේ කොහෙටවත්.
0: ඔව් ඔව්.
1: තේරෙනවද? තේරෙනවද? ඒ ඇඩ් වල තමයි එහෙම අර ගෑනු ළමයා එන්නේ.
0: හරි ඔකේ.
1: හැම එකෙම මෙහෙමනේ. රෝසකහට දාගන්න ඔබ උණු වතුර දාලා. මෙන්න මෙතනයි ඔබගේ අපේ ඔබේ බලාපොරොත්තු වෙන්නේ. පූර්ණ කැපවීම මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා.
0: Yes, definitely.
1: හරි. හරි පදමට වෙලා ගන්න. හරි පදමට වෙලා ගන්න. මොකද මං කියන්නේ?
0: හරි පදමට වෙලා ගන්න.
1: කොච්චර වෙලාවක්ද ගන්න? තේ එක දාලා පැය 3ක් විතර උණු වතුර දාලා වහන්න. පැය භාගයක්.
0: අපොයි.
1: පැයක්.
0: නෑ.
1: විනාඩි 2ක්.
0: 2 minutes.
1: විනාඩි 2ක් ඉවසලා ගන්න. රෝස කහට කියනවා ජෝර්ජ් ස්ටුවර්ට් සර රටවල් 50කට විතර තියවන්නේ අනේ මේකත් හදන්න. එහෙම හදලා බීපු මිනිහෙක් රෝස කහට එකක් වෙන තේනම් බොන්නේ නැහැ කියලා කිව්වා.
0: උප්ස් උප්ස්.
1: මන් දන්නේ නැහැ ඒක මාර මේකක්.
0: වැකියක් මාර ප්‍රකාශයක්.
1: අභීත සිංහ නාදේ. අයගොල්ලන්ගේ තේවල රට යන තේවලට ඒගොල්ලන් සිංහය ඉන්නවා.
0: හා ඕකේ.
1: සිංහය ඉන්න අයගොල්ලන් පැක්සල්.
0: එන රසම තේක බොමු.
1: පිටරේ යනෝනේ.
0: හා
1: රයිට් එතමයි රෝස කහට ගැන ඔබ දැනගන්න ඕන දේවල්. ඔබ දවසකට දැන් කරන වියහියෙන් දැන් කොහොමද කරන්නේ? හරිම සේෆ් කාඩ්ස් වලින් කරනවා නම් ඔබේ ඔබේ මොකෙන්ද අපි කරන්නේ?
0: කමර්ෂල් බැංක් එකේ ඩෙබිට් කාඩ් එකෙන් නම් ඔබ වියහියෙන් කරන්නේ.
1: කමර්ෂල් බැංක් එකේ වීසා ඩෙබිට් කාඩ්ද?
0: Yes.
1: වීසා ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරන්න ඔබේ ගනුදෙනු ටික මේවා කරන්න. සැරෙන් සැරේ කරලා ඒ ගනුදෙනු වල ඔබ රීච් කරා කියනකෝ රුපියල් 20000 කියන සීමාව.
0: හරි.
1: මාසයක් ඇතුළත.
0: Okay.
1: අන්න ඔබව තරඟයකට ඇතුළත් වෙනවා. ඔබ විශේෂයෙන්ම දන්නේත් නෑ ඔබ තරඟයකට ඇතුළත් වෙලා දන්නේ නැති වුණාට මොකද ඔබේ තෑගි ටික. ඔයා දන්නේ නැහැ කියලා තෑගි හම්බෙන්නේ නැතුව තියන්නේ.
0: ඔව් ඔව්.
1: 20000 රීච් කරපුවාම ඔබ තෑගි ලබන්න සුදුස්සෙක් වෙනවා.
0: Yes, okay.
1: ඊට පස්සේ සුදුස්සාට සුදුසු තැන විතරක් නෙමෙයි සුදුස්සාට මෙන්න මේ තෑගි ටිකත් කමර්ෂල් බැංකුව ප්‍රොමිස් කරනවානේ.
0: ෆ්‍රිජ් හම්බෙනවා, ස්මාර්ට් ටීවීස්, වෂින් මැෂින්, ඊට පස්සේ මයික්‍රෝවේව්ස්, රයිස් කුකර්ස්, එයාර් කූලර්ස්, තව ඒගොල්ලන්ගේ තව අවසන් මහා දිනුම් මැදීම කියලා සීන් එකක් තියෙනවා. ඒකේ iPhones දෙනවා, ලැප්ටොප්ස් දෙනවා, ට්‍රිපල් ඩෝ ෆ්‍රිජ්, ෆ්‍රන්ට් ලෝඩඩ් වෂින් මැෂින්, බිග් ස්මාර්ට් ටීවී. මේ තමයි තෑගි කන්දරාව. ඔගලන්ට කියන්න මොනි කාරණාවක් තියෙනවා, 1000ක් තෝරනවා ජයග්‍රාහකයෝ.
1: ජයග්‍රාහකෝ 1000ක් අතරින් කෙනෙක් වෙන්නයි තියෙන්නේ.
0: මේ එක එක නෙමෙයි හම්බ වෙන්නේ, මේවා ගොඩ තියෙනවා තෑගි.
1: එහෙම.
0: ඒ කියන්නේ ෆ්‍රිජ් නෙමෙයි ෆ්‍රිජර්ස්. වෂින් මැෂින් නෙමෙයි වෂින් මැෂින්ස්.
1: රයිට්. බිග් ටීවීස්.
0: ටීවීස්. iPhones.
1: iPhones.
0: ඕකේ.
1: හොඳයි. එහෙමනම් ඔබ සෝදානම් වෙලා ඉන්නෝනේ. ඕකේ. right
0: ජූනි 30 තමයි අවසන් දවස.
1: ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් ගණන් තෝ යතරෙම් චුට්ටක් හොයන්න.
0: හරි ඕකේ.
1: සීට 11ක් දක්වා පොලියක් දෙනවා කියලා දන්නවා. ඒගොල්ලන්ගේ ඇප් එකක් කරා කරපුවා මීටත් වඩා පොලියක් හොඳ එකක් හොයාගන්න පුළුවන්. කාලය සහ ඔබ දාලා තියෙන ෆික්ස් ඩිපොසිට් එක දාන්න ඕන කාලය සහ දාන්න ඕන ගාණ අතර තමයි මේ සම්බන්ධය හැදෙන්නේ.
0: මේ අපි කතා කරා නේද ප්‍රයිම් ගෲප් එකේ ද පැලස් ගැන. ඔයාට කියන්න මේ පැලස්
1: හදලා දෙන්නේ නේද?
0: තනි කරම ඔක්කොම ගෘහ භාණ්ඩ ටික ඔක්කොම දාලා නවීන පහසුකම් ටික ඔක්කොම ප්ලාස්ටික්. එහෙම තමයි මේ ද පැලස් යන්නේ.
1: ෆුලි ෆර්නිෂ්ඩ්ද?
0: සී. දැක්කද බෝල්?
1: මයි ගොඩ්. ගන්න ගෙදර බඩු වැඩක් නැහැ ගෙන යන්න ඕනේ
0: නෑනේ. ආ ඒකනේ. මුට්ටිය විතරක් අරගෙන යන්න
1: කිව්වා. සම්පූර්ණයෙන්ම ගෘහ භාණ්ඩ සහිත ෆුලි ෆර්නිෂ්ඩ්.
0: යා.
1: නවීන පහසුකම්. එතකොට පැන්ට්‍රි එකද, බාත්รูම් ෆිටින්ග්ස් ඒව ඔක්කොම දන්නවනේ. ඉතින් ප්‍රයිම් එකෙන් කරනකොට ඔක්කොම උසස්ම වර්ගයේ වනේ බාත්รูම් එකට දාන්නේ
0: මෙයා. ඕකේ නයිස්.
1: අර තියෙන ඉතින් අර මිරර් එකේ ඉඳලා හැම එකක්ම හොඳ වහයි. ක්වොලිටි ස්ටෑන්ඩඩ් බඩුනේ අතර මේගොල්ලෝ දාන්නේ. ඉතින් ඉදර කාමර 2 සහ 3 කියන අපාර්ට්මන්ට්ස් තියෙනවා. ආ ඕකේ ඕකේ. දැන් තමයි මට මේක පැහැදිලි වෙගෙන එන්නේ. රුපියල් මිලියන 25 සිට ඉහළට කිව්ව එක තමයි.
0: ආ
1: ආ. ඉතින්ම කාමර 2 තියෙනවා, කාමර 3 තියෙනවා. ඔයා මොකද සාමාන්‍ය ඔයා ඔයා ඔයා ගන්නවා නම් අපාර්ට්මන්ට් එකක් ඔයාගේ චොයිස් එක කාමර 2ද? කාමර 3. ඕකේ.
0: අයියෝ. මලා
1: එහෙම අපිත්
0: එක්ක ඉන්නවානේ.
1: තියෙනවා. ඔව් ඊට පස්සේ ඔය හස්බන්ඩ් එකක ඉන්නවා අනිත් එකේ ඉන්නවා.
0: ආ ඒ කියන්නේ ඒක තමයි. එහේ අම්මලා තාත්තා. ඒතර ඒ දෙන්නටම කාමර දෙකක් තියෙනවා. ඊපස්සේ අපේ එකයි 3ක්.
1: ආ ඔයාගේ තාත්තායි අම්මයි හස්බන්ඩ්ගේ තාත්තා.
0: ඕ ඒතර කාමර 3ක් හරි.
1: බොරුවක් නේද මේ? අම්මගේ තාත්තායි අම්මවයි තියාගන්නේ අත්තුන. මේ ගෙවල් කැඩිලා අපේ වතුර ලීක් වෙනවා මේ කාමරේ.
0: බාත්รูම් එක මේ
1: වැඩ කරන්නේ
0: අනේ ඉතින්
1: නැති ಗುಣ පෙන්වන්න නම්
0: අද පොසිටි
1: ඇතරම වා කරන්න මාර දෙයක් නද බලන්න මම නිකන් නිකන් පූස් පෙටි කෝ කියලා නේ මගේ මේ පොසිටි වැඩේ නිසා මේ පොසිටි වැඩේ එක්ක වාගේ ඉවර කළා දානවද මට මේ ගොඩක් කළා අල්ලගෙන ඉන්න බෑ ඉතින් මේ බොහොම සැහැල්ලු ජීවන රටාවක් නේ හොයන්නේ සද්දබද්ද අඩු නමුත් සද්දබද්ද අඩුයි නමුත් මොහොතින් නෝරපාරේ
0: මොහොතින්
1: සද්දබද්ද අඩුයි නමුත් මොහොතින් ටවුන් එකේ
0: මොහොතින්
1: ඔලා මීටර 100ක් කියන්නේ මොකද්ද? ඈ හුසෙන් බෝල්ට් වගේ දේවල් නම් මම තප්පර කිව්වා. සංගල දුවන්.
0: ආ ඒකනේ.
1: ඉතින් එහෙම ඒවා තියෙනවා. රයිට්. එතකොට ගයක් කියන්නේ බිත්ති හතරක් ඇතුලේ නිකන් හිර වෙන එකට නෙවෙයිනේ නේද? මේකට පැලස් කියලා කියන්නේ.
0: හරි.
1: මේක ගාඩන් එක ලස්සනට හදන්න
0: හරි
1: කරපු ලස්සනම ආයෝජනයක්
0: ඒක. ආ
1: මේ ප්‍රොජෙක්ට් එකේ ගාඩන් එක හදන්න පැලස් එකක් කියන ෆීල් එක එන්නේ ලස්සනම ලස්සන ගාඩන් එකක් තියෙනකොට. හිතන්නකෝ ගම්පහ වගේ ඩිස්ත්‍රික්ට් එකක ලස්සනම ගාඩන් එකක් මැද තියෙන ඇත්තම මාලිගාවක් වගේ නිකන් දැයින පරිසරයක. මෙතනට ගියාම මිනි සුපර් මාකට් එකේ ඉඳලා හැම ඇම්නිටි එකක්ම තියෙන නිසා ඔබට ඇත්තම කියන්න වීකෙන්ඩ් එකක හෝටලයකටවත් යන්න හිත දෙන්නේ නැහැ. ඇයිද හැම දේම මේක ඇතුලේ තියෙනවනේ. ඔබ හැමදාම හෝටල් එකක ඉන්නවා වගේ.
0: තව 25යි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකත් මතක්
1: කරගන්න. මම දන්නේ නැහැ තව 25ම තියෙනවද කියලා. හොඳේ. ඉතින් කතා කරලා බලන්න. මේක ඇවර කරන්න යන්නේ ප්‍රොජෙක්ට් එක 0.71 6 66 222.
0: ඒක ලස්සන සමාන කැලිටි ටිකක් තියෙනවා මං කියන්නද? ගම් පහ 25 ඉතුරු වෙලා තියෙනවා.
1: ඕකේ.
0: ගෙවන්න ඕනේ මිලියන 25.
1: ආ.
0: අකම් පහ පහ පහ තියෙනනේ.
1: ගම් පහ 25.
0: ආ.
1: පස්සර පහ.
0: කීර?
1: 25.
0: ඕකේ. බොයිස්. ඔගලන් ඔගල දැන් මෙහෙමනේ ඔගල දැන් ඔන්න එක ගර්ල්ස්ලාට ට්‍රයි කරනවා. හා තියෙනවා. ලයිෆ් එකේ එක එක කාලේ තියෙනවානේ. දැන් ඔගලන් හිතන්නකෝ ඔගලන්ගේ ලුක් එක වැඩි කරගන්න ඔගල මූණට කොණ්ඩෙට එක එක ස්ටයිල්ස් දානවා. රවුල වවනවා. එක එක කට්ස් දානවා. ඒවා ආ ඕකේ. ලයිස්. ඒවා හොඳට කරගෙන යන්න. හැබැයි ඔබ දන්නවද ඔබේ ලුක් එක වැඩි කරන තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි බජාජ් ප්ලැටිනා එක. ඔබ බජාජ් ප්ලැටිනා එක උඩ
1: ඉඳගත්තම
0: මං ඒක දන්නේවත් නැහැ අහලවත් නැහැ. හරි ඒක උඩ ඉඳගත්තම ඔබ ඒ කියන්නේ ඔබ රයිඩර් වුණාම ඒ එන ලුක් එක මාරයි.

0: ඔබෝ මාර විදිහට කැපිලා
1: තියෙනවා. බදාදක මෙච්චර මහන්සිලා තියෙනවා මේ බයික් එක. පුළුවන් තරම් ඒකට එක ලස්සන අරගෙන දෙන්න.
0: Yes, definitely.
1: ගෙදරක තිබ්බාම කෙනෙකුට ආසාවෙන් ගෙදර ඉස්සරහ පේනම හැමෝටම පේන තැනක බයික් එක තියාගන්න. අමතර වාහන කැඩේට පාවිච්චි කරන්න තියෙන බයික් එක නැත්තම් මාරු කරගන්න. එහෙම එහෙම ගොඩාක් දේවල් මෙතන තියෙනවා. මේක ලීටරයක් ගහපුවාම කිලෝමීටර 107කට වැඩිය දුවන බයිසිකලයක් කියලා කියනවා. ඒක තමයි ටර්නින් පොයින්ට්. මේ වගේ කාලෙක අපි දන්නේ නැහැ මේගොල්ලෝ කොයි කාලේ ඩීසල් පෙට්‍රල් අඩු කරයිද කියලා. නේද?
0: ඒකනේ දැනට ගාන දන්නවනේ. දැනට ගාන.
1: ඔව්. අපි දන්නේ පරණ වැඩියට ගෙන අපිව තව තියෙනවලුනේ.
0: අවුරුදු 50කට විතර තියෙනවා නම් ඉවරයි.
1: සමහරට වෙන්න ඇති. දැන් ඩීසල් පෙට්‍රල් අපි ස්වයං පෝෂිත වුණා දන්නේ නැති ඉතින් අවුරුදු 50ටම පහුගිය අම්බාර ගණන් කාලේ. එහෙනම් අපිට හරි. ඒකනේ එහෙනම් ලීටරේත් ගැහුවාම ඒ ලීටරේ 12 ඉතුරු වෙලා තියෙන සුන්දර තව කිලෝමීටරයක් දුවන එකක් තමයි අපි හොයන්නේ. ඒකට හොඳම එක තමයි හැඩ වැඩ කාර්යය
0: බජාජ් ප්ලැටිනා. අටයි විනාඩි 53යි.

0: එකෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන්න
2: රැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් DRL හෙඩ්ලයිට් ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා David Peters Motor Company Private Limited
3: Aluminium Aluminium mane
4: Mahatmaya Dansale fried rice wenai Hotel fried rice wenai dekama fried rice unata quality wenas
2: Hondama pramithiya sahathaka karana ISO saha SLS sahathakalat Alumex Aluminium ona taram Alumex nam istaram
1: Api dawasa parama aramunu wenuen duwana minissu habai angata viveke kiyala labenne ninden ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112 200 200 Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකේ

0: తిలకవర్ధన టెక్స్టైల్స్ లీటరేట వెడిమ దురక్ సమగ హీరో డిలక్స్ 100 యతురుపెదియ సెల్ఫ్ స్టార్ట్ సైడ్ స్టాండ్ ఇండికేటర్ ట్యూబ్లెస్ టైర్ ఎతులు విశేషాంగ రసాక్ వసర పహక హో కిలోమీటర్ 70000క వారంటీయక్ సమగ రూపాయల 585400కట దివైనపుర హీరో అలబి నియోజితయన్ విదిన్
1: సిడిపి స్థావర తన్పతు వెతిన్ 15% దక్వా అసమ సమ పోలి అనుపాత వెడి విసర సందహ 0.117388 అమతన్న నయ శ్రేణికత కరీమ బిబిబి ఎల్కే అవుట్లుక్ స్టేబుల్ ఫిచ్ రేటింగ్స్ లంకా లిమిటెడ్ శ్రీలంక మహా బ్యాంకుయే అవసరలత్ బలపత్ర
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0.11 732 1000 NIB the City University the place to be
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව Majestica Lanka Tiles
4: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
5: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
6: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. David Pierce Motor Company Private Limited within.
7: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්. හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්නය එක.
8: Light, water, phone,
7: bill-ට සහනය මෙන්න.
9: CDB එක රන් ගණතුන කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන්

අවසානයක්. දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.

ජීපී ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: පෙනා. සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
1: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙති 0114 700 550.
2: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
3: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
4: අයියා මට මල් ගොඩාක් දීලා.
5: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: 20 නම් great 20 and up
7: alu song ekakda
6: na then singer king asus hp dell acer msi laptops ganna monthly installment ekak 20000 vitarai so 20 and upgrade
7: wenna laptops ganna singer ekata adama enna
8: maasima karana viyadam combank debit card ekin karala hita ganna beri taram tage dina ganna combank debit card challenge maasitama mulu viyadam rupiyal 20000 kunoth maaspata tv fridge washing machine mul tan ge upakarana athulu tage dina ganna jayagrahakin 1000kata වැඩියෙන් අවසන් දිනු මැදින් side by side fridge laptop iphone නැතුළු තවත් තැගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි combank debit cards ගෙවන්න දිනන්න
9: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩ කාර්යා David Peters Motor Company Private Limited.
10: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
11: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගොන එක්කලා.
12: කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
13: හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
14: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
16: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නෑනේ. කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල් ස්ටාර්ට් නේ. 17 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු වොෂ් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එක නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111 2017 කෝල් එකක් ගහන්නකෝ. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

0: පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0710666222 Prime Residences.
1: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, Fridge, Washing Machine, මුල්තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියෙන්. අවසන් දිනුම් මැදින් Side by Side Fridge, Laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ Shopping, Bill Payments, ඕනම දෙයකට Cash වෙනුවට Card එක Use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න කෙවන්න දිනන්න
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් Business, Computing, Interior හෝ Fashion Designing, AI and Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111732 NIBM The City University, The Place to Be.
6: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
10: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123.
11: Shop and Win වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න.
3: කාගිල්ස් හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
12: 98.2 98.4 සියත.

0: ప్రియతా టాప్ స్టోరీ.
1: మధురు అనుభవన పరిధి పరిశ్ర పవత్వాగనే అన్నంట నీతి తడివే. மதுரு அன்போவன அயுரின் பரிஷ்ர பவத்வாகனே அண்ணன் தெரிவு ரத்து நிவேதன நிகுத் கிரியமக்கின் துறவு நீதிமய பியவர கனிமட்ட தீரணைய கராத்தி பவ ஸ்ரீலங்கா மகஜன சௌக்கிய பரீட்சக சங்கமே பவசனவா எஹி வெடபலன சபாபதி உபுல் ரோஹன சதான் கலே மேவன விட பந்தாசகட பமன எரிஹிவ நடு பவராய தி பவாய்
2: தனத திவைனே பெத்திரயன டெங்கு அதிவசங்கத தத்த பாலனை கர கனிம சந்தஹா விசேஷ டெங்கு மர்தன வெடசதஹனக் கிரியாத்மக கரன லப மே வெடசதஹனேதி அபி நிவாச பரிஷ்ர பௌத்கலிகஹா ராஜ்யாயதன ஆகமிக ස්ථානවැනි සියලුම ස්ථාන පරීක්ෂා කිරීමට ලක් කරනවා. කෙසේ වෙතත් තාමත් අපි රටේ මහ ජනතාවගෙන් අපේක්ෂා කරන මට්ටමේ සහයෝගයක් සහ මේ ප්‍රශ්නයේ තියෙන බැරෑරුම්කම අවබෝධ කරගෙන තියෙනවා කියලා අපිට පේන්න නැහැ. ඒ නිසා අපි ඉදිරි දින කීපෙත් මේ ඩෙන්ගු වසංගත තත්ත්වය පාලනය කරලා ජීවිත සුරක්ෂිත කරන කම්ම අපි දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. විශේෂයෙන්ම තරාතිරම ආයතනයේ රාජ්‍යද පෞද්ගලිකද කියන එක පෞද්ගලික නිවාසයක්ද එහෙම නැත්නම් පොදු ස්ථානයක්ද කියන එක අදාළ නැහැ. අදාළ බලධාරීන් තෙරෙහිව අදාළ හිමිකරුවන් තෙරෙහිව
1: ජුනි මාසයේ ගත වූ දින 25ක කාලය තුළ පමණක් මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් කරන 15,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජුනි 1 වනදා සිට 25 වනදා දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් කරන 15,218ක්. ජනවාරි 1 වනදා සිට ඊයේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 49,059ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. වාර්තා වී ඇති ඩෙංගු මරණ කරන 30ක්. දැන් විදෙස් පුවතක්. හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ප්‍රදේශයේදී ප්‍රහාරයකට ලක් වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි පිරිස මුදා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය සඳහන් කළේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පවතින බැවින් එම තීරණය ගත් බවයි. ප්‍රහාරයට ලක්ව ඇත්තේ සිංගප්පූරු දජය සහිත නෞකාවක්. ඉරානය විසින් නෞකාවට ප්‍රහාර එල්ල කළ බව ඇමරිකාව ප්‍රකාශ කළා. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය පැවසුවේ නම් කරන ලද මාර්ගවලින් පිටත ගමන් කරන නෞකාවල ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ට සහතික විය නොහැකි බවයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් සියත දිවයින පුරා

0: මොනවාද කියන්නේ මේ ළඟට?
1: මට ආසයි මිනිස්සුන්ව දැනුවත් කරන්න. සමහරක් දේවල් වලට ලොකු ගණන් වියදම් කරනවා. ඒ උනාට ඒටත් වඩා දෙයක් ඊට වඩා අඩු ගානකට ගන්න පුළුවන් තැන් අපි දකිනවා. දේවල් තියෙනවා, හොඳ දේවල්, හොඳ දේවල් තියෙනවා. මං ආසයි
0: කියන්නේ මිනිස්සු හිතන්නේ මතන නැතුව එකම දෙයට බොරුවට වැඩි වියදම් කරනවා
1: කියන්නේ. වැඩියෙන් වියදම් කරනවා.
0: පුදුම අමාරුයිනේ. ඒක කිව්වේ මේ මනුස්සයා.
1: අර ලස්සන එක කිව්වනේ.
0: රත්නගොඩ මම මේ 17 කල්පනා කරා. මේ තටමා මොකද කරන්නේ? ඉතින් මේ හරියට කෙටියෙන් කියන්න ඕන දෙයක්.
1: ඒ වුණාට වචන තියෙන අපිට පාවිච්චි කරන්න.
0: වචන තියෙන පාවිච්චි කරන්න නම් වචන පහක් පාවිච්චි කරන්න නැත්නම් 10ක් පාවිච්චි කරන්න බෑ නේ. නිවේදක
1: මුත්‍රි කියන්නේ මොනවා ගැනද මම මේ කියන්නේ? ඔබට කුතුහලය ඇති.
0: කුතුහලය නෙමෙයි, දැන් අපිට කියනවා ඒකවත් හරියට කියාගන්න බැරි.
1: මම ආසයි ඔබේ කුතුහලය උච්චම ස්ථානයට අරගෙන
0: යන්න. ඇත්තට මේ වෙලාව නෑ, අපිට මේ පරක් වෙලා තියෙන 9
1: කාලෙ ඉන්නත් වෙලා. 15 apps 15කට unlimited data හම්බ වෙනවා රුපියල් 1199කට. ඔබ 1199ට වඩා රුපියලක් වියදම් කරන රුපියලක් වියදම් කරනවා නම් මං කියන්නේ ඒත් ඔබ පරාදයි.
0: 1199යි ගාන පැකේජ් එකේ ගාන මාසෙටම.
1: yes.
0: නමුත් ඔබට මේක කරගන්න කම්මැලි නම් අපිට 2500ක් දෙන්න, අපි වැඩේට අගල කරලා. 2500 ෆෝන් නම්බර් එකක් දෙන්න.
1: කළා දෙන්න. sure. ෂෝ
0: යා මම දැන් ඔබට වැඩ ඇති. ඔබට අචනියෝජිතය හම්බෙන්න යන්න වෙලාවක් නැහැ. අරවා මේවා මාර වැඩ. ඉතින් ප්‍රශ්නාරය මේනේ හරදුරෙන්න එපා. ඒගොල්ලන්ගෙන් ඩිරෙක්ට් කරගන්නවා නම් 1199 මේ අපිට දැන් මේ බාර අරගෙන ටග් ගාලා ෆෝන් එක අරන් ගිල එක දාන 2500යි.
1: ඕකේ නම් කතා කරන්න. අපිට WhatsApp වලින්, Messenger වලින් ඔය තියෙන්නේ ඕනතර Viber තියෙනවා, Telegram තියෙනවා, Discord තියෙනවා. ඒ ඕනම මාදිලියකින් අපව සම්බන්ධ කරගන්න. එහෙනම් H15 දාගන්න. තව මොන හරි කැමතිද ඒ ගැන? අපිට ඒක නිකන් අපිට වෙබ්සයිට් එකට ගිහලා දාගන්නත් පුළුවන්. H නියෝජිතයව හැම වෙලාවෙම වැඩේ
0: කරන්න. නියෝජිතය හැම වෙලාවෙම දාගන්න, නියෝජිතය හැම වෙලාවෙම දාගන්න. එහෙම නියෝජිත මිනිස්සු හම්බෙන එකේ පොඩි ගතියක් තියෙනවා. අපි තාත්තා අදටත් මොන ඇප්ස් තිබුණත් බැංකුවට යනවනේ.
1: ඔව් නේද?
0: සම් වෙනවා අර බැංකුවේ මේ ගුණවර්ධන මහත්තයා දත්ත
1: මොනවා. හරි, ඔකේ.
0: ඉතින් කතා කරා, ඔයගොල්ලෝ ගැනත් ඇහුවා. නේද? ඒගොල්ලන්ට දැන් වයසට යනකොට අපිට එහෙම කරන්න විශේෂ ගොඩාක් වැඩක් නැහනේ.
1: සමාගම් ඉන්න ඕනේ, කට්ටිය ඉන්න ඕනේ නේ යන ආශ්‍රයේ.
0: ඉතින් මේ එහෙමත් හොඳයි. මිනිස්සු මුණ ගැහෙන එක හොඳයි. මිනිස්සු මුණ ගැහුණාම තමයි අපි මිනිහෙක් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නද, මිනිහෙක්ගේ අභ්‍යන්තරයේ පිළිබඳ පොඩි විමසීමක් කරන්න,
1: ඇදක් උදක් හරි කතා කරන්න තියෙන හැමෝමකදෙනේ නේද?
0: හොඳ නරක මිනිස්සු හඳුන ගන්න.
1: ඔව් ඒකනේ.
0: කෙනෙක්ව සම්බන්ධ, කෙනෙක්ව හලාගන්නේ කොහොමද කියලා ඔවත් ඔක්කොම ඔක්කොම සමාජ කියවීම සහ අවසාන වශයෙන් මේ මොන තාක්ෂණයේ තිබුණත් වැද්දගත්ම වෙන එක තමයි මනුෂ්‍ය සම්බන්ධකම්.
1: අනිවාර්යෙන්. ඒක නැති කරගෙන බෑ අපිට ජීවත් වෙන්න.
0: හොඳ මිනිස්සු 3-4 දෙනෙක් හොයාගන්න. බැරි නම් දෙන්නෙක් හොයාගන්න. බෑ එක්කෙනෙක් හොයාගන්න. අඩුම තරම් එක්කෙනෙක් ඉන්න ඕනේ. තනියෙන් ඉන්නත් පුළුවන්. හැබැයි එක්කෙනෙක් හරි ආයේ බඩේ බට්ටික වගේ ඉන්න මිනිහෙක් හිටියොත් එහෙම හොඳයි කියලායි මම මේ කියන්නේ. ඒක ජීවිතේ පුදුම සහනයක් ඔබට දවසක ගේනවා. ළඟම හොඳම මිත්‍රෙක් ඉන්න ඕනේ. අපේ අඩුපාඩු වැරදි සියල්ල බලාගෙන දරාගෙන හිටපු උන්දලත් එක තමයි අපි දවසක අන්තිමට හාන්සි පුටුවේ ඉඳගත්තුත් නැගිටින්න බෑ, නැගිටගත්තුත් ඉඳගන්න බෑ. අපිට එහෙම කාලයක් එනවා.
1: ඉතින්ම කතා කර කර ඉන්න වෙනවා. ඒක තැන ඉඳගෙන. ඕ.
0: මේ උඹට මතකද ඒ දවස්වල අපි මේ උඹට මොකක් මතක නැහැ නේද?
1: කවුද? උඹ කවුද මචං?
0: මචං උඹට මතකද මචං?
1: හරි.
0: කවුද මචං මේ?
1: කවුද මචං? කවුද මේ?
0: අනේ වගේ. ඔය තත්තර වැටෙනවා. ගෙදර මිනිස්සු කියනවා ආන් දෙන්න පටන් අරන්. That's okay.
1: තමයි ලයිෆ් එක නේද?
0: ඔව්.
1: දැන් මේ සමහර කට්ටිය දැන් විෂන් කෑ යනවා. ගිහිල්ලා ඉවර වෙලා ඒගොල්ලෝ යන්න කලින් අපි කියනවා මෙහෙම විෂන් කෑ යන්න. අනේ මට මොකද්ද වගේ ලොකු තැන්නේ නේද ගාලා ඔහොම කියලා යන්නේ. ගිහිල්ලා ඇවිල්ලා විෂන් කියා ගැන කියන වර්ණනාව අහන්න මම හරි ආසයි. මේ මම නිකන් පොඩ්ඩක් බයෙන් වගේ තමයි ඇතුළට ගියේ ලොකු තැනක්නේ කියලා ඊට පස්සේ කියන්නේ මේ මිනිස්සුන්ගේ තියෙන සර්විස්
0: එක. ඉතින් ලස්සනට හදන්න එපා නේද ඒ තැන්.
1: ටිකක් වෙලා රැඳී ඉන්න ඕනේ නේ අපි ඒ වගේ තැන්වල නේද? ගිය ගමන් ආපහු කන්නඩි ආ දැන් ආ ගාලා එන්න බෑනේ.
0: නේද? ලස්සනට හදන්නත් ඕනේ.
1: ඕ ඒක.
0: අර වැඩිද ලස්සනට හැදුවා මිනිස්සුන්ගේ තියෙන සාමාන්‍ය මිනිස්සුන්ගේ දැක්ම තමයි.
1: ඔකේ.
0: මෙච්චර ලස්සනට හදලා තියෙනවා කියන්නේ ගානක් ලස්සන තමයි ඇති. කියව තමයි හිතන්නේ නේ. ඔබේ අදහස ඇත්තටම වැරදි කියලා අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අපිට පුළුවන් දින නියමයක් නැතුව ඔබේ අදහස කල් දාන්න. කිසිම තේරුමක් නැහැ.
1: නෑ කල් දාන්න එපා. කල් දාන්න දෙයක් නෑ. ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේ.
0: අපි ඔබේ අදහස ප්‍රතික්ෂේප කරනවා.
1: ප්‍රතික්ෂේප කරන එක ලොවෙත් ආයි.
0: රුපියල් 10,000ට අඩුවෙන් හොඳ ෆ්‍රේම් එකක් දාලා හොඳ ඇස් කන්නාඩි දෙකක් හදාගන්න පුළුවන්.
1: හරි.
0: අනිවාර්යෙන් පුළුවන්. මතක තබා ගන්න. හොඳින් මතක තබා ගත යුතුයි.
1: හරි.
0: දැන් හොඳින් මතක තබා ගත යුතුයි කියපු මිනිහවත් අපිට මතකයි.
1: කොමතක යූ.
0: තමයි නේ හැමදේම.
1: කාලෙකට තමයි.
0: කාලෙකට පත්තු වෙලා ඇවිල්ලා ඉතින් අන්තිමට හේදිලා යනවා. නමුත් බලන්න. විෂන් කියා කවුරු ආවත් අදත් එහෙමම තියෙනවා. ඒගොල්ලෝ දියුණු වෙනවා. ඒගොල්ලන්ගේ කයිසෙන් කියන සම්ප්‍රදාය මම දැකලා තියෙනවා. හැම වෙලාවෙම දියුණු වෙනවා. ලෝකේ තියෙන ඕනම බ්‍රෑන්ඩඩ් එකක ඔයාට ඇස් කණ්ණාඩි ගන්න ඕන නැත්නම් ඔයාට අවු කණ්ණාඩි ගන්න ඕන නැත්නම් ඔයා සංග්ලාසස් ගන්න නැත්නම් ඔයා රීඩින් ග්ලාසස් හොයන්න ගියත් right
1: okay
0: තව තියෙන ප්‍රොටෙක්ෂන් ගියර්ස් තියෙනවා ගොඩක් ඒවා දැන් තියෙන අලුතින් මැෂින් වල වැඩ කරන අයට බ්ලූ ෆිල්ටර්ස් දාලා හදපු ඒවා කම්පියුටර් ස්ක්‍රීන්ස් වල ගොඩාක් ඉන්නව නම් ඇහැ ආරක්ෂා කරගන්න හදපු ඒවා දරුව ගොඩක් වෙලාවට මැෂින් වල නම් වැඩ කරන්නේ ඒක දැන් ගොඩාක් ඉතින් පොත්පත් අඩුවලා ලැප්ටොප් පැත්තේ තමයි වැඩ වෙන්නේ ඒවට දාන්න විශේෂයෙන්ම හදපු ග්ලාසස් තියෙනවා ඒවා මේ ඒවා නියු ඒවා ඇවිත් ඒවා සීරෝ පවර්
1: right
0: ඒවා විශේෂ පවර් එකක් නැහැ
1: ඒවා
0: කරන්නේ අර අහිතකර කිරණ ෆිල්ටර් කරලා ඇහැ ප්‍රොටෙක්ට් කරන ඒවා.
1: නැත්නම්
0: පව එකක් තුනත් ලොකු වෙලා පොඩි වෙලා පේන ගමන් තමයි හැම වෙවෙනවනේ. අන්න ඒකයි. තනින් තනින් එක එක ඒවා ගන්න එපා කියන්නේ ඒකයි. අපි ඔය දැකලා තියෙනවා ඔය අතනින් මෙතනින් ගන්න සංග්ලාසස් වල දාගත්තාම පොඩක් පේන විදිය වෙනස් වෙනවා. හොඳ ග්ලාස් එකක එහෙම වෙන්න එහෙම හොඳ සංග්ලාස් එකක එහෙම වෙන්න විදියක් නැහැ.
1: ඔව් ඒක හරි.
0: බුදුරට හොඳට තියෙන S2 ඊට පස්සේ වපර වෙලා යයි.
1: ඔයා දන්නවද දැන් සමරකට සංග්ලාසස් නිකන් හදාගන්නත් පුළුවන් විෂන් කෑගෙන්. ඒ කියන්නේ කිව්වම මේක පොඩ්ඩක් අපිට සංග්ලාසස් ටයිප් එකකට හදලා දෙන්න කියලා ඊට පස්සේ අපේ තාත්තිර හැදුවා ඇහැ බැලුවා ඒක කරෙක් කරා. ඒ ඇහි තියෙන ප්‍රශ්නෙත් බලලා
0: ඒකට මොකද එයාගේ එහි එයාගේ එහි මොකද්ද තියෙන ප්‍රශ්න ස්ටඩිස්ට්?
1: ඇයි දුන උගක් කර එකක් යාගෙන.
0: එහි ස්ටඩිස් ඇවිල්ලා.
1: ස්ටඩිස් හරි.
0: මන්ද. එහි ෆැට් එක වැඩි වෙලා. මොකද වෙලා තියෙන්නේ?
1: ඇහි පොඩි ප්‍රෙෂර් ගතියුයි පොඩි පොඩි දේවල් ටිකක් තිබුණා ඇහි. ඉතින් ඒව ඔක්කොම චෙක්
0: ඇහැට ෆැටි ලිව.
1: ඒව ඔක්කොම චෙක් කරලා සන්ග්ලාසස් හැදුවා. ඒ විදිහට කාචේ දාලා. ඒක කියන්නේ හොඳට පේන විදිහට කාචේ හැදලා. ඉතින් මේ වගේ වැඩක් ඕගලන්ට ගිහිල්ලා කරගන්න පුළුවන් විෂන් කේ ආයකෙන්. නිකම්ම නිකන්
0: සන්ග්ලාසස් වගේ හදනවා. නමුත් කරෙක්ෂන් එකක් තියෙනවා කරලා.
1: ඇහි
0: තියෙන පොඩි පොඩි දුර ළඟ පේන්නේ නැති අඩුපාඩු.
1: දැහුවා තාත්තා ඔයා මොනවාද ඩ්‍රයිවින් වල ඕව මට ඩ්‍රයිවින් කරනවානේ මට එතකොට මට ඕනි මෙන්න මෙහෙම මෙහෙම කිව්වා ආ රයිට් ඒ විදිහට හදලා දුන්නා
0: මොකද ඒ ඩ්‍රයිව් කරන්නේ කුබෝට ගත්තද
1: තිරිකලේ
0: අද මොකක්ද කියන්නේ බෑ
1: අද වැඩි වගේ නේ
0: අද මොකක් කියා ගන්න බැරුව ඉන්නේ ගුල්පිටලා ඉන්නේ මම මට ගොඩක් දේවල් කියන්න තියෙනවා මට ගොඩක් දේවල් කියන්න බෑ
1: right දැන් මෙච්චර අපේ ඇස හැමතිස්සෙම වැඩනේ ඇසටත් පොඩි විවේකයක් හම්බෙන තැනක් තමයි නිදා ගන්නවා කියන එක ඇසට විතරක් නෙමෙයි ශරීරයේ තියෙන හැම අංගයකටම විවේකයක් දෙන මොහොත තමයි නිින්ද කියලා කියන්නේ ඉතින් අපෙන් ඒගොල්ලෝ විවේකේ ඉල්ලනවා අපි තව ඉන්නෝනේ හැරිලා ඉන්නෝනේ තව වැඩ කරන්න ඕනේ TikTok videos බලන්න ඕනේ අරක කරන්න ඕනේ අපි වෙනම එකක්
0: ඔය ටික තමයි අපිට මොනවත් කරගන්න බැරි මට සමාවෙන්න

0: Ale ty mi gra dalej. Piden hileran gojemi, siu da raj. Eka nemej mekian.
1: Okay.
0: Eka nemej mekian. A da api kata karamu. Sleep Makers Private Limited Company. Valentino, Italy. Mattress. Kung dapat kyan? Mattress.
1: Range ka.
0: Mattress. Iman yung range ka na yung ano? Wacan kyan?
1: Mattress
0: kalape.
1: Okay.
0: Ito niya mahaveli si kalape wagyo na ega hariyan.
1: Mukha dar kyan noon?
0: Kodak tiyan.
1: Yaya. Mattress yaya.
0: Yaya kyan may kumuru kara ka.
1: Mattress.
0: Api kaya mo?
1: Gonna.
0: Gonna. Gedara. Kelima gedara. Passport deka maradunna po gedara kya. Right.
1: Mattress.
0: Are the mattress pillar. Mattress pillar.
1: Okay.
0: Pillar shape pa gane. A mattress pillar. Aturin manga de kaktora gana api kena. Biorhythmic.
1: Makada?
0: Biorhythmic mattress gana.
1: Biorhythmic.
0: ඒක කියන්නේ එහෙම වෙන්නේ නැතනේ බයෝරිද්මික් බයෝරිද්මික් මැට්‍රස් එක ගැන අපි කතා කරමු දන්නවද? තා අපි නිකන් දවස පුරාම අපි වැඩ කර කර ඉඳද්දි අපිට හම්බෙන දේවල් අපි කරන වැඩ අපිට හම්බෙන මිනිස්සු අපේ වැඩ කටයුතු ඒවත් එක්ක මේ අපේ තියෙන මේ ඇඟේ එනර්ජි ලෙවල්ස් වෙනස් වෙනවා හැම මිනිහෙකුටම ආවෙනික වෙච්ච එනර්ජි ලෙවල් එකක් තියෙනවා.
1: ඕකේ.
0: ඒක හරි තැන තියෙන නියුට්‍රල් පොසිෂන් එකේ තිනකොට හරිම හරි බැලන්ස් මිනිහ. අන්න ඒ මට්ටමට ආවම තමයි මිනිහෙක් රිලැක්ස් වෙන්නේ. දැන් ඔයා රිලැක්ස් වෙන විදිහට නෙමෙයි මිස් මම රිලැක්ස් වෙන්නේ.
1: අනිවාර්යයෙන්.
0: මගේක සම්පූර්ණයෙන් වෙනස්. මම දවස පුරාම එකතු කරගත්ත ටික මට කොහෙන් හරි හලා ගන්න තියෙනවනම් ඕන් මං ආයි දවස ඉවරලා මට රිලැක්ස් මිනිහෙක් වෙන්න පුළුවන්. මේ බයෝරිද්මික් මෙට්‍රස් එක ඔයාගේ නැචරල් එනර්ජි එක ආපහු වරන් දෙන්න වට උදව් කරනවා. මේක පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරනවා ඔයා. වෝඩ් ප්ලේස් එකේ තියෙන ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනිට ගියාම.
1: හරි ඔකේ.
0: ඔබ යනවා මේ මෙත් ටික චෙක් කරන්න. මේ බයෝරිද්මික් මෙට්‍රස් එක ඔබ ගන්න ගියාම ඔබට ඒගොල්ලෝ ජැකට් එකක් අඳනවා. ජැකට් එකක් අඳලා කියනවා. දැන් මේ ජැකට් එක අඳන් ඉන්න. ඊට කලින් මෙහෙම කරනවා.
1: බයික් එකක් දෙනවා.
0: බයික් එකක් දෙන්නේ. ඊට කලින් කියනවා ජැකට් එක අඳන කලින් කියනවා දැන් තනි කකුලෙන් හිටගන්න. ඔබ දැන් කල්පනා මේ මෙට්ට සහ තනි කකුලෙන් හිට ගැනීම අතර තිබෙන සම්බන්ධය කුමක් විය හැකිද?
1: හරි ඔකේ.
0: ඔබට කිසිම දෙයක් ඔබ දන්නේ
1: නැහැ. ඒකනේ හිතා ගන්න
0: බෑ. අයියෝ මෙලෝ දෙයක් දන්න.
1: තනි
0: කකුලෙන් ඉඳලා මට කියනවා මෙහෙම අත් දෙක දිග ඇරලා තනි කකුලෙන් ඉන්න.
1: පොඩ්ඩයි මං කරලා බලන්න.
0: හරි අත් දෙක දිග අරින්න තනි කකුලෙන් ඉන්න දැන් මම කරන්නේ එතන ඉන්න ඔෆිසර් කෙනෙක් කියලා
1: හරි
0: වාර කියලා පුළුවන් තරම් මම දැන් තල්ලු කරන ඔයාව නිකන් බැලන්ස් නැති වෙන්න ඔයා කොහොම හරි බැලන්ස් එක මේවා කරගන්න ඕනේ බැලන්ස් එක රැක ගන්න ඕනේ අම්මෝ හෙන සටන අමාරුයි කරන්න ඩග්ගාලා අනිත් කකුල තියලා මේවා අයියෝ අමාරුයි වට එහෙම කියලා එහෙම වෙනවා ඊට පස්සේ ඔන්න ඒගොල්ලෝ අරන් එනවා ජැකට් එක ලස්සන ජැකට් එක ඒක අඳනවා අඳලා කියනවා දැන් විනාඩි 5ක් අපි මේක ඇඳගෙන ඉමු. ඒ අතරතුරදී පොඩි පොඩි දේවල් කතා වෙනවා. අද විනාඩි 5 ගෙවෙනවා. ටග්ගල ඒගොල්ල අපිට මතක නෑ. විනාඩි 5 ගියා කියලා ඒගොල්ල නෑන් සර් විනාඩි 5 ගෙවිලා ඉවරයි.
1: කෑම බීම දීලා ඔක්කොම කාලා වීලා.
0: කන්න දෙන්නේ නෑ මිස්. මගුල් ගෙදරක ගිහලා නේ මෙට්ටයක් ගන්න මිස් යන්නේ.
1: ආ ඔවුනි ඔවුනි. හරි හරි.
0: කියලා තියෙන්නේ ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. නැතුව කැෆේ එකකට කෝපි බොන්න ගියා නෙමෙයි.
1: හරි හරි got it. ඊට පස්සේ
0: විනාඩි ජැකට් එක ඇඳගෙන ඉන්න අතරම කියනවා දැන් යලිත් පෙර පරිදි මොහොමම තනි කකුලෙන් ඉන්න අද්දක දෙපැත්තට දාන්න. දැනුත් මං ඔයාව ඔයාව අන්බැලන්ස් කරන්න යනවා.
1: හරි.
0: ඔයා බලන්න කකුල් දෙකම බිම තියන්න නැතුවෙන්. ඔයාව තල්ලු කරනවා කරනවා ඔයාව වැටෙන්නේ නැහැ කකුල් දෙක.
1: ඒකෝමද එහෙම?
0: තනි කකුලෙන්ම ඉන්නවා.
1: හා.
0: වැඩි බලයක් දාන්න නැතුව මාට ඉන්න පුළුවන්. ඔයාගේ එනර්ජි එක රීස්ටෝර් වෙලා සෑහෙන දුරට. ඔයාගේ බොඩි එක බැලන්ස් වෙලා තියෙන්නේ දැන්.
1: මැජික්
0: ඒකට කියන්නේ මැජිකල් මැට්‍රස් එකක් කියලා. බයෝරිද්මික් මැට්‍රස් එකේ ගොල්ලන්ගේ වැලන්ටිනෝ ඉටලි. ඉට්ස් අ මැජිකල් මැට්‍රස්.
1: වව්.
0: එකක් ගන්න ඕනද?
1: යා.
0: ඔබ ගෙදර ඉදියෙන් බහලා මොන්න දේවල් කරගෙන ඇවිල්ලත් මේ මෙට්ටට වැටුණා කියන්නේ හිතන්න විනාඩි 5ට ඔය. හිතන්න ඔගේ පය 8ක් නිදාගත්තාම ඔබේ නැචරල් එනර්ජි කායිත් පාරක් පහුවෙන්දට ස්ටෝ වෙලා තියෙනකොට මොන එනර්ජිටික් මිනිහෙක්ද දෙයියනේ මම මේ දකින්නේ උදේට මේ මෙට්ටේ. නැගිටලා එනවා.
1: සීරියස්ලි ඒක නම් මරු.
0: පොළවෙන් මතු වූ මිනිසා වගේ මෙතෙන් මතු වෙලා එන්නේ.
1: මරු මරු මරු.
0: සුපිරියක් නේද?
1: Valentino Italy.
0: මේ ඒගොල්ලන්ගේ තියෙන මෙට්‍රෝ ස්පෙලින් එකක්. මෙට්‍රෝ ජාති හයතක් තියෙනවා.
1: ආ අපි කතා කරමු ඒ ගැන විස්තර.
0: මයිකින් එක මේ යන්නේ එකින් එක යන්නේ.
1: නියමයි නියමයි නියමයි.
0: ඔබ අද ස්ලීප් මේකර්ස් එකට නිකන් අද විසිට් කරා නම් අද සිකුරාද දවසේ නිකන් යනින් යනින් ආව මොකද්ද මම්දලා මේ කියන්නේ බා මොනවද කියන්නේ ඔන මොනවා මෙට්‍රෝස් ද කියලා. ගිහින් බලන්නකෝ.
1: වෝඩ් ප්ලේස් නේ තියෙන්නේ.
0: වෝඩ් ප්ලේස් එක නේ තියෙන්නේ. ගිහින් බලන්නකෝ නිකන් විසිට් එකක් දාන්න. ගිය ගම මෙට්ටේ ඔළුවේ තියලා ගැට ගහන්න ගෙදර නම් පලයන්ලා කියලා. කැමති නැත්නම් මෙට්ට ගන්න.
1: හරි ඕකේ.
0: නමුත් මට ඕනේ ඔබට ඒ ස්ලීපින් එක්ස්පීරියන්ස් එක විනාඩි 20ක් යනවා හැබැයි සම්පූර්ණ මෙට්‍රස් ටික බලනවා නම් එකක් බලලෙන්නකෝ ගිහිල්ලා.
1: හරි ඔකේ හිතා ගන්නත් බෑ මෙට්‍රස් වලට මෙච්චර දාන්න
0: ඒ මිනිස්සු කියලා. සර් වෙලාව වරන් බලන්න. හදිසියක් නෑ. හිතට වැදුනොත් මෙන්න මේක හොඳයි කියලා අපිට කියන්න. අපි බලමු ඊට මොකද කරන්න පුළුවන්
1: කියලා.
0: සාමාන්‍යයෙන් 100,000 ඔන්න ඔය something something 35,000 විතර වගේ ඉඳලා පටන් ගන්නවා මෙට්‍රස් රේන්ජ්
1: එක. නියමයි නිතේ. නිදා ගන්න එකට
0: 135 plus නිදා ගන්න එකට වේදම් කරන්න ඕනේ අපි. අපි කනිත් කොච්චර දේවල්ට බොරුවට වේදම් කරනවද? ජීවිත කාලෙන් තුනෙන් එකක් කරන වැඩේ නිදා ගැනීම. අවුරුදු 75 ජීවත් වෙන මිනිහෙක් අවුරුදු 25ක් නිදා ගන්න ඕනේ හරිනම්. හරිනේ? පැය 8 ගානේ. දවසෙන් තුනෙන් එකක්. ජීවිත කාලෙන් තුනෙන් එකක් අපි නිදා ගන්න ඕනේ. නැත්තම් අපේ ටෝටල් මේ අපේ බොඩි එක රිපෙයා වෙන්නේ නැහැ. නාකි වෙනු වෙන වයස වෙනු මූණවල් එල්ලලා වැටෙනවා. මේ මේ මේ ඔක්කොම අල්ලන් ඉන්නේ මේ ඔක්කොම එනර්ජි වලින් අල්ලන් ඉන්නේ මේ මූණවල් එහෙම. නැත්තම් එහෙම ඔලා යන්නේ ඇයි? ටයර්ඩ් අල්ලන් ඉන්න බෑ එනර්ජි නැහනේ. ඕකේ?
1: රයිට් රයිට් ඒක නම් කරන්න ඕනේ.
0: වැලන්ටිනෝ ඉටලි මේ තමයි මෙට්ටේ.
1: මට මේ ලොතරැයි මල්ලි කෙනෙක් දවසක් හම්බුනේලා යාකෝ මෙන්න මේ ලොතරැයිය ගන්න මිස්. මෙන්න මේක.
0: මොකද මොකද?
1: දැන් NLB ලොතරැයි පෙන්නලා කියන මෙන්න මේක ඇදෙනවා. මේක තියනවා මේකට තියන ලක්ෂ ගානක සල්ලි මේක මේ මෙන්න මේක ගන්නකෝ මිස් මේක. මම කිව්වෙ මෙච්චර ඔයා කියන්නේ ඔයා ගන්නකෝ කියලා. මල්ලි එක ගත්තා මල්ලිට ඇදුනා කියන්නේ.
0: ඒ මොකද ඉස්සෙල්ලම?
1: මට ඔයා කියනෝ මම මේක දරාගත්තේ කොහොමද කියනක අදටත් මට හීනයක්. ඒ මනුස්සයා මට මෙච්චර කිව්වා පුන පුනා කිව්වා මේක ගන්න ගන්න ගන්න ගන්න මේක ඇදෙනවා ඇදෙනවා ඇදෙනවා කියලා. ඒ විශ්වාසයෙන් ඒ මනුස්සයා ගත්තා ඒ මනුස්සට ඒක ඇදුනා. විශ්වාසය කියන්නේ මාර දෙයක්.
0: විශ්වාස පරමඥාති.
1: Definitely. ඉතින් මේ NLB ලොතරැයි ඔබට දැනෙන්නේ නැද්ද?
0: විශ්වාසය කියන එක මිනිසුන්ට තේරෙන්නේ නැහැ නේ ගොඩක් අය.
1: ආ
0: ඒක නේද? ඉස්සෙල්ලාම ලොකු ලයින් දාලා නැති කරගන්න විශ්වාසය.
1: විශ්වාසය කියන කැලණේ නේද?
0: ගොඩාක් වෙන කෑ ගහගෙන ආවිල්ලා ඉස්සෙල්ලාම නැති කරගන්නේ අච්චර දහදුක් විදලා හදාගත්ත විශ්වාසය. අලි ඇතුන් දාලවත් ගන්න බෑ හොඳේ.
1: Definitely.
0: ගන්න බෑ. ගන්න පුළුවන් නම් අපි දන්නවා. ගන්නම බෑ මතක තියාගන්න. ගන්නම බෑ.
1: විශ්වාසනේ ඔකේ?
0: ගාදා ගාදා ගාදා ගාදා රයිට් ගන්න බෑ.
1: ලොතරැයි ගන්න පුළුවන් රුපියල්.
0: ලොතරැයි ගන්න පුළුවන්.
1: ඔව්.
0: ඔය ගත්ත මිනිස්සුන තමයි ඔය ඇදලා තියෙන කෝටි ගණන්. එහෙම කෝටිපතියෝ, ලක්ෂපතියෝ, මිලියනපතියෝ මිනිස් වෙච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා.
1: අනිවාර්යෙන්.
0: ජීවිතේ තාම බැටිලම ඉන්න වෙලාවෙ වෙන්න ඇති. ඉතින් වැටුනහම සමහර මිනිස්සු බොනවා නේ. බොනවා. සමහර මිනිස්සු සිගරට් බීගෙන බීගෙන යනවා.
1: හරි.
0: ඒ වෙලාවට ලොතරැයි එකක් ලොතරැයි අරගෙන අරගෙන අරගෙන අරගෙන දාන්න.
1: නරකම වෙලාවේ හොඳම දේ.
0: නරකම වෙලාවේ ලොතරැයි අරගෙන අරගෙන අරගෙන දාන්න. ඔන්න ඔබට ඇදෙනවා කෝටි ගාන. සම්පූර්ණ ජීවිත කතාව වෙනස්. මුළු චිත්‍රෙම වෙනස්. පොඩි වෙනසකට කරලා බලන්න. පොඩි වෙනසකට කරලා බලන්න. සෞඛ්‍යයට තුන ඇඳුනොත් එහෙම ආර්ථිකයට ඉතාම හොඳයි.
1: ඉතාම හොඳයි.
0: ගන්නකොට NLB ලොතරැයි ගන්න ගන්නකොට පහක් ගන්න පොද පහින් එකක් ඇදෙනවා කියලා අපි හොයාගෙන තියෙනවා.
1: රයිට් ඊළඟට ඔබට හොඳම දේ කියන්න අපි හැමදාම ඒ අඩියක් පස්සට ගන්නෙ නෑ කවදාවත්. අපි හැමදාම ඔබට හොඳම දේ කියනවා ඇලුමිනියම් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරලා තියෙන හොඳම ප්‍රොඩක්ට් එක ගන්න කියන එකට. අපි කතා කරන්නේ ඇලුමෙක්ස් ගැන. ඇලුමෙක්ස් රටවල් 17කට යවනවා. ලේසි පහසු රටවල් නෙමෙයි. කිසිසේත්ම මොනවා හරි නිෂ්පාදනයක් රට ඇතුළට ගන්නකොට බලන කාරණා කෝටියක් විතර බලනවා සමහරක් රටවල් නේද අරවින්ද? සිංගප්පූර් වගේ රටවල්, ඇමරිකාව. ඔබ දන්නවද ඇමරිකාවේ පවා ඇලුමෙක්ස් ගන්නවා. ඉතින් එතකොට ඒ වගේ ප්‍රබල ප්‍රොඩක්ට් එකක් තියෙද්දි රට ඇතුලේ අපි බලනවා ඩිස්කවුන්ට් එක. ක්වොලිටි එක බලන්න අපිට වෙලාව නැහැ නේ. අපි බලනවා ඩිස්කවුන්ට් එක. කොච්චරක් රුපියල් 20ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා නේ. ඒ කියන්නේ ඩිස්කවුන්ට් එකේ ප්‍රමාණය ගණන් කරලා
0: මේකත් වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ ඩිස්කවුන්ට් එකට අනිත් මොනවා නැතත් ඩිස්කවුන්ට් එක තියනවානේ කියලා ගන්න මිනිස්සු ඉන්නවා.
1: ඉන්න සමහර හෙල්ල පොඩි ගානක්.
0: ඔව්.
1: ඒ උනාට ඩිස්කවුන්ට් කියන වචනේ ඇතුලේ මාර විදියට අපි ඇලිලා ඉන්නවා
0: කියලා. ඔව් ඔව් ඔව්. නෑ ඩිස්කවුන්ට් ගන්න ඕනේ මිනිස්සු.
1: ඔව්
0: ඔව්. හැබැයි අපි තීරණය කරන්නේ අපි ඩිස්කවුන්ට් එක ගන්නවද අපි ක්වොලිටි අපිට අවශ්‍යද? අපි ඩිස්කවුන්ට් එකද මේ වෙලාවේ වැදගත්? ක්වොලිටිද වැදගත්?
1: ඒක
0: බාණ්ඩෙන් බාණ්ඩට මේක වෙනස් වෙනවා.
1: වෙනස් වෙනවා. ඕන දෙයක් ගන්නවද ඩිස්කවුන්ට්
0: එක? හැම එකටම ඩිස්කවුන්ට් එක සෙට් වෙන්නේ. හැම එකටම සෙට් වෙන්නේ. ප්‍රඩක්් කොලිටික ඉතා වැදගත් දේවල් තියෙන අපට ජීවිතය හම්බෙනේ. ඒ ගොඩාක්ක අපි වන්සින ලයිෆ් ටයිම් කරන්න ඒ ජීවිත එක පාරයි කරන්න ගෙදර ඇලමිනිියම් දාල අපි හැදුව තදන එක පාර
1: එක පාරයි
0: අපි කිසිසේත් මදහසක්න ඊළඟ අවරුද ආය පරක් ඇලමිනිියම් දාලා වෙන ඇලමිනිියම් ජාතියක් දාලා ආයහදන ඊළඟ අවරුද තව ඇලමිනිියම් ජාතිය දාලා ආයහදන එහෙම කවරුව තද මිනිස්සුන කිසිම මිනිියකේ මදන්න තල්ලි කාර පත්ක් කරන්න.
1: ඒක
0: ගන්න හෙටක් ගන්න ර විසිකර ඉවර මේවා හයිකරා මයිකල ඇම දාම පේනවා. මේ මැකනිසම්මල දෝසයන්න බෑ. තල්ලු කරන්න ගත් ො තල්ලු කරන්න පුළුවන්කම තියද දොරක් ගත් තල්ලු කරන්න පුළන් ස්ලයිඩ ඉන්ඩෝ හල පහලන්න මිනිස්තු හතරත්න කරන්න කරන්න දොරතල්ලු ඉරවත් තම හත්තර දෙනකොට එන්න කියන්න දොර ඇදලගන්න දොර අයි ඇරිොත්තරවා වැැවොත්තවා ඇරගත් ඔබහගන්න බැවාගත්ත වැරගන්න බෑන ඉති මොන කර්මාන්තයදමේ
1: පාවනනි ලයි
0: ඒකනේ ඉට සමහර කීයක් දොරවල් මන් දැකර තිෙන බිම ඇතිල්ලිලා ටයිල්ලගත් ඉවරයි මේ අහිල්ලා හි දෙමේජ් කීයක් කරගන්න මේ පොඩි දෙකයි පහ ඩිස්කවන්ටල්ට කියලා
1: ඒ කරුණා කළ යන්න හැලුමෙක්ස් ෂෝරු
0: හැලුමෙක්ස් රටවල් දාහතක් විශ්වාසතීපු අපේ කොම්පනයක්.
1: අන්න ඒ වගේ දෙපාරක් කරන්න නැති වැඩක් තමයි ටයිල් අල්ලන එකත් කලොත් එක සැරේ වන්ෂොට් වැඩේ
0: ඉවර කරන්න ඕනේ.
1: ඉතින් එහෙම ටයිල්ස් වෙනවනං ඒකටත් අපිට සුපිරි බ්‍රෑන්ඩ් එකක් තියෙනවනේ රට රටවල් වල පවා ඒ ටයිල් එක අදට අපි කියමුද තැන්ටික චුට්ටක්
0: රට රටවල් වල පවා කතා කරන් කතා ගන්න සද්දවා මා මාර්දේවල් අද හොඳයි අද හොඳයි අද හොඳයි අද අද හොඳයි අද අද අතනට යනවා නේ පාස්පෝට් එක ගෙනවනේ
1: දන්නේ නැහැ පොක්සිටි යනවනේ පොක්සිටි
0: යන්නේ
1: රයිට් අපි බලමු සිංගප්පූර් වල ජපාන් වල ඊට පස්සේ කැනඩා ඕමාන් මෝල්ඩිව්ස් ආයි සිංගප්පූර් තියෙනවා ආයි USA තියෙනවා. ඉතින් මේ රටවල් වල පවා ඒගොල්ලන්ගේ ලොකු ලොකු ප්‍රොජෙක්ට්ස් වලට පාවිච්චි කරපු ටයිල් එක මොකක්ද කියලා හොයාගෙන හොයාගෙන ගියොත් අපිට අන්තිමට හම්බ වෙන නම තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක හදන්න හැම තිස්සෙම ක්වොලිටි සහ හොඳම ක්‍රමවේද තමයි පාවිච්චි කරන්නේ. ලෝකෙ දියුණුම තාක්ෂණය ඒගොල්ලෝ හැමදාම ගන්නවා ඒගොල්ලන්ගේ ටයිල් නිෂ්පාදනයේට. දැන් මේ දවස්වල ඒගොල්ලෝ යූස් කරන ක්‍රමයක් තමයි ඩබල් ෆයර්ඩ් කියලා කියන්නේ. ගැන දෙපාරක් මේක බේක් කරනවා. ඒකෙන් වෙන්නේ මේකේ තියෙන කලර්ස් ඊට පස්සේ මේකේ තියෙන ඩිසයින් එක මේකේ තියෙන ෂයින් එක ඒවා මොනවාද වෙන්නේ
0: ඒවට මොන වෙනවද කියලා මොකක්ද
1: ඒක ඒක මාර කල් පැවැත්ම වැඩි
0: වෙනවා ඒකේ කල් පැවැත්ම අතිශයින්ම වැඩි අතිශයින්ම වැඩි.
1: ඒ කියන්නේ හරිම ලස්සන අනිතක ඒගොල්ලන්ගේ ඩිසයින්ස් නම් හරිම ලස්සනයි. අපි කාලෙකට කලින් කතා කර අපේ තීම්ස් වලට අපි හිතන පතන විදිහට ගැලපෙන ටයිල්ස් හඳුන්වලා දුන්නේ කවුද? ලංකා ටයිල්ස්.
0: කවුද? අන්න කවුද අඳුනන්නේ?
1: අන්න ඒකයි මම මේ කියන්නේ.
0: අන්න ඒකයි මේ කියන්නේ.
1: ඉතින් ඇත්තටම අලුත් ට්‍රෙන්ඩ්ස් හඳුන්වලා දෙන කට්ටිය තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඒගොල්ලෝ මුලින්ම ටයිල්ස් අපිට හඳුන්වලා දුන්නේ.
0: ලංකාවට මුලින්ම ටයිල් කියන කන්සෙප්ට් එක හඳුන්වලා දෙන්නේ ඒගොල්ලෝ.
1: මේ මාරයිනේ.
0: පයිනියර්ස් ඉතින්. චූටිම ටයිල් එකේ ඉඳලා හදාගෙන අද ලස්සන ඩේන්ටි ලුකින් මොසයික් ටයිල්ස් තියෙනවා. ඒවා වෝල්ස් ෆීචර් කරන්න හැම කිසිම දෙයක් වෙන්නේ නැහනේ. අවුරුදු 10 15කට පුදුම ලස්සනක් නේ තියෙන්නේ. දැන් ගොඩක් අය මොසයික් පාවිච්චි කරන ඒගොල්ලන්ගේ පැන්ට්‍රි ඒරියා එක මාරු දිර ලස්සන කරන්න. ඒගොල්ලන් වොෂ්රූම්ස් ලස්සන කරන්න.
1: හරි ඔකේ.
0: සාලේ තියෙන පොඩි තැනක එක පොඩි චූටි ඒරියා එකක් ලස්සන කරන්න.
1: අපේන ෆීෂ වෝල් එකක් තියෙනවා තනිකර මොසයික් ටයිල් වලින්. කියන්නේ සමහර වෙලාවට
0: මම
1: වීඩියෝස් කරන්න මම මගේ මොන හරි එහෙම වැඩ මගේ සෝෂල් මීඩියා වැඩ කරන්න මම මේ වෝල් එක තමයි පාවිච්චි කරන්නේ.
0: ඒ
1: ප්‍රසන්ටේෂන් හරිම ලස්සනයි. ගෙදර මාර යුනික් පෙනුමක් ඔබට ගන්න පුළුවන් ලංකා ටයිල්ස් වලින්.
0: අනේ හොඳයි.
1: ඉතින්
0: හොඳයි මයි කියන්නේ.
1: අපි පොල්තෙල් ගැනත් කතා කරමුද? කොකෝ ෆ්‍රයි.
0: පොඩි නම් බ්‍රේක් එකක් කරන් යමුද?
1: සීරියස්ලි? ඕකේ. 9:36.

0: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවයින පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතක ලොතරැයි
4: මම යනවා හලෝ යන්න. තමන්ගේ අම්මාවයි තාත්තාවයි පාර්ට් රටල එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්ත ණයකවල ඉන්නෝ.
5: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ මන් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතු වන Majestica Lanka Tiles.
8: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 8 32 2000. NIBM The City University, The place to be.
9: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්‍රේ.

0: ලොතරැයි මණ්ඩලය
1: ෆුල් චාර්ජකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114 700 550
2: අරගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
4: ඕනේ LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න

0: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණය.
2: හරි ගියේ හරිම තැනට ගියින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
5: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
6: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමක.
8: Retina 100. Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. DRL headlight, anti-skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින්. Platina 100. හැඩ වැඩ කාර්යා. David Peters Motor Company Private Limited within.
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව Majestica Lanka Tiles.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
10: මිලියන 2,5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
11: Shop and Win within රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි.
12: ඕනම දෙයක් පොඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
13: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
14: ගන්නවා ලයිසන් එක.
15: දැන් හරිනේ අමාරු.
13: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
12: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාළගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉතින් නේද?
7: වාහන තවමත් පරණ මිලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0.76 844 97 97 කොන්දේසි සහිතයි.
16: Okay, honey, go here, Friday, wanna listen, see you tomorrow.
17: 98.2 දශම 2.

0: සමහරු ඉන්නේ තමන්ගේම ලෝකේ. මේ ලෝකේ මොනවා වෙනවද කියලා මිනිස්සු දන්නේ නැහැ. මම විමසින් අහනවා මොන ලෝකෙද ඉන්නේ? දැන් ඔස්ට්‍රේලියානු රජය ඇවිල්ලා කියනවා.
1: හරි.
0: ලංකාවෙනුත් කියනවා. අපි කියනවා. පත්තරෙත් යනවා.
1: යස්.
0: එන්නෙපැයි කියලා කියනවා. බෝට්ටු වලින් නම්. බෝට්ටු වලින් ආවම අපරාධකාරයෝ විදිහට සලකලා අපරාධකාරයෙකුට විදිහටම තමයි ඉතුරු ටික කරලා දෙනවා කියලා කියන්නේ.
1: එහෙ විතරක් නෙමෙයි හේදි පනිෂ් කළා මෙහෙදිත් පනිෂ් කරන බව කරුණාවෙන් සලකන්න.
0: ගිහිල්ලා නැද්ද මෙහෙ මේ මේ මේ මැගසින් බන්ධනාගාරේ පැත්තේ කාවරි බලන්නවත් ගිහිල්ලා නැද්ද? එමුනේ පොලිසියක මිනිස්සු ගිහිල්ලා සමාජයට වැරදි කරලා කූඩු ඇතුළේ ඉන්නවා දැකලා නැද්ද? ඉඳලා නැද්ද?
1: ඉඳලා නැහැ.
0: ඉතින් අපි ලෑස්ති කරලා දෙන්න. දවසක් ඉන්නවන තේරෙනවා. පැයක් හිටියනම් තේරෙනවා. බීලා හුවෙලා කූඩු හිටියනම් ඒත් තේරෙනවා. අඩේ මේක දිගටම සෙට් වුණොත් කොහොමද කියලා.
1: ඒකනේ.
0: කොහොමද තනුක ඒක දිගටම සෙට් වෙනවා කියලා. ඒක ඇතුලේ ඉන්න. දිගටම සෙට් වෙනවා. නියමයිනේ. නියමයි. ඒ නිසා කියන්නේ එන්නපා කියලා. මේ පණිවිඩය ඔස්ට්‍රේලියානු රජේ. එහෙම නැතුවත් මේ ආචාර්ය ආමුණසිංහගේවත් අරවින්ද ලොකුගේගේවත් පණිවිඩයක් නෙවෙයි.
1: ඔව් ඒකනේ.
0: මේක සිංහලෙන් පැහැදිලි කරලා දෙන්න කියලා අපිට ඉංග්‍රීසියෙන් කතා කරලා ඔස්ට්‍රේලියානු රජය කියලා
1: තියෙනවා. Yes yes yes we can give.
0: මේ කේපයන් භාගයක් අපිට තේරෙන්නේ නැත්නම් හිතන්නකෝ අල්ලගත්ත වෙලාවට කියනවා තේරෙන්නේ නැති දුක.
1: ඒකනේ ඒගොල්ලෝ කිව්වා දෙන දඬුවම් ලිස්ට් එකක් ඒවා අපිට නේද තේරෙන්නේ නැහැ. ඒවා
0: කිව්වද? ඔබ හිතන්න එපා ජාවාරංකාරෝ කියන වර්ගය නැති වෙන දැන් නෑ ලෝකෙන් කිසිම කාලෙක. ඒක ලස්සන්ට කෙරෙන්නේයි ඒවා එහෙමනේ. බලන්නකො දවසකට රට ඇතුලේ හම්බ වෙන සිද්ධ වෙන වෙන රටවල් වල සිද්ධ වෙන අපිට අහන්න හම්බ වෙන අපරාධ වැරදි බලන්නකො. වංචාව කියන එක මොන තරම් මොන වංචා තොගයක් කරලාද මොන රැවටීමක් මිනිස්සු රවට්ටනවද? මිනිස්සු නෙමෙයි ගෑනු මිනිස්සු දෙගොල්ලම එකතු වෙලා මිනිස්සු රවට්ටන ගේම ගහනවානේ.
1: හිතාගන්නද?
0: අපි හිතන ජාවාරංකාරයෙක් කියන්නේ මෙහෙම රැවුල උඩට කරකවපු අමුතු රැවුලක් තියෙනනේ අමුතු විදියට බලන නිකන් සැර පෙනුමක් තියෙන නිකන් බැලු බැල්මටම නිකන් ගේම් කාරයෙක් වගේ පේන මිනිහෙක් තමයි අපි හිතන් ඉන්නේ.
1: අතේ මේ කොක්කක් තියෙන්නේ අතේ නෑ ඇඟිලි අර කොක්ක හයි කරලා තියෙන.
0: ඔව් ඒ කියන්නේ මුදු මංකොල්ලකාරයෙක් වගේ මෙතන කැඩිච්ච අතට කෙරොල්ට කොක්කක් හයි කරපු එක ඇහැක් මෙහෙම අයි පැච් එකක් දාලා වහලා මිනි ඔලුවක් ගහපු අමුතු තොප්පියක් දාලා බහින එක දතක් රත්තරන් නැත්තම් ඒක සිල්ව දාපු එහෙම ඒ අපි හිතන් යන වංචාකාරයෙක් කියන්නේ එහෙම පොරක්
1: අනේ පව් අපි
0: එහෙනම් කොන්නේ එහෙම හිතන්නේ
1: ඒකනේ මේ ඇවිල්ලා මෙච්චර රවට්ටල යනවා අපි ඒත් ඉතින් ඉන්නවා.
0: ඔව්
1: අයියෝ හෙයියෝ මේකට නම් අහු වෙන්න එපා ලෝක විනාශයක්.
0: එහෙම නෙමෙයි ඉන්නේ වාගෙන මේ කපල්ස් එකතු වෙලා කරන වංචාවල් දැකපුවාම හිතා ගන්න බෑනේ. මිනිහා ගේම ගහනවා කියලා වයිෆ් දන්නවා. වයිෆ් තමයි බැලන්ස් කරන්නේ. ඕ ඕ ඕ මේක ජීවත් වෙන්න මාර ඉගෙන ගන්න ඕනේ මේක ඉන්න. මේක මාර අමාරුයි. මේ අපි දැකපු දුටු ලංකාව නෙමෙයි. තිප්පලක් වගේ වෙලාවකට.
1: ආ ඒකනේ. මෙහෙම ඉතුරු වෙලා ඉන්න එකත් ලොකු දෙයක්. ඔය වගේ දෙයකට අහු වෙන්නේ
0: නැහැ. ඔබ කිසිම දෙයකට අහු වෙන්නේ නැතු ඉන්නෝ නම් ආශිර්වාද කරනවා ඔබ මාර ලයිෆ් එක කරිම වාසනාවන්ත ජීවිතයක් ගෙවන්න. කී දෙනෙකුගෙන් බේරලා ඉන්නද කියපල්ලකො මේකේ. කී දෙනෙකුගෙන් බේරලා ඉන්න ඕනද අපි නේද? අනේ එකයි වැඩි එක. බේරලා ඉන්න බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියා යන්න බෑ. යන්න බෑ අල්ලනවා. අල්ලලා ගුටි දෙනවා.
1: ඕකේ. කාගිල්ස් ෆුඩ් සිටි එකේ ෂොප් කරන හැම වෙලාවෙම මට හිතෙන් දැන් ඉන්නවනේ තව කට්ටිය ෂොප් කරන. මට මාත් එක කාර් එකට තරඟ කරන කට්ටිය මේ මාත් එක ඉලෙක්ට්‍රික් කාර් එකට තරඟ කරන කෙනෙක් නේද මේ මේ කාන්තාව මේ පිරිමි එක්ක නා මාත් එක ඉලෙක්ට්‍රික් කාර් එකකට තරඟ මට ඒක හැම තිස්සෙම හිතනවා කියන්නේ කරුවින්ද ඒගොල්ලොත් මම්බගේම 2500ක බඩු ගන්නවා අර කියලා තියෙන බ්‍රෑන්ඩ්ස් 22න් එක එක නිෂ්පාදන එකතු කර ගන්නවා තුනක් විතර ඒගොල්ලන්ගේ ලිස්ට් එකට
0: මම හැමදේම දකිනවා
1: ඒගොල්ලෝ ඒගොල්ලෝ try කරන්නේ කාර් එකට මම try කරන්නේත් කාර් එකට
0: මේක ඉලෙක්ට්‍රික් කාර් එකක් නේ ඒකනේ මේ තරඟේ
1: දන්නේ කොහොමුණත් අපිට ජූනි මාසේ 30 වෙනිදා යම්කිසි මොකක් හරි තීරණයක් ලැබෙයි මේ සම්බන්ධයෙන්.
0: ඒ හැම දෙම අතරින් ඔයාගේ නම කියවෙනකොට මේක හිතන්න කොහොමද ඒක?
1: ඒ අද්දකීම.
0: හිතන්න කොයි කාගේ නම දැන් කියනවනේ ඕකට.
1: ඒකනේ.
0: මෙන්න මේ අහවලාට තමයි කාර් එක යන්නේ. මිලියන 5ක් වටින ඉලෙක්ට්‍රික් කාර් එක මේ අහවලාට යන්නේ. ඒ කාර් එකට යතුරු අතර දෙනවා. අර ලොකු යතුරක්නේ දෙන්නේ. ඒක නෙමෙයි මේව කරන්නේ.
1: ඒක දාලා කරකවන්න යන්න ඕනේ
0: නෑ. යතුරක් දෙයිද දන්නේ නෑ නේද? රිමෝට් එකක්ද දෙන්නේ?
1: යතුරක් තාම
0: මේව තාම දෙන්නේ නෑ. ශිෂිගාල් ස්ටාර්ට් කරන්න යන ඉලෙක්ට්‍රික්.
1: ඔව් මේව කරන්නේ තියෙන්නේ.
0: මක්කරේ බට්නයක් ඔබන්න හරි ටච් ස්ක්‍රීන් එකක් හරි මක්කරනේ තියෙන නේද?
1: ඒනට යතුරුක් දෙන එක තමයි පොඩකරණයක්. පෙනුමට කරන වැඩේ ඒක තමයි නේ. Yes. නැත කාර් එකක සමහරකට එකක් දෙයි.
0: මම නැහැ. තැයි කොහොමද දෙන්නේ කියලා? කොහොම වුණත් මේක හැමෝටම ඕපන්. හරිම පොඩි දෙයක් කරලා ඕන කෙනෙකුට ඇතුල් වෙන්න පුළුවන් ලෙවල් එකේ තරඟ කොන්දේසි තියෙන්නේ. 2500ක බඩු තෝරාගත් නිෂ්පාදන 22ක් අතරින් 3ක් ඔබේ බාස්කට් එකේ තියෙන්න ඕනේ. එච්චරයි. ඕනෑම අවස්ථා සංඛ්‍යාවක් ඔබට SMS කරන්න පුළුවන්.
1: ඒ
0: හැම එකක්ම ඔබව ජයග්‍රාහකයෙක් කරන්න බලපානවා. වැඩි වැඩියෙන් කරන්න වැඩි වැඩියෙන් ඔබට chances හම්බ වෙනවා. අන්න එකයි මෙහෙම මේක වැඩ කරන්නේ එහෙම තමයි.
1: Right. දැන් අපි පොල් තෙල් ගත්තම ඒක සාමාන්‍යයෙන් අපි කෑමක් විදිහට ඇඟ ඇතුළට දාගත්තේ නැතුණාට ඒක මාධ්‍යයක්. ඒකේ තමයි අපි temperature කරන්නේ. ඒක තමයි ওই බඳින වෝන එකක් කරන්නේ.

0: විශේෂම පරණ කොප්පරයම දාගත්තාම එහෙම වෙනවා.
1: ආ okay.
0: එක එක කුණු ජරාව තිබුණාම එහෙම වෙනවා. ගබඩා කිරීමේ වැරදි නිසා එහෙම පාටවල් එන්න ඉඩ තියෙනවා.
1: හරි okay.
0: තේරුණානේ?
1: Yes.
0: එතකොට අපි පාවිච්චි කරන මැෂින් හොඳ නැත්නම් ඒ වෑන් රත් වෙලා පාට වෙනස් වෙලා නිකන් කැරමලයිස් වෙන්න ගිහින් ඒ වගේ පාටක් ගහනවා. ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒ
1: කියන්නේ වැඩේ වැරදිලා සමහරක් විට එන
0: ප්‍රතිපල දෙන්න අපි කැමති වෙලා තියෙන්නේ. ඒකනේ අපි අර බූලි වල තියෙන තෙල් කිසිම ලැජ්ජාවක් බය නැතුව ගන්නෝනේ අපි. අදටත් ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම ගන්නේ ඒ වගේ බූලි වල තියෙන පිටිපස්සේ කැරපොත්තා, හුණා, දලියා,
1: මියා පත්තෑ,
0: ගොනුස්ස වැටුනේ තමයි ගන්නේ.
1: කියනකොට අමාරුයි අහගෙන
0: ඉන්නේ. කඩේ පිටිපස්සේ කියලා තමයි ඒක දාගෙන ඉන්නේ. අපි දන්නේ ඔගින් කොහෙන්ද ගේන්නේ කියලා. වැරදි අදහස් අපි ගාව සමාජයක තියලා තියෙනවා. ඒ අවයනස් කැම්පේන් එක තමයි අපි මේ කරන්නේ.
1: හරි.
0: කොහොම හරි කරලා කොකෝ ෆ්‍රයි බෝතලයක් ඔබේ ඇඟේ ගහන්න නෙමෙයි මේ කරන්නේ. මොකද සේන මිල්ස් තමයි කොකෝ ෆ්‍රයි කියන අලුත්ම මේ අපි කතා කරන. ඒගොල්ලෝ RBD කරපු තෙල් හොඳේ. RBD කරලා නැතුව ඒගොල්ලෝ තෙල් දෙන්නේ නැහැ පාරිභෝගිකයට. රිෆයින් කරන්න ඕනේ, බ්ලීච් කරන්න ඕනේ, ඩියෝඩරයිස් කරන්න ඕනේ. එහෙම කරපු තෙල් වලින් අදටත් වැඩියෙන් එක්ස්පෝට් කරන්නේ 70%ක් සේන මිල්ස්ම තමයි. ලෝකේ තියෙන ප්‍රධාන පෙළේ පොල් තෙල් බිස්නස් එකේ ඉන්න නිෂ්පාදන ඇකඩමියේ පොල් තෙල් මාකට් එකට දාන ගොඩාක් අය.
1: හරි.
0: ලුලූස් එක පවා. ඉතින් මේගොල්ලන්ගෙන් තමයි ගන්නෙ. අද ඒගොල්ලන්ගෙන් තියෙන ජනප්‍රියම තෙල් වර්ග මේ නමින් තියෙනවා. ඒ වෙන වෙන ලේබල්ස් වලින් තියෙනවා. එහෙම කරන එකට අපි කියන්නේ white labeling කියලා අපි කියනවා.
1: හරි okay.
0: හරි. ඒගොල්ලන්ට ලේබල් එකේ ඒගොල්ලන්ගේ
1: ප්‍රොඩක්ට් එක යන්නේ මෙතනින්.
0: පොල් තෙල් ටික සේන මිල්ස් එකේ. ඉතින් ඒගොල්ලෝ කල්පනා කරා අපේ රටේ මිනිස්සුන්ට අපිම ඉතින් මෙච්චර හොඳ ප්‍රොඩක්ට් එකක් යවන එකේ ඒ ඉන්ටර්නැෂනල් ලෙවල් එකට කරන ප්‍රොඩක්ට් එක තමයි ඔය කොකෝ ෆ්‍රයි කියලා මාකට් එකේ තියෙන. දැන් සුපර් මාකට් ගියාම මේ පාර දැන් ඔබට ඕක මතක් වෙයි.
1: මතක් වෙන්න ඕනි.
0: ඔව්. ට්‍රයි කරලා බලන්න.
1: Yes yes. හරි අපි කලර් අප් වහල ගැන කතා කරමු. කලර් අප් ස්ට්‍රිප් සීලින් එක ගැන කතා කරමු. ගයක් දොරක් හදන කෙනෙක් නම් අලුතින් හදන කෙනෙක් නම් අලුත් ප්‍රොඩක්ට්ස් ටිකක් තියෙනවා. ඔබ ඒවා යූස් කරන්න ඕනි. සමහරවිට අපිට වැරදුනා. අපි කාලෙකට කලින් ආරවින්ද අපි දැන් අම්මලා තාත්තලා ගෙවල් අරන් ජීවත් වුණා නම් මට මේ එක්ස්පීරියන්ස් එක නැහැ.
0: දිනක අපටත් වැරදිලා ඇති. යලිත් අපි හමුවන්නේ නැහැ. කන්ටිනියු කරගන්න. ඉතින් මට දිගටම කියන මම ඉමෝෂනල් දෙයක නේද? මම කපටත් වැරදිලා තියෙනවා. ඒ කියන්නේ වැරදිලා තියෙනවා.
1: දැන් මම කියන්නේ වැරදි. දැන් මම ඔයා දන්නවනේ මම ලොකු ගයක් හැදුවා. ඒ උනාට හැදුවට පස්සේ තමයි තේරුනේ මේකෙ මෙන්න මේ මේ මේ කැලිටික මට වැරදුනා කියලා. ආයි මට රිවර්ස් කරන්න රිවර්ස්.
0: රිවර්ස්. රිවර්ස් දැන්.
1: රිවර්ස් කරන්න දේවා. නෑ. දැන් මේ ප්‍රශ්නත් එක්ක ඉතින් ජීවත් වෙනවා. හැබැයි මේ වෙලාවේ ගයක් දොරක් හදන කෙනෙක් නම් ඔබ මාර ලකි. මොකද ඔබට නියම ප්‍රොඩක්ට්ස් ටිකක් ගැන අපි මේ දවස්වල විස්තර කියනවා. කලර් අප් කියලා කියන්නේ ඒ වගේ ස්පෙෂල් ප්‍රොඩක්ට් එකක්. මේක වහලට පාවිච්චි කරන්නත් පුළුවන්. මේගොල්ලන්ගේ තව එකක් තියෙනවා සිවිලිමට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට්ස්. දෙකක් ගැන අපි කතා කරනවා. මේ දවස්වල ස්ට්‍රිප් සීලින් එක ගැන තමයි කතා කරන්නේ. කාලයකට කලින් තමයි ওই ස්ට්‍රිප් සීලින් ලී වලින් ගහන එක නිකන් ඒක ඇත්තටම රැල්ලක් වගේ ආවා. හැම ගෙදරම ඒගොල්ලෝ ආසයි ලී වලින් ස්ට්‍රිප් සීලින් ගන්නවා. නිකන් ගෙදරක් අර විලා එකක ලුක් එක ගන්න මිනිස්සු ඒ වැඩේ කාලයකට කලින් පටන් ගත්තා. ඒක නියමට නැගලා ගියා. ජනප්‍රිය වුණා. හැබැයි ඒ කාලේ
0: හදන ලස්සන ටයිල් එකක් තියෙනවා. ඒක ස්ට්‍රිප් සීලින් එකක් තියෙනවා. එතකොට ඇලුමික්ස් ඇලුමිනියම් වලින් ලස්සන දොර ජනල් ටික කරලා තියෙනවා. හරිම ලස්සනයි පිළිවෙලයි.
1: හරි ඔකේ.
0: දැන් ඉතින් මේ ගෙදර නැති දවස් වල ටිකක් කලලා එයා BNB කරලා හොඳ ගානක් හොයාගන්නත් පුළුවන් මට්ටමකයි දැන් මේ ඉන්නේ. ගෙදර තියෙනවා ඒක ෆොටෝස් ටිකක් දාපුවා. මිනිස්සු ආසයි උතන දැන් තැනට.
1: හැබැයි අරවින්ද දැන් අර ස්ට්‍රිප් සීලින් එක කාලෙකට කලින් අපි දැන් මේ ලී වල ඉන්නේ. ඒතකොට මේ ලී වලින් දාපු ස්ට්‍රිප් සීලින් වල වැරදි ඔන්න අහුවෙන්න පටන් ගත්තා.
0: මොනවාගේ වැරදිද වට නිරීක්ෂණේ උනේ?
1: මේවා වේයෝ කනවා, ඊට පස්සේ මේවා ගුල්ලෝ ගහනවා. ඒත් එක්කම මේක තෙමුණට පස්සේ මේවා නිකන් අර
0: ගුල්ලෝ කාටද ගහන්නේ? දැන් ගෙදර මිනිස්සුන්ට අල්ලන් ගහනවද කොහොමද?
1: බැස්සට පස්සේ අර එක එක පුස් ජාති එහෙම හැදෙනවා. හරිම කැතයි. අර
0: ඇත්තට
1: ලස්සනට හදපු මේ ස්ට්‍රිප් සීලින් එක
0: පොඩිවත් ලස්සනක් නැද්ද?
1: පස්සේ අවුව සැරට මොනවාද මේවා ඇඹරෙනවා. එක එක ප්‍රශ්න. ඉතින් ඔය ටික තේරුම් ගිය කාලෙකට පස්සේ කොහොම හරි ඔන්න දැන් ඔය හැම ප්‍රශ්නයක්ම හරියට තේරුම් අරගෙන ඔබ කැමතිත් ලී පෙනුමට තියෙනනේ ඒවත් හොයලා බලලා කලර් අප් එක දුන්නා නියම සොලියුෂන් එකක්. ඒ තමයි ඒගොල්ලන්ගේ ස්ට්‍රිප් සීලින් එක. මේක ලී ආදර්ශකයක්.
0: පැහැදිලිවම
1: මොනවාද තියෙන කලර්ස් ගත්තොත් අපි
0: කලර්ස් කියන දේ කොස් කොස් වගේමයි. ඊළඟට මැහොගනි මැහොගනි වගේමයි. ඊළඟට
1: තේක
0: ජාති දෙකක් තියෙනවා. තේක බුරු

0: උත එක්ක කියලා ඇත්තටම ගහෙන් ඉරලා ගත්තා වගේ. මේක සබ්ස්ටිටියුට් එකක් වුණාට ඒ වෛරන් දැක්කහම මේ පැටර්න්ස් ටික හරි සෙටප් කරලා තියෙන විදිහට ඔබට හිතෙන්නේ නෑ මේක ලී නෙමෙයි කියලා.
1: හා
0: ඒක අපේ අතරේ රහසක් කරලා අපි තියාගමු. මේක හැමෝටම කියන්න යන්න ඕනේ නෑ ඔක ලී නෙමෙයි කියලා. කල්පාවතිනවා. කල්පාවතිනාගේ ආ ජීවිත කාලෙම තියෙනවා ඔක.
1: ඒත් අද මන්දනේ ලන්ච් එකට එවලා තියෙන. අපි දෙන්නටම වයිෆා දෙවද ලන්ච්?
0: නෑ නෑ.
1: හරි අපි බලමු නේ. මිත්‍රව යනවා නම් යන් හරි. මයි ගොෂ්. ඔයා හදලා තියෙන්නේ අද පාන් වලට පැල්වත්ත බට එක දාලා නේද? නියමයි අරවින්ද. නියමට කඩේ යනවා.
0: කියන්න කියන්න කියන්න මං අහන් ඉන්නේ. මගින් නතර ගන්න එපා. ඉතින්
1: මට ඔයා ඕනි මේවා ෆන් මේවා දාන්න. ඔයා ඕනි මට. ඒකෝ මට මොන හරි කියන්න. බලන්නු ගේක.
0: පුදුම වාසනේ පැන්නේ මේ හැදලා තියෙන්නේ.
1: මාව සවුත් කරන්නකෝ.
0: දැන් ඔයා සවුත් උනේ නැත්තම් නිින්ද යන්නේ.
1: මම උදේට එන්නේ මම අද සවුත් වෙනවා කියලා හිතලා.
0: තාත්තී මං සවුත් වෙලා එන්නා. හරි පුතේ. හොඳට සවුත් වෙන්නෝ නේ. අමයි තාත්තේ නම්බු තියෙනේ සවුත් වෙන පුතා. ඕකේ රයිට්.
1: දැන් උදේට ඔය සමර කාලේට උදේට කෑම හදන්න හැම වෙලාව නැණි. ඒ වෙලාවට ඕගලන්ට කරන්න තියෙන හොඳම දෙයක් තමයි පාන් ගන්න තියෙනනි කොහොමත් කඩේ. පැල්වත්ත බට එකක් ගෙන්දර ගෙනල්ලා තියාගන්න.
0: ගෙන්දර.
1: ගෙදර ගෙනල්ලා තියාගන්න. හරිද?
0: පැල්වත්ත බන්ටර එකක් ගෙන්දර ගෙනල්ලා. නෑ හොඳයි හොඳයි හොඳයි. අද හැමදේම හොඳට කරනවා. හැමදේම හොඳම තත්ත්වෙන් තියෙනවා.
1: එතකොට අනේ ඔයා කියන්නකෝ
0: මම. කියන්න කියන්න ඉතින්. මොන මහන්සියද මම මමනේ මෙච්චරලා කතා කරන්නේ.
1: අද ගොඩක් වැඩ තියෙනවා. පැල්වත්ත බට එකක් ගෙදර ගෙනල්ලා තියාගන්න. එතකොට ඔයා ඕන ඕන වෙලාවට පාම් පෙත්තක බටර් එක ගෑවා කෑවා. ඔබ දන්නවා බටර් කියලා කියන්නේ මාකට් එකේ බැලුවොත් ටිකක් ගාන වැඩිනි බටර් වල. හැබැයි ඔබ පැල්වත්ත බටර් ගන්නකොට සාමාන්‍ය ගානට ගන්න පුළුවන්. රට ඇතුළෙම මේ ප්‍රොඩක්ෂන් එක වෙනවා. පිට රටට සල්ලි යනවද? නැහැ. ඔබ බටර් ගාන මොහොතක් පාසා ඔබට හිතන්න පුළුවන්.
0: රටේ සල්ලි ඉතුරුනා රටේ සල්ලි ඉතුරුනා රටේ සල්ලි ඉතුරුනා රටේ සල්ලි ඉතුරුනා. හතර පාරක් ගෑවා කෑවා.
1: සීරියස්ලි රටේ සල්ලි ඉතුරුනා. ඔබ ගත්තේ පැල්වත්ත අනිත් එක එක රහ.
0: ඔව්. පැල්වත්ත ඔබ යෝගට් එකක් කරනවා. රටේ සල්ලි ඉතුරුනා. රටේ සල්ලි ඉතුරුනා. රටේ සල්ලි ඉතුරුනා. රටේ සල්ලි ඉතුරුනා. හතර පාරක් පස්ස.
1: රටේ සල්ලි ඉතුරුනා.
0: රටේ සල්ලි ඉතුරුනා.
1: අයිස්ක්‍රීම් එකක් කෑවත් ගී කෑවත් නේද?
0: රටේ සල්ලි ඉතුරුනා කියලා හිතන්නේ. රටේ සල්ලි ටික ඉතුරු කරගන්න පුදුම සටනක් දෙන්න වෙලා තියෙනවා අපිට. රටේ සල්ලි ටික ඉතුරු කරගන්න ඕනේ. අර කවුද හාදේ වගේ මොනවද මේ එක්ස්පෝර්ට් වලට කියලා සල්ලි යවලු නේද? sorry import කියලා මොනවාර import කරන්න කියලා සල්ලි යවලු. සල්ලි යවලා විතරලු import කරප එක නැහැලු. දක්ස මිනිස්සු. මොන් කොහෙන් එන අදාත දන්නේ නැහැ නේ.
1: දවස ගානේ මොකක් හරි එකක් තියනවා නේ. කවන්නේ කවන්නේ
0: ඔය මිනිස්සුම අපිට හැම වෙලාවෙම රට හදන්න ඕන විදිය කතා කරනවා අපිට අපිත් එකනේ. අපිත් ඔව්ව කියලා එහෙන තරඟට රට හදන්න යන්නේ තේ මිනිස්සුත් එක්ක අපි දන්නේ නැහැ. ඒ තරම් වන්තකාරයෝ. ඒ තරම් වන්තකාරයෝ. ෂෝ එකේ තමත් එක ෂෝ එක කරමිනියා විශ්වාස කරන්න බැරි යුගයක අපි ඉන්නේ.
1: සීරියස්ලි.
0: නමුත් අද යන. ඔව්. තමන්ගේ මූණ ඉස්සරහා ඉන්න මිනිහා විශ්වාස කරන්න බැරි යුගයක අපි අද ඉන්නේ.
1: ඇත්ත.
0: ඒ වගේ නර කාලයක්.
1: රයිට්. නරක කාලයක් නම් මට තවත් මෙතන රැඳී සිට පළක් නැත.
0: ඔව්. ඉතින් තවත් කල් රැඳී පළක් නැහැ මම ඔබේ සෙවණේ.
1: හරි. අපි කතා කරමු බජාජ් ත්‍රිවිල් එක ගැන, ඔබේ පවුලේ වාහනය ගැන, ඔබේ පවුලේ හිතවතා ගැන. දැනට තියෙන බජාජ් ත්‍රිවිල් එක ඔබ ආස දෙයක දීලා අලුත් එකකට යන්න. හරි. හොඳයි. ඔබ ආසයි නම් ඒක කරන්න. තියෙන එක විකුණන්න. ඊට පස්සේ යන්න බජාජ් ඩේවිඩ් පීරිස් ලගේ තියෙනවනේ බජාජ් විකුණන ත්‍රිවිල් විකුණන ෂෝරූම්ස්. ඒ තැනකට ගිහිල්ලා අලුත්ම බජාජ් ත්‍රිවිල් එක බලන්න. ඒක දැක්කත් ආසයි. මුලින්ම ඔබට පේන්නේ ඒකේ තියෙන ඩිසයින් එකේ පොඩි වෙනසක් ඔබට දැනෙනවා. වෙනද තිබ්බ ත්‍රිවිල් එකේ ෂේප් එක නෙමෙයි, මේකේ වෙන අමුතු ලුක් එකක් ඇවිල්ලා
0: තියෙනවා. ටිකොල කඩලවත් නැතිව පාර තියෙනවා මම දැකලා තියෙනවා.
1: අනේ ෂොක් නේ.
0: හරි, ඉතින් හිතන අමාරු ඉටිකොලේ ගලවලා දාන්නේ.
1: ඔය අර සීට්ස් වල තියෙන ඉටිකොල ඒවා.
0: ඉතින් මම එකක ගියා ඉටිකොලේ පිටින්ම ගියා.
1: සර බර බර.
0: මම හොයන ඉතින් ආගේ මේ ඉටිකොලේ ගලවන්න නැද්ද මේ කියලා. ගලවන්න ඕනේ මත් ඇදි වෙලාවක් නැහැ නේ ඕන හරි වෙලාව යන ඕක ගලවන්න. මේ ටක්කල ගලවන්න.
1: නෑ ආසයි ආසයි. අලුතින් ගත්තම ඒක ආසයිනේ. අනිත් එක අපේ රටේ මිනිස්සු වාහන ගත්තම ලස්සනට පාවිච්චි කරනවා පරිස්සම් කරනවා. තමන්ගේ ගෙදර
0: පාවිච්චි කරන්න එපා ඉතින්.
1: ඔව් වයිෆ්ට හස්බන්ඩ් නැති සෙනෙහසක් තියනවා ගන්න වාහනේ වෙනුවෙන්.
0: එහෙම තියෙන්න එපා. පොඩි ගාණක් වේදම් කළාද ගන්න.
1: නේ.
0: අපේ රටේ වාහන ගන්න පුදුම සල්ලිකාරය වෙන්න එපා. පොඩි ටැක්ස් එකක් නෙමෙයි ගහන්නේ.
1: යස් ඒකනේ.
0: නේද?
1: ඉතින් අශෝක් ෂොක් එහෙම පාවිච්චි කරන්න ලස්සනට පාවිච්චි කරන්න.
0: පාවිච්චි කරනවා විතර නෙමෙයි තමන්ගේ වාහනේ උදේ බලා ගන්න ඕකට මේ ජෙනුවින් පාර්ට්ස් විතරක් දානවා කියන තීරණේ ගන්න. වාහනේ ගත්ත පළවෙනි දවසේ ඉඳන් මේක ගන්න ඕනේ ඇඟට.
1: හ්ම්
0: හ්ම් හ්ම්. හැම තිස්සෙම හිතෙන්න ඕනේ මේක මම ජෙනුවින් පාර්ට්ස් පමණයි දාන්නේ. ජනින් පාත්සාලම තමයි මේක පාවිච්චි කරන්නේ. ආයි කවදාවත් ඔබේ බජාජ් වාහනේ නම් පරණ වෙන්නේ
1: නැහැ. හරි.
0: ඒ කුයලවත් අලුත් කෑල්ල දාතින. කෙලින්ම ෆැක්ටරියෙන් දාන, කම්පැනියෙන් දාන කෑල්ල දාලා තමයි ඔබ
1: හදන්නේ.
0: එහෙම පොඩි ඩිසිප්ලින් එකක් තියෙන එක දීර්ඝ කාලීනව මාර වටිනවා. මම දන්නවා ඔබ ඉතින් ඔකෙන් ලොකු ගේමක් ගහන්න හිතේ තියාගෙන ඇති. පොඩි බිස්නස් එකක් යනවා ඇති. ටැක්සියක් හිටපු ගමන් දුවනවා ඇති.
1: ගෙදර
0: වල ටිකක් කොහොම හරි කරකවනවා ඇති. අහල පහලට තියෙන ඉතින් අය ටක් ගාලා කෝල් එකක් කරනවා අයියේ පොඩි හරයක් ගිහින් ඉන්න
1: පුළුවන්.
0: ඒ වගේ ආදායම් මොන ක්‍රමෙන් ගත්තත් එහෙම ආදායම් හොයන්න පුළුවන් වාහන ලෝකෙම ඇත්තේ ටිකයි.
1: එකෙන් එකක්
0: බජාජ් ත්‍රිවිල. අලුත් එක 4 ස්ට්‍රෝක් EFI හොඳටම කරනවා. පෙට්‍රල් ලීටරකින් දෙන්න පුළුවන් උප්පරිම සීමාවටම මේක දුවනවා ඈ.
1: හරි. දැන් එහෙනම් අපි සමු ගන්නවා වැලි කතරට දිය බිඳක් වැටෙනවා වගේ සඳුදා තියෙන අශෝක් නිවාඩුවක් පොසොන් පෝය. ඉතින් අපි හැමෝම අඟහරුවාදාට නේද?
0: අඟහරුවාදා හැමෝම. සුපර් ලොง වීකෙන්ඩ් එකක් වේවා. මම අරවින්ද.
1: මම ආශාරය සුබ දවසක්.
0: සුබ දවසක්.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තා.
3: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 0112 123 123.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV. නීල විකාශය.
6: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
7: Shop and Win වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න.
8: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
9: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
10: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්.
11: 98.2 98.4
12: පන්නේවගේ කමුකගේ
13: බ්‍රේක් නෑවගේ
14: පතිමු රේසුන් ස්ට්‍රයිනේ මචං.
15: සියත දෙවයින පුරා
16: උදේ 10 විනාඩි 7යි දැන්.

0: यह था टॉप स्टोरी।
1: जोली पालवन दासिट बस गास्तो हला था। जोली पालवन दासिट बस गास्तो हला ने वीमक सिद्ध करने बाव जातक गमनागमन कमिशन सभाव पावसन बा। එහි සභාපති පී.ඒ. චන්ද්‍රපාල සඳහන් කළේ සංශෝධිත ගාස්තු මෙවර විට සකසා කැබිනට් අනුමැතිය සඳහා යොමු කර ඇති බවයි. කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසු එය ප්‍රකාශයට පත් කරන බවද සභාපතිවරයා සඳහන් කළා. සෑම වසරකම ජූලි පළමුවනදා බස් ගාස්තු සංශෝධනයක් සිදු කරනු ලබන්නේ බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුවයි. දැන් විදෙස් පුවතක්. වෙනිස්වලාවේ හටගත් භූකම්පන වලින් මියගිය කනන 235ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබූ ගණන 4000කට අධිකයි. කඩාවැටී ඇති ගොඩනැගිලිවල සොන්බුන් වලට යට වූ බොහෝ දෙනෙකු තවදුරටත් අතුරුදන්. භූකම්පනයෙන් නිවාස කඩාවැටීම හේතුවෙන් කරක සගනුවර පදිංචිකරුවන් රසක අවතැන්ව සිටිනවා. එක්සුචාතින්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ඒජන්සිය වන යුනිසෙෆ් සංවිධානය පවසන්නේ භූකම්පනයෙන් වෙනිසුලාවේ දරුවන් දහස් ගණනක් අවදානමට ලක්ව ඇති බවයි.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4 සියත

0: ඇහෙන්නවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනාවෝ.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
3: පවුලක සහ තමන්ගේ දේශපාලන කඳුරක බලය වෙනුවෙන් කළද අපරාධ. තාජුන්දිගේ ඝාතනයත් එහෙමයි, පාස්කු ප්‍රහාරයත් එහෙමයි. ශිරසට ගිනි තියෙනවා, ඉරිදින කාර්යාලයට ගිනි තියෙනවා, සියතර බෝම්බ ගහනවා. මේ ඉතිහාසයක් තියෙනවා. මේ ඔක්කොම පිටුපස ඉතා කුඩා රාජ්‍ය යාන්ත්‍රික මෙහෙයුම් කරුන් හිටියා. රටේ සුදුවැන් බියක් තිබුණ නැද්ද මම අහනවා? සාමාන්‍ය සිවිල් ගැටුම් නෙමෙයි, රාජ්‍ය ආරක්ෂා සහ ජනතාවගේ ආරක්ෂා සහ රටේ පැවැත්ම වෙනුවෙන් ආරක්ෂා කළ යුතු කණ්ඩායම්. ඉතා කුඩා කණ්ඩායමක් තමන්ගේ දේශපාලන උවමනාව වෙනුවෙන් යොදවලා මේ මිලේච්ඡ ඝාතනය මිලේච්ඡ අපරාධයක් කරලා තියෙනවා. අපි අනිවාර්යෙන් මේ මිලේච්ඡ ඝාතනය සහ මිලේච්ඡ අපරාධ වලට රේව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටින ආණ්ඩුවක් මේක.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
4: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ rating agency BBB minus stable outlook.
5: aluminium mane
6: dansale fried rice ekai hotel e fried rice ekai quality wenas ne aluminium ut e wage tamai
4: aluminium ona taram alumex nam is taram
7: CDP stavara tanpatu wetin 15% dakwa asama sama poli anupata wedi visara sadaha 0.117388 amatanna nay shwerikata kirima BBB LK outlook stable fitch ratings lanka limited sri lanka maha bankwe avasaralat balapatra labi mudal samaga
4: ona samaga 5G revolution ekata ekatu රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන්න ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්න.
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.112 200 200. Fitch rating A- LKA outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
10: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
11: හරි හරි, අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
13: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
14: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: සියත පොකට් මනි අනුග්‍රහය.
4: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ බ්‍රාංක රේටින් ඒජන්සි BBB- stable outlook.
2: සියත දෙවයින පුරා

රාත්‍රී 10යි විනාඩි 23යි දැන් වෙලාව. හැමදාම කාටරි gift එකක් දෙන්න ගියාම අපි හිර වෙන තැනක් නේ එයාට අපි දෙන gift එක. එයාට වැඩක් තියෙයිද? එයා මේකට කැමති වෙයිද? එයාට ගැළපෙන විදිහටද මම මේ දෙන්නේ කියලා. එහෙම හිතන කෙනෙක් නම් ඔබ gift එක තෝරන්න කලින් මෙන්න මේ දවල් ටික පොඩ්ඩක් බලන්න. මේ gift එක ඔබ දෙන්නේ කාටද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. සමහර විට ඔබේ අම්මා තාත්තට වෙන්න පුළුවන්, ඔබට වඩා තව අයිසින් ගොඩාක් වැඩිමල් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ වයසේ යාළුවෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබට වඩා වයසින් බාල කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔෆිස් එකේ බොස් වෙන්න පුළුවන්. ඔයගේ මුලින් කාට දෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ gift එක දෙන event එක මොකක්ද කියලා චුට්ටක් බලන්න. birthday එකකට දෙන්නේ, graduation එකකට දෙන්නේ නැත්නම් ඔබට just හිතුණා මම තෑග්ගක් දෙනවා කියලා. එහෙම දෙන gift එකක්ද කියලා පොඩ්ඩක් බලන්න. ඔය ඔක්කොම බලලා පුළුවන් නම් හොයාගන්න ඒ කෙනා කැමති මොන වගේ දේවල් වලටද කියලා. සමහර වෙලාවට යා ලස්සන ornaments වල කැමති ඇති. එහෙම නැත්නම් ටිකක් fashionable විදිහට අඳින්න කැමති කෙනෙක් වෙන්න ඇති. එහෙම නැත්නම් කැම්පින් වලට gym යන එක කියන්නේ fitness ගැන වැඩිපුර හිතන. ඒගොල්ලෝ මොකක් හරි මෙයා කැමති පැත්තක් ඇදිනේ. අන්නේ හැම දෙෙම ගලවප ගත්තට පස්සේ ඔබට පුළුවන් ලස්සන gift එකක් හොයාගන්න තිලක වර්ධනයකින්. ඇඳුම් ගැන නම් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. පුංචි මයිගේ ඉඳන් ලොකු මයට වෙනකන් ඔබට ඇඳුම් තෝරගන්න පුළුවන්කම තියෙනවා තිලක වර්ධන textiles එකකින්. ඔබට යන්න පුළුවන් කිරිබත්ගොඩ මහනුවර නිට්ටපොල ඡායල කුරුණෑගල. ඒත් එක්කම තිලක වර්ධන ලයිෆ් ස්ටෝර් එකට ගියොත් මං අලකරින් කිව්වාගේ එයා කැමති නරි ප්‍රින්ස් ඇදිනේ සමහරලාට මියුසික් වලට කැමති ඇති. එහෙම නැත්නම් ජිම් යන්න කැමති ඇති. එහෙම නැත්නම් කැම්පින් වලට කැමති ඇති. අන්න ඒ වගේ යාට ඒ වගේ වැඩ වලට ඕන කරන දේවල් ඔබට ගන්න පුළුවන් තිලක වර්ධන ලයිෆ් ස්ටෝර් එකකින්. වීකෙන්ඩ් එකේ මොන හරි gift එකක් ගන්න යන්න හිතාගෙන ඉන්න නම් ඔබට තිලක වර්ධන textiles එකට හරි ලයිෆ් ස්ටෝර් එකට හරි ගිහිල්ලා වැඩේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇඳුමක් ඔබට ඕඩර් කරගන්න ඕන නම් ගෙදරටම නැත්නම් gift එකක් විදිහට යවන්න ඕන නම් www.thilakawardhana.com website එකට ගිහිල්ලා වැඩේ කරගන්නත් පුළුවන්කම තියෙනවා.

0: ඒවා අපිට වැඩක් නෑ. මගේ නායකයෝ නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්න. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේත් වැඩ.
1: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕන කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතය, පවුලින් නම්බුව. ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
3: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 732 1000. NIB the City University, the place to be.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: ඔකට හිතෙන්නේ නැද්ද? ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා. හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැහෙනේ. කලින්ම ඩිරෙක්ට්. ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට්නේ. දහ අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එකට නම් ඇනෙනවා. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2007000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
1: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ rating agency BBB minus stable outcome
2: watai 0.2 anu watai 0.4
3: pang newage kamukoke
4: ko break
3: newage
4: patimu race
5: spider macham
6: adavitarai sikurana
7: siyata divaina pura

0: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 011 2123 123.
3: අයියා මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
3: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මාති

0: ෆයිනෑන්ස් හරියන්න හරිම තැන.
1: වැඩි විස්තර සඳහා 011 715 555 අමතන.
2: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නීලවිකාශය.
5: This was a විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
6: මලකඩ. යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ල. නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක්. මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකනේ මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දුවක්. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැලනයිසර් මුළු රටම ගැලනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
7: නැහැ. සබහවෙන්න අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන්පත් දිවියට කියන්න. අඹසෙවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
8: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
9: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0771 555 6047 WhatsApp කරන්න.
7: මිහින්තලාවයි තහම් පලාවයි ශාන්ච පුටු පුටු හාසුනයි.
8: එතකොට සියත අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.

0: क्या था टॉप स्टोरी।
1: දෙදහස් විසිහත මූල්‍ය ප්‍රකාශනය පාර්ලිමේන්තුවට 2026 වසරේ මුල් මාස 6 තුළ රුපියල් බිලියන 197.4ක අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමට හැකිව බව රාජ්‍ය පවසනවා. අමාත්‍ය අනිල් ජයන්ත අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේ 2027 වසර සඳහා වූ මූල්‍ය ක්‍රමපාය ප්‍රකාශන ඉදිරිපත් කරමින්.
2: දැඩි මූල්‍ය විනය හේතුවෙන් 2025 වර්ෂයේදී අයවැය හිඟයක් වෙනුවට මේ 2026 ජනවාරි මැයි කාල සීමාව තුළ රුපියල් බිලියන 197.4ක අතිරික්තයක් සහිත අයවැය ශේෂයක් වාර්තා කරලා තියෙනවා. ඒ ඉලක්කගත ප්‍රමාණයෙන් 314ක එනම් රුපියල් බිලියන 1131ක අතිරික්තයක් ළඟා කර ගැනීමට අපිට හැකි වෙලා තියෙනවා. 2027 වර්ෂයේදී රුපියල් බිලියන 5064ක නාමික අගයක් සහිතව ප්‍රාථමික වියදම් දළදේශීය නිෂ්පාදිතයෙන් 13ක මට්ටමක පවත් ආගනියාම 2027 වසරේ සිට රාජ්‍ය ආයතන දළදේශීය නිෂ්පාදිතයේ 4.4 මට්ටමකට පවත්වාගෙන යාමට කටයුතු කිරීම, අයවැය හිඟය මධ්‍ය කාලීනව දළදේශීය නිෂ්පාදිතයෙන් 5%කට වඩා අඩු මට්ටමින් පවත්වා ගැනීම තමයි සමස්තයක් වශයෙන් තියෙන්නේ.
1: දැන් තවත් දේශීය පොතක්. පරිසර අමාත්‍යාංශය අද සිට ක්‍රියාත්මක වන පරිදි නිල WhatsApp අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ ජනතාවට ඍජුව පරිසර අමාත්‍යාංශය හා සම්බන්ධ වීම සඳහායි. 0.7050.959 WhatsApp අංකය ඔස්සේ පාරිසරික ගැටලු පිළිබඳ විමසීම් සහ නීති විරෝධී ක්‍රියාවාර්තා කළ හැකි. පාරිසරික සංරක්ෂණ වැඩසටහන් සඳහා මහජන සහභාගීත්වය සක්‍රියව ලබා ගැනීම වැඩසටහනේ අරමුණ බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
0: සියත Top Story.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: සියත දිවයින පුරා

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතයත් රෙකෝඩ් කරලා බිඳුවයි 75 555 6747 වට්ස්ඇප් කරන්න.

0: දෙන්නවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනාවෝ.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? එන්නයි බීම් ද සිටි යුනිවර්සිටි සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000. NIBM, the city university, the place to be.
3: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
4: ගන්නවා ලයිසන් එක.
5: දැන් හරිනේ අමාරු.
3: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසා හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සපල පොලිය අනුපාතය 11.52 වුණේ. ඒත්ෙන් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5 පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
6: ₹5,80,000

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
1: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් අම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
4: අවිසා වේලට 98.4.

උදේ 11 විනාඩි 19යි දැන් වෙලාව. මේ වීකෙන්ඩ් එකේවත් තිලකවර්ධන සෙලියුල් එක පැත්තට ගිහිල්ලා දැනට ඔය පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එක අප්ඩේට් කරගන්න වැඩි බලනවද? එහෙම යන කෙනෙක් නම් මං ආයෙත් මතක් කරන්නම් කොහොමද වැඩේ වෙන්නේ කියලා. දැන් ඉස්සර වගේ ෆෝන් එකක් ගන්නකොට මුළු ගානම එකපාර ඔබ දෙන්න ඕනේ නැහැ. ක්‍රෙඩිට් කාඩ්ස් ඕනෙත් නැහැ. ෆෝන් එකේ ගාණෙන් 30%ක් ගෙවුවම ඔබට ෆෝන් එක ඒ වෙලාවෙම ගෙදර අරන් යන්න පුළුවන්. දැන් ගෙවන්න දෙනවා කිව්වම මොනවද උතන තියෙන ෆෝන්ස්? Samsung තියෙනවා, Honor, Nubia, Tecno, ඊට පස්සේ Infinix, OnePlus, Oppo, Umidigi, TCL, Blackview මේ වගේ ලොකු range එකක් තිලකවර්ධන සෙලියුල් එකේ ඔබට තෝරගන්න තියෙනවා. ෆෝන් එකේ ගාණෙන් 30%ක් down payment එක කරලා මාස 24ක් වෙනකන් ඔබට ගෙවාගෙන යන chance එකක් තිලකවර්ධන සෙලියුල් එකේ හදලා දෙන්න තියෙනවා. මතක් කරලා යනකොට ඔබත් එක ගැරන්ටි කෙනෙක් එක්කගෙන යන්න. දෙන්නගේම ID cards අරගෙන යන්න. 30%ක down payment එක කරා. ඒ වෙලාවෙම ෆෝන් එක අරන් ගෙදර ආවා. ඒත් එක්කම iPhone එකක් ගන්නවා නම් ඒකන එකපාර සල්ලි දීලා ගන්න වෙනවා හරිද? මේ වැඩෙත් ඔබට තිලකවර්ධන සෙලියුල් එකකින් කරගන්න පුළුවන්කම තියෙනවා. යන්න පුළුවන් ඔබට කිරිබත්ගොඩ, වත්තල, කඩවත, මහනුවර, ගම්පහ, චායල්, නිටබු, කුරුණෑගල කියන ප්‍රදේශවල තියෙන තිලකවර්ධන සෙලියුල් එකකට ගිහිල්ලා ෆෝන් එකේ වැඩෙත් ඔන්න මේ වීකෙන්ඩ් එකේ ඔබට කරගන්න පුළුවන්. යන්න කලින් මොන හරි විස්තරයක් දැනගන්න ඕනේ නම් 077465 0655 කියන නම්බරකට කෝල් එකක් දෙන්න.

0: LCDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
1: මේ අනුවණ තීරණය ඔබේ දෙමාපියන් මහමගට දමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: හිනා වෙන්න මෙන්න වෙලාව.
3: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
4: කඳුළු විලයි
5: ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අතික. සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව්. අනුග්‍රහය.
6: පොළොවේ රන්ස්පනු නැවුම් බවින් පුරවාගෙන
7: අඩුම බිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම විල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
11: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
13: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
19: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: එක වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කිං වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගර් කිං එකට
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිවෝ ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට

0: කාඩ් එක යූස් කරන එක විතරයි. කොම් බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න.
1: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
2: සියත දෙවයි.

0: දශම දෙකෙන් 98.4
1: පාන් නැවගේ කමුකුකේ
2: ඕ ප්‍රේක්
1: නැවගේ
2: පතිමු රේ
3: ස්පයිඩර් මචං

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු තලන්නේ බස් රථ දෙකක් එකිනෙක ගැටි ලබන බදාදා සිට බස් ගාස්තු ඉහළට වෙනිසියුලාවේ භූකම්පණයෙන් මියගිය ගණන 235ක්
1: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: Shop and Win within රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න කාගිල්ස් ෆුඩ් සිටි
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center. Please Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: 20 an upgrade, 20 an upgrade.
6: අලුත් සොන් එකක්ද?
5: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 an upgrade.
7: Upgrade වෙන laptops ගන්න. Singer එකට අදම එන්න.
8: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එකක් ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 515 555 අමතන්න.

0: කිරිසන් නාමය 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
1: SLT Mobitel Pure TV නිල විකාශක.
2: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්.
3: SVB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති SVB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ලබන බදාදා සිට බස් ගාස්තු ඉහළට. තලල්ලේ බස් රථ දෙකක් එකිනෙක ගැටේ. ඩෙංගු පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට නීති දැඩි වෙයි. පොහොර හිඟයක් නොමැති බවට රජයෙන් ප්‍රකාශයක්. වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල් බද්දර පත්මී නැමැත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බෝඹුවල දේවගේ සුරංග සංචීව කරුණාරත්න නොහොත් මාටියා නැමැති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු මැලේසියාවේදී එරට ආරක්ෂකංශ මගින් අත්අඩංගුවටගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඒ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී සැකකරු 42 වරදී කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. 2022 වසරේදී ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිටදී පස්පොඩ්ඩා ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් 3 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණා. සැකකරු කෙරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනද නිකුත් කර තිබූ බවයි පොලිසිය පැවසුවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවටගත් බෝම්බුවල දේවගේ සුරංග සංජීව නොහොත් මාටියා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ උතුර අපරාධ කොට්ටාශය වෙත බහර දී තිබෙනවා. අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවටගත් චරිත් අබේසිංහ, රකිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් 3 දෙනා විශේෂ ආරක්ෂාවක් යටතේ මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිනවා. බන්ධනාගාර කොමසාරිස් AC ගජනායක සඳහන් කළේ බන්ධනාගාර අධිකාරීවරයා විසින් ඔවුන්ගේ වෛද්‍ය වාර්තා අධ්‍යයනය කරමින් සිටින බවයි. බන්ධනාගාර රෝහලට ඇතුළත්වීම සඳහා සැකකරුවන් මේ දක්වා ඉල්ලීමක් කර නොමැති බවද බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් සංගීස් බෝදරගම ඊපස්වරුවේ නියෝග කළේ මෙම සැකකරුවන් ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. දැනට රැඳුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාගෙන් අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන්ට චෝදනා එල්ල වී ඇති බවයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය අධිකරණයේ හමුවේ සඳහන් කළේ. හරක් කටා නැමැත්තාගේ රැඳුම් නියෝග ඉවත් කර බූත්ස බන්ධනාගාරයට නොයවා ඔහුගේ ජීවිත ආරක්ෂාව සලසා දීමට සුදුසු බන්ධනාගාරයකට යැවිය හැකි බව පවසමින් සැකකරුවන් රුපියල් කෝටි 50ක අල්ලසක් ඉල්ලා ඇති බව සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ප්‍රකාශ කළා. පසුව එම මුදල රුපියල් කෝටි 20ක් දක්වා අඩු කර ඇති බවයි ඇය අධිකරණයට දැනුම් දුන්නේ. මාතර තලල්ල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් 42 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ මාතර සහ බතීගම රෝහල් වෙතයි. පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු වුණා. අනතුරට ලක්ව ඇත්තේ තංගල්ල සිට මාතර බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් සහ ගාල්ල සිට අම්පාර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක්. තුවාල ලැබූ කිහිප දෙනෙකු බරපතල තත්වයෙන් පසුවන බවයි පොලිසිය සඳහන් කළේ. ජූලි පළමුවනදා සිට බස් ගාස්තු ඉහළ නැංවීමක් සිදු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති පී.ඒ. චන්ද්‍රපාල සඳහන් කළේ සංශෝධිත ගාස්තු මේ වන විට සකසා කැබිනට් අනුමැතිය සඳහා යොමු කර ඇති බවයි. කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසු එය ප්‍රකාශයට පත් කරන බවද සභාපතිවරයා සඳහන් කළා. මේ අතර ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවේ ගාස්තු සංශෝධනයට පෙර ජාතික ගමනාගමන කොමිෂන් සභාව තමන් සමග කිසිදු සාකච්ඡාවක් සිදු නොකළ බවයි. බස් ගාස්තු වැඩි කරන ප්‍රතිශතය තීරණය කළ යුත්තේ මෙම මාසේ ඉන්ධන මිලද සැලකිල්ලට ගනිමින් බවයි පුද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.
3: වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් අපි ලිඛිත දැනුම් කරා සද්දිකට පෙර අපේ මිල ගණන් ගත්තා. නමුත් අපේ මේ මිල ගණන් වලින් එන ප්‍රතිශතය සහ ඒ අවශ්‍ය දේවල් පිළිබඳ ගණනය කිරීමක් ඕන කියලා. නමුත් අවාසනාව තාමත් ඒ අය සාකච්ඡාව ලබා දුන්නේ නැහැ. එහෙම කර්මාන්තකරුව අවතක්සේරු කිරීම බරපතල ගැටලුවක්. එහෙම වුණාම අපිට තියෙන අඩුපාඩුව හදාගන්න විදියක් නැහැ. ඒ නිසා අපි අවධානයෙන් ඉන්නවා. තව දින 4යි තියෙන්නේ.
1: දෙදහස් විසිහය වසරේ මුල්මා සහය තුළ රුපියල් බිලියන එකසිය අඩු හතයි දශම හතරක අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමට හැකිවූ බව රජය පවසනවා. අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේ 2027 වසර සඳහා වූ මූල්‍ය ක්‍රමපාය ප්‍රකාශනය ඉදිරිපත් කරමින්.
4: දැඩි මූල්‍ය විනය හේතුවෙන් 2025 වර්ෂයේදී අයවැය හිඟයක් වෙනුවට මේ 2026 ජනවාරි මැයි කාල සීමාව තුළ රුපියල් බිලියන 197.4ක අතිරික්තයක් සහිත අයවැය ශේෂයක් වාර්තා කරලා තියෙනවා. ඒ ඉලක්කගත ප්‍රමාණයෙන් 314ක එනම් රුපියල් බිලියන 1131ක අතිරික්තයක් ළඟා කර ගැනීමට අපිට හැකි වෙලා තියෙනවා. 2027 වර්ෂයේදී රුපියල් බිලියන 5064ක නාමික අගයක් සහිතව ප්‍රාථමික වියදම් දළදේශීය නිෂ්පාදිතයෙන් 13ක මට්ටමක පවත් ආගනියාම 2027 වසරේ සිට රාජ්‍ය ආයෝජන දළදේශීය නිෂ්පාදිතයේ 4.4 මට්ටමකට පවත්වාගෙන යාමට කටයුතු කිරීම, අයවැය හිඟය මධ්‍ය කාලීනව දළදේශීය නිෂ්පාදිතයෙන් 5%කට වඩා අඩු මට්ටමින් පවත්වා ගැනීමයි සමස්තයක් වශයෙන් තියෙන්නේ.
1: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ වාර්තාවේ පරස්පරතා පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙසයි.
5: ගරු අමාත්‍යවරයා රටේ මූල්‍ය ක්‍රමෝපාය මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරා. ඇත්ත වශයෙන් මේ වාර්තාවේ අඩංගු කරුණු කාරණා පිළිබඳව අපි සතුව තිබෙනවා පරස්පර මතයන්. විශේෂයෙන්ම ප්‍රාථමික අතිරික්තය මේ රටට ලබා ගත්තේ ජනතා මත බදුබර පටවල. රාජ්‍ය ආදායම ඉහළ ප්‍රතිශතයක් ලබා ගත්තේ බදුබර පටවල. සුභසාධනය කප්පාදු කරලා, ප්‍රාග්ධන වියදම් කප්පාදු කරලා. ඒ නිසා විශේෂයෙන්ම පැහැදිලිවම තුමා ඉදිරිපත් කරපු වාර්තාවේ කරුණු කාරණා රැසක්
6: පිළිබඳව
5: මම ඉල්ලීමක් කරනවා. කරුණාකරලා මේ වාර්තාව පදනම් කරගෙන අපිට අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍යයි.
1: පසුගිය වසර හතරේදී අපනයන වටිනාකමින් 96%ක් මෙරටට ලැබී ඇති බවයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය මාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කළේ.
7: ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව බැංකු විසින් ඉදිරිපත් කරන වාර්තාවලට අනුව 2022, 23, 24 සහ 25 යන වර්ෂවලදී පිළිවෙලින් ඇමරිකානු ඩොලර් මිලියන 14,596ක්, 11,165ක්, 11,417ක් සහ 12,027ක් බාණ්ඩ අපනයන ආදායම් ලෙස ශ්‍රී ලංකාවට ලැබී ඇත. පසුගිය වසර හතරක කාල සීමාව තුළ බාණ්ඩ අපනයන ආදායමෙන් වටිනාකමෙන් 96%ක් පමණ මෙරටට ගෙන්වා ඇති බව මෙයින් පිළිබිඹුවේ.
1: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක.
8: ඇමතිතුමා ආනන්ද විජේපාල ඇමතිතුමා ඊයේ ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් කරා, මේ තියෙන සල්ලි ප්‍රමාණය අපනයනය නීතියනුකූලව නොවන මට්ටමට අපනයන කරලා තියෙනවා කියලා. ඒක ලොකු බරපතල් ප්‍රශ්නයක් ලෙස තිබෙනවා. ඒ වගේම ගෙවුම් ශේෂය ඔබතුමා ඉදිරිපත් කළ තියෙන එකේ ලොකු ගෙවුම් ශේෂ හිඟයකට බලපානවා. රුපියල දෝලන වෙලා අද 342-343 තිබෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ කරුණාකර මේ අපනයන ක්ෂේත්‍රයේ දවස් 179කට වැඩි තියන්න බැරි නම් ඇයි මෙතරම් නිහඬව සිටින්නේ?
1: ආර්ථික සංවර්ධන නියෝජ්‍ය මාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කළේ නීති විරෝධී මූල්‍ය කටයුතු පාලනයට පියවරගෙන ඇති බවයි.
7: ඇත්තටම ඒක තමයි ඊයේත් අපේ ගරු ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වේ. අපි මෙතෙක් කාලයක් ඇමරිකන් ඩොලර් බිලියනකට ආසන්න ප්‍රමාණයක් රටෙන් පිට වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ඔබතුමාණා කියන වගේ මේක ඩොලරේ ප්‍රමාණයටත් බලපානවා, ඇත්තටම ඩොලරේ අවප්‍රමාණය වෙන්නත් බලපානවා. ඉතින් ඒක සහ ඒ වෙනුවෙන් රජයේ විදියට નિયમિત, ඒ කියන්නේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න ගාම්ම ඒ වගේ සිද්ධීන් නැවත ඇති නොවෙන්න අවශ්‍ය පියවරත් ඉතාමත් පැහැදිලිව අරන් තියෙනවා.
1: ඔම්බුඩ්ස්මන් ධූරය සඳහා මෙතෙක් සුදුස්සෙකුපත් නොකිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා ප්‍රශ්න කළා.
9: නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් අගතියට පත්වන පාර්ශවයන්ට සිය දුක්ගැනවෙලී ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි විශේෂ පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන්වරේ පත් කිරීමට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශ මගින් පොරොන්දු වෙලා තිබුණා. එතකොට අද වෙනකම් මේ විශේෂ පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන්වරයා පත් කිරීම සම්බන්ධව මොනවා දෙයක්වත් වෙලා නැහැ.
1: මේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර.
10: අපි අභිචෝදක කාර්යාලයේ පිහිටීමේදී බලාපොරොත්තු වන්නේ නීතිපතිවරයාගේ කාර්යභාරය කුමක්ද, අභිචෝදක කාර්යභාරයට අපි දෙන බලතල මොනවද යන්න. ඒතර මේ ඔම්බුඩ්ස්මන්වරයා සම්බන්ධ වෙන්නේ දැනට වර්තමානයේ නීතිපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමේදී වෙන අඩුපාඩුවක් වුණොත් ඒකට දුක්ගැනවිලි ඉදිරිපත් කරන්න. නමුත් අපිට අභිචෝදක කාර්යාලයේ බලතල නීතිපති කාර්යාලයේ බලතල වෙන් කරගන්නේ නැතුව ඔම්බුඩ්ස්මන්වරයා ස්ථානගත කරන්න ඕනේ කොයි ආතරයටද කියන එක අපිට හිතා ගන්න බැහැ මේ මොහොතේ. අන්න ඒ නිසා තමයි අභිචෝදක කාර්යාලයේ බලතල බෙදීම සම්බන්ධ
1: වාර්තාවාවහන් පස්සේ තමයි අපට ඔම්බුඩ්ස්මන්වරයා ඒ ක්‍රමයට අනුව ස්ථානගත කරන්න වෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙත ප්‍රශ්නයක් යොමු කළද අමාත්‍යවරයා සභාගර්භයේ නොසිටීම පිළිබඳ මන්ත්‍රී දයාසිරි ජයසේකර විරෝධය පළ කළා. එම අවස්ථාවට අමාත්‍ය අනුර කරුණාතිලකද මැදිහත් වුණා.
6: Honorable Dayasiri Jayasekara, Attorney at Law to ask the Minister of Health and Mass Media.
11: මම අහන කරකටන නේද?
12: පිළිතුරු ලබා දීම සඳහා සද්දේ කාලයක්.
6: Yeah, Honorable Dayasiri Jayasekara.
11: නැම් දැන් මේකද ගරු කතානායකතුමා ඉතාලම වැදගත් කාරණා දැන් අද ඩෙන්ගු වලින් පිරලා රටවල රට ඉවරට ඉවරයි. හැබැයි ඇමතිත් නැහැ නියෝජ්‍ය ඇමතිත් නැහැ. අද වැඩබලන සභානායක විතරයි ඉන්නේ. වැඩබලන සභානායක ඉන්නවා. වැඩබලන සභානායක මේ උත්තරයක් දෙන්න.
6: This was discussed at length yesterday.
13: බැටුත් සහ ඩෙන්ගු අතර සම්බන්ධයක් නැහැ.
14: නැතුවද?
13: මේ ඉතිහාසයේ පළවෙනි වතාවට නෙමෙයි පිළිතුරු ලබා දීම සඳහා කල් ගන්න පළවෙනි වතාවට නෙමෙයි ස්ථාවර නියෝග අනුව පිළිතුරු ලබා දීම සඳහා කල් ගන්න පුළුවන්.
1: මදුරුවන් බෝවන අයුරින් පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට එරෙහිව රතු නිවේදන නිකුත් කිරීමකින් තොරව නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා. එහි වැඩබලන සභාපති උපුල් රෝහණ සඳහන් කළේ මේ වන විට 5000කට පමණ එරෙහිව නඩු පවරා ඇති බවයි.
15: දැනට දිවයිනේ පැතිර යන ඩෙංගු අධිවසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලැබ මේ වැඩසටහනේදී අපි නිවාස පරිසර පෞද්ගලික හා රාජ්‍ය ආයතන ආගමික ස්ථාන වැනි සියලුම ස්ථාන පරීක්ෂා කිරීමට ලක් කරනවා. කෙසේ වෙතත් තාමත් අපි රටේ මහ ජනතාවගෙන් අපේක්ෂා කරන මට්ටමේ සහයෝගයක් සහ මේ ප්‍රශ්නයේ තියෙන බැරෑරුම්කම අවබෝධ කරගෙන තියෙනවා කියලා අපිට පේන්න නැහැ. ඒ නිසා අපි ඉදිරි දින කීපෙත් මේ ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කරලා ජීවිත සුරක්ෂිත කරනකම් අපි දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. විශේෂයෙන්ම තරාතිරම ආයතනයේ රාජ්‍යද පෞද්ගලිකද කියන එක පෞද්ගලික නිවාසයක්ද එහෙම නැත්නම් පොදු ස්ථානයක්ද කියන එක අදාළ නැහැ. අදාළ බලධාරීන් තෙරෙහිව අදාළ හිමිකරුවන් තෙරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා.
1: ඩෙංගු මදුරු ව්‍යාප්තිය මර්ධනය සඳහා නව ක්‍රමවේද භාවිත කළ යුතු බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සංධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ
16: සාම්ප්‍රදායික ඩෙංගු රෝග මර්ධන ක්‍රමවලින් එහාට කිහිල්ලා ලෝකයේ අලුතෙන් භාවිත කරන තාක්ෂණික ක්‍රම නියම ව්‍යාප්ති වලට යටත්ව ලංකාව තුළට ගේන්න කටයුතු කරන්න ඕන. වෝල්බකියා සම්බන්ධව තියෙන නියම ව්‍යාප්ති ක්‍රියාත්මක වුණා. නමුත් විවිධ හේතු මත ඒක අනුමත වෙලා අපේ රටේ සෞඛ්‍ය පද්ධතියට එකතු වීමක් සිද්ධ වුණා.
1: ජුනි මාසයේ ගත වූ දින 25ක කාලය තුළ පමණක් මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 15,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජුනි පළමුවනදා සිට 25වනදා දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 15,218 දෙනෙක්. ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 49,059ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 30ක්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටහෂ 112ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනා ගැනුණා. ඩෙංගු අධි අවදානම් ග්‍රාම සේවා වසම්වල ඩෙංගු මර්ධනය කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මකයි. ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් රෝහල් පද්ධතියේ අර්බුදයක් ඇතිවිය හැකි බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර සඳහන් කළේ.
17: දැනට රෝහල් යම්කිසි පීඩාවකට පත් වෙලා තිබෙනවා. නමුත් තාම අපේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු ලේකාරී මණ්ඩලය දැනට ඒ කළමනාකරණය කරගෙන යනවා. නමුත් ඊකට රෝගීන් සංඛ්‍යාව වැඩිනොත් එහෙම මේ රෝහල් වලට ලොකු බලපෑමක් ඇවිල්ලා මේ සේවාව යම් ආකාරයක හඩාවැටීමක් වෙන්න පුළුවන්.
1: රට තුල පොහොර හිඟයක් නොමැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ පැවසුවේ මේ වන විට පොහොර මෙට්‍රික් ටොන් 120,000ක් පමණ වෙළඳපළට බෙදා හැර ඇති බවයි.
18: අන්න ආරම්භ කරද්දී මාර්තු මාසයේ මුලදී යූරියා මෙට්‍රික් ටොන් 110,000ක් තිබුණා. ඊට පස්සේ නැවත අප්‍රේල් මැයි සහ මේ මාසෙත් යූරියා ආනයන තොරතුරු බැලුවා. මෙට්‍රික් ටොන් 50,000ක ප්‍රමාණයක් ආනයනය කරලා තියෙනවා. ඒ අනුව අපිට මෙම කන්නේ සඳහා මේ වෙනකොට යූරියා මෙට්‍රික් ටොන් 152,000ක ප්‍රමාණයක් පැවතුණා. ඒ ප්‍රමාණයෙන් මේ වෙනකොට දැනට පිළඳ සැල්ලරහ බෙදා හැරලා තියෙනවා මෙට්‍රික් ටොන් 120,000ක පමණ ප්‍රමාණයක්. එතකොට තවත් තියෙනවා මෙට්‍රික් ටොන් 32,000ක පමණ ප්‍රමාණයක් යූරියා සමාගම් වල තියෙනවා. ඒ නිසා අපි පෙර සිටම කිව්වා පොහොර හිගයක් ඇති වෙන්නේ නැහැ. පොහොර ප්‍රමාණවත් තියෙනවා. ඒ අනුව මේ වෙනකොටත් 32,000ක ප්‍රමාණයක් යූරියා තියෙනවා. ඒත් වගේම මේ එළඹෙන සතිය තුල තවත් යූරියා මෙට්‍රික් ටොන් 10,000ක ප්‍රමාණයක් රට තුලට ආනයනය වීමට නියමිතව තිබෙනවා.
1: ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවේ රට තුල පවතින පොහොර ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවයි.
14: පොර මාලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කරන පරිදි දැන් මෙතෙක් රට තුල තියෙන පොහොර වලින් වීවගාව සඳහා පොහොර අවශ්‍යතාවය වෙන්නේ තව සුළු ප්‍රමාණයක් විතරයි. එතකොට වීවගාව යල්කන්නේ සඳහා අවශ්‍ය නැහැ. හැබැයි අනෙකුත් භෝග වගාවන් සඳහා එළවලු වගාව, අතිරේක භෝග වගාවන්, පළතුරු වගාව ඇතුළු අනෙකුත් අපනයන භෝග වගාවන් සඳහා පොහොර අවශ්‍යතාවය තියෙනවා. එතකොට ලංකාවේ තියෙන තේ වගාව අපසරියත් එක්ක තේ වලට විතරක් ඕනේ යූරියා මෙට්‍රික් ටොන් 220,000ක් පොහොර වන්. ඒතර වාර්ෂිකව එහෙම ඇදුනම තමයි ඕනේ. ඊළඟට මාස් කන්නේ පටන් ගන්නකොට පොහොර ඕනේ. හෝමුස් ප්‍රශ්නේ තාමත් එහෙමම තියෙනවා. ඒක අලු යට ගින්දර වගේ තියෙනවා. දැන් ඔය රට තුල තියෙනවනම් 150,000 පිට හැරෙන්නත් මදි මාස දෙකකට අනිත් ඒවාට දුන්නාම.
1: ඉදිරි වසරවලදී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේද නැත්ද යන සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය මාධ්‍ය මధుර සෙනවිරත්න පවසනවා. සියත ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් සියලු පාසල්වල පහසුකම් ඉහළ නැංවීම හේතුවෙන් ඉදිරියේදී සිසුන්ට නාගරික පාසල්වලට ඇතුළු වීමේ අවශ්‍යතාවක් නොමැති වනු ඇති බවයි.
19: මානව සම්පත් ළඟ පාසල් වලට දෙනවා. ඒකත් එක්කම අර තරංකාරී නගරවලට ශිෂ්‍යයන් ඇතුළු වීමේ අවශ්‍යතාව ගොඩක් නැති වෙයි කියලා අපි හිතනවා. ඉතින් මේ ප්‍රසංස්කරණ සම්පූර්ණ ක්‍රියාවලිය ඔස්සේ ඒ නිසා මේ අපි හිතන්නේ මේ ශිෂ්‍යත්ව වගේ තරංකාරී විභාගවල අවශ්‍යතාව ටික ටික අඩු වෙලා ඒකේ විශ්වාසය අපි ගාව තියෙනවා. ඇතර විභාග සම්බන්ධයෙන් වෙනම කමිටුවක් තියෙනවා. අපේ විශේෂ විභාග සම්බන්ධයෙන් යගේම ක්‍රම සම්බන්ධයෙන් ප්‍රමාණික දැනුමක් තියෙන පිරිසක් තමයි එතන ඉන්නේ. ඒකට ශිෂ්‍යත්ව සම්බන්ධන උත්තරේ තමයි ශිෂ්‍යත්ව වෙනස් විය යුතුද කොහොමද වෙනස් වෙන්නේ සහ
1: දෙදහස් විසිහත වසරේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළා. චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි. ලබන 29 වනදා එය පුවත්පත්වල පළ කරනු ඇති. මේ අතර අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට ගුරුපත්වීම් ලබාදීම තවදුරටත් ප්‍රමාද වී ඇති බව ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසුවා.
20: අධ්‍යාපනවේදී උපාධිධාරීන් අපි දන්න විදිහට අපි දන්නවා 1000කට ආසන්න පිරිසක් ඉන්නවා. ඉතින් මේ පිරිසට තමයි මේ පත්වීම් නොදී තියෙන්නේ. මේ පත්වීම් ප්‍රමාද වෙන්න හේතු වෙලා තියෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රමිතියෙන් තොරව අධ්‍යාපනවේදී උපාධිධාරීන් කණ්ඩායමක් ඉන්නවා. මේ කටින පත්වීම් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ.
0: විදෙස් සියත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
1: වෙනිසියුලාවේ හටගත් බොහෝ කම්පනවලින් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබූ සංඛ්‍යාව 4000කට අධිකයි. කඩාවැටි ඇති ගොඩනැගිලිවල සුන්බුන්වලට යට වූ බොහෝ දෙනෙකු තවදුරටත් අතුරුදා. භූකම්පරේ නිවාස කඩාවැටීමේ හේතුවෙන් කරාකස් අගනුවර පදිංචිකරුවන් රැසක් අවතැන්ව සිටිනවා. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ඒජන්සිය වන යුනිසෙෆ් සංවිධානය පවසන්නේ භූකම්පනයෙන් වෙනිසියුලාවේ දරුවන් දහස් ගණනක් අවදානමට ලක්ව ඇති බවයි. එම දරුවන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛතාව දිය යුතු බවයි යුනිසෙෆ් ප්‍රධානි කැතරින් රසල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. වෙනිසියුලාවේ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ඇමරිකා විසින් සිය කණ්ඩායම් ගුවන්යානා සහ හමුදා සහාය සපයනු ලැබුවා. තවත් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන රැසක් වෙනිසියුලාවට ආධාර ලබා දීමට ඉදිරිපත්ව සිටිනවා. වෙනිසියුලාවේ කරාකස් අගනුවර ප්‍රබල භූකම්පන දෙකක් හටගනු ලැබුවේ පසුගිය 24 වනදා රාත්‍රියේ. එම භූකම්පනවල ප්‍රබලත්වය රිෂ්ට මාපකයේ ඒකක 7.2ක් සහ 7.5ක් ලෙස සටහන් වුණා. මෙය 1900 වසරින් පසු වෙනිසියුලාවට බලපෑ ප්‍රබලතම භූකම්පනය ලෙස සැලකෙනවා. යළි සිරස්තල ලබන බදාදා සිට බස් ගාස්තු ඉහළට තලල්ලේ බස් රථ දෙකක් එකිනෙක ගැටේ. ඩෙංගු පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට නීති දැඩි වෙයි. පොහොර හිඟයක් නොමැති බවට රජයෙන් ප්‍රකාශයක්. වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමානි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. එතෙක් රැඳී සිටින්න අපගේ පෑන් පෑපුවත් සමග.
0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town. ලංකාවේ ෆේමස් ඇක්ට්‍රස් කෙනෙක් වෙන උපේක්ෂා ස්වර්ණමාලි අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
1: Happy birthday Upeksha.
2: Thank you Sylpata.
3: Happy birthday. Happy birthday. Happy birthday to you.
0: බර්ත්ඩේ එකකට ලැබුණු වටිනම තෑග්ග මොකද්ද?
2: මම දේවල් ඇත්තටම අමතක වෙලා තියෙනවා. මගේ ශක්තිය වෙන මගේ දුවත් එක්ක ජීවිතේ ගතගෙන ගස් නෑමාලයක් හම්බ වෙනවා. ඒ දවස්වල හිටපු සම්මතයෙන් මේක විශේෂයි. තින්
1: අද ගෙදරයත් එක්කද සෙලිබ්‍රේට් කරන්නේ?
2: මගේ දුව දැන් කේරෙන වයසක නිසා පළවෙනි වතාවට එයා මට තෑග්ගක් කැන්සල් කරලා තිබුණා. එයාගේ තාත්තගේ උදව්වත් අරගෙන මොද්දක් ඇත්තටම ඒ කාඩ් එකක් හදලා තියෙනවා. තාත්තට පොඩ වද දීලා අද හවස මට මොන හරි දෙන්න දෙයක් උත් ලෑස්ති කරලා තියෙනවා. මම තාම දන්නේ නැහැ.
0: මේකේ ෆීල්ඩ් එකෙන් ඈත් වෙලා දින්නේ.
2: වර්තමානයේ මගේ තෙල්නාටි මුකුත් විකාශනය වෙන්නේ නැහැ. හැබැයි ඉදිරියේදී වන්ස් අපෝන් ටයිම් එකෙන් කරම්බෝකින් තෙල්නාටි විකාශනය වෙන බලාපොරොත්තු ඉන්නවා. පුබුදු චතුරංගික කුණා චිත්‍රපටය සහ අලුත් අධ්‍යක්ෂකවරයෙක්ගේ සූර්යදේව් කියන චිත්‍රපටය රිලීස් වෙන තියෙනවා. කලින් තරම් ගොඩක් හොඳ නිර්මාණවලට ආරාධනා ලැබෙන ප්‍රමාණය හරි අඩුයි.
0: Talk of the Town. සුන්ට ටික ටික අමතක වෙලා යන ඉන්දියානු ජන නර්තනයන් ගැන ලෝකෙටම කියන ඊටා මූවී එක ළඟදි රිලීස් වෙනවා.
1: විටාබයි නාරායන් ගෞකර් කියන මහාරාෂ්ට්‍රවල හිටපු ලෙජෙන්ඩරි ෆෝක් ඩාන්ස කෙනෙක්ගේ ලයිෆ් ස්ටෝරි එක තමයි මේ මූවී එකේ තියෙන්නේ.
0: ට්‍රෙඩිෂනල් ලවුනි ඩාන්ස කෙනෙක්ගේ ලුක් එකකින් ශ්‍රද්ධා කපූර් තමයි ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එක කරන්නේ. රන්දීප් හුඩා සපෝටින් කැරක්ටර් එකක් කරනවා.
1: මේ ෆිල්ම් එකේ ටීසර් එක ඔන්ලයින් රිලීස් කරන්නත් කලින් ඉඳන් කොක්ටේල් 2 වගේ මූවිස් තියෙන තියටර්ස් වලත් රිලීස් කරලා තිබුණා.
0: Talk of the Town.
4: 98.2 98.4 සියත

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය, සමෙහි රතුපැහැ ලප, විදුරු මසින් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය. මෙය සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පරිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: අයියා මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිට තව රුපියල් 100ක රීලෝඩ් දෙකක් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසමසම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0111-732-1000. NIB The City University, the place to be.
6: Honor Samaga 5G revolution ekata ekatuwanna rupiyal 69999 sita powerful 5G phones hamotum ekak tiyenawa vegavat shaktimat idiri dawasata soodanam danma singahu balelath niyojitayan gen miladi ganna Honor Sri Lanka vi 5G nayaka
7: finishing wahalak lesa kalaram flow wajabena
8: sit bendagani kal pavati avalakshana novi ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
9: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තොරන්නේ නැණි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ.
10: රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ
9: නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක.
10: බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111-2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
11: අර ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
12: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC Finance හරියන්න හරිම තැන.
14: වැඩි විස්තර සඳහා 0111-715-555 අමතන්න.
15: ඔයා දන්නවද නිශාන්, හැම ලව් ස්ටෝරි එකකම තියෙනවා ඇත්ත කතාවක්.
16: විශ්මි සමහරු ආදරේ කියලා කියන්නේ නැහැ. ආදරේ කරනවා. සමහරු ආදරේ කිව්වත් ඇත්තටම ආදරේ කරලා නැහැ.

0: තියෙනවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනාවෝ.
2: Shoppan win within rupiyal million 5ක් වටිනා BAW electric motor එකක් දිනාගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King within රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 0112 123 123.
6: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011 732 1000. NIB the City University, the place to be.
7: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවයින පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්.
8: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනේ. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගාන අපි සුද්ධ කර කර තීන්ත ගන්න සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. Metalizing key. අපි LTL galvanizer මුළු රටම galvanize කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නෑ.
6: This was a විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
9: හෙට උදේ 8ට
10: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
11: අනේ සර්, බස් හෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
10: ඉතින් මිනිස්සුන් මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
11: මේක නම් ඉතින් මේ පොස්ටරේ ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
10: ඈ?

0: ගහගන්න අවසරයි. අද මම මෙතනටාව පොසන්පත් දීතයක් කියන්න. අම්බසෙවනේ මිහිඳු සමිඳු බණක් දෙසනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
1: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
2: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555 WhatsApp කරන්න.
3: මිහින් තලාවයි තහම් පලාවයි ශාන්ච පුටු පුටු හාසනයි.
1: එතකොට සියතේ අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.

0: Anna, da su dukoti gena e Disney.
1: Danin Anna. Sadie dawasala hawas dekata.
2: Theater hot and spicy with Sudukochi.
1: Godak kadare.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශකයා.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 0.11832000. NIB The City University, the place to be.
3: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපැදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech slim line.
5: 20 upgrade, 20 upgrade.
6: අලුත් song එකක්ද?
5: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
6: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න.
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
8: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: ගන්නවා ලයිසන් එක.
10: දැන් හරිනේ අමාරු.
7: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
6: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්.
7: හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා.
6: ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
7: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
6: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
8: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ.
6: ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය.
7: 13.19 කෝල් එකක් ගන්නකෝ.
6: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
11: Outlook.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
1: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය සෙල්ෆ් ස්ටාර්ට් සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්න
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
4: අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබවා අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
7: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන්

0: මට වැඩි විශ්වාසයි.
1: මුළු පවුලටම මගේ ගානටම.
2: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: Co-Bank Debit Card Challenge. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Co-Bank Debit Cards. ගෙවන්න, කෙවන්න, දිනන්න.
4: LOLC Finance. හරියන්න, හරිම තැන.
5: වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
6: දොරකුළු වැරෙන මතක සේප්පු.
7: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
6: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
8: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
6: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න.
9: මේ දෙකක් දාගෙන එන්නද?
10: ඇයි කන් දෙක පුරවල කන්නද?
9: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
10: අල්ලේ වල්ලේ වේ වේ වේ. එකක් දාන්න ඕන නෑ. සින්දු දෙක දෙක, දැය දෙකක් එක දිගට.
11: නෑ සුනා, සේ ඉවත බලා ගියා. සුදු නුඹටම පේවිලා.
9: නෑනේ, අරේ වා.
12: සින්දු සියත.
11: ගියක් සැපයි ගවලේ.
9: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.
12: අනුග්‍රහය.
11: දැනෙන්න අඳින්න රිසිසේ.
12: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් 98.2 98.4
11: පන්නේවගේ කමුකොකේ ප්‍රේක් නේවගේ පතිමු රේ ස්පයිඩර් මචං අද විතරයි සිකුරාදා
12: සියත දිවයින පුරා

0: සියතම
1: 98.2 94 සියත දිවයින පුරා

0: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවගේ කමුකුකේ
2: ඕ ෆ්‍රේක්
1: නෑවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයිනේ මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතයත් රෙකෝඩ් කරලා බිඳුවයි 75 555 6047ට වට්ස්ඇප් කරන්න.

0: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනාමෝ.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
6: Finishing වහලක් ලෙස කලර අප්ලෝ
7: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
8: Shop and Win within rupiyal million 5ක් වටිනා BAW electric motor අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන.
12: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
13: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්.
14: CB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 415 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.

0: यह था टॉप स्टोरी।
1: චරිත ගැන පක්ෂයෙන් තීරණයක්. හොරණාසන සංවිධායක චරිත අබේසිංහගේ පක්ෂ සමාජිකත්වය සහ ඔහු දැරූ සියලු තනතුරු අත්හිටුවීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා. එන් අදුන් වික්‍රමරත්න හෙවත් හරක්කටා නැමැත්තා සම්බන්ධයෙන් අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් ඔහුට එල්ලවීම හේතුවෙන් සිද්ධිය සිදු බව පැවසෙන 2023 වසරේ චරිත අබේසිංහ පක්ෂ සමාජිකයෙකු හෝ සංවිධායකවරයෙකු ලෙස කටයුතු කර නොමැති බවයි සමගි ජනබලවේගය සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් හෙට විනාශ කිරීමට නියමිතයි. එපුත්තනම වනාන්තරවෙල්ලුව ලැප්ටවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහන උදුනේදී අයිස් කිලෝ 13.22ක්, කොකේන් කිලෝ 2.30ක්, කුෂ් කිලෝ 39.710ක් විනාශ කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. හෙරොයින් ග්‍රෑම් 150ක් විනාශ කිරීමට නියමිතයි. ගංජා සහ හෂීස් කිලෝ 4යි ග්‍රෑම් 136ක් සහ මැන්ඩි කිලෝ වයි ග්‍රෑම් 200ක්ද විනාශ කිරීමට නියමිතයි. මත් පෙති 26262ක්ද විනාශ කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින

good afternoon. හවස දෙකයි වෙනඩිය කළහයි. ඔයියේ අදනම් පොඩ්ඩක් කටින් කතා කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ. ඔබේ ප්‍රාර්ථනාවන් සැබෑ කරමින් ඉටු කරමින් මම නැවතත් සුපුරුදු සුවයට පැමිණෙමින් සිටිමි. ඉතින් අද මතකයිනේ, අද සින්දුවක් ඕනේ නම් අනිවාර්යයෙන්ම ලබන සඳුදා පොසොන් පොහොය නිසා ඔබේ හඳින් මට එවන්න ඕනේ පොසොන් භක්ති ගීතයක්. එහෙම ලස්සනට වොයිස් නෝට් එකක් එව්වොත් තමයි අද සින්දුවක් හම්බ වෙන්නේ. හරිද? ඊයේ අනකොට මං කියලා නේ ගියේ රෙඩි වෙලා ඉන්න කියලා. හිතුවනේ මට අද අමතක වෙලා ඇති කියලා. නොනොනොනෝ, අද අපි පොඩ්ඩක් නේද පොඩි වෙනසක් කරමු. හැමදාම එකම විදිහට බෑනේ මේ ප්‍රෝග්‍රෑම් එක නේ. නම් ටික එවනවා, මම නම් ටික කියවනවා, සින්දුවක් දෙනවා, උම්ම එකක් දෙනවා, ඔච්චරයිනේ. එනිසා පොඩි වෙනසක් කරමු, බලමු කවුරු කවුරු දෙවන්නේ කියලා. පොසොන් භක්ති ගීත වට්සප් නම්බර එක මතක් කරන්න, 0711982947. හවස 5ට කලින් එහෙනම් එවන්නකෝ බලන්න.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිසරවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: සභාවෙන් අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන්පත් දිවියට කියන්න. අඹසවනේ මිහිඳු සමිඳු බණ උපදේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
0: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
3: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047 WhatsApp කරන්න.
2: මිහින් තලාවයි තහම් පලාවයි ශාන්ත පුටු පුටු හාස්නයි.
0: එතකොට සියතේ අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.

0: ප්‍රගතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: පවුලක සහ තමන්ගේ දේශපාලන කඳුරක බලය වෙනුවෙන් කළද අපරාධ. තාජුන්දිගේ ඝාතනයත් එහෙමයි. පාස්කු ප්‍රහාරයත් එහෙමයි. ශිරසට ගිනි තියෙනවා. නිර්දින කාර්යවලට ගිනි තියෙනවා. සියතර බෝම්බ ගහනවා. මේ ඉතිහාසයක් තියෙනවා. මේ ඔක්කොම පිටුපස ඉතා කුඩා රාජ්‍ය යාන්ත්‍රික මෙහෙයුම් කරුන් හිටියා. රටේ සුදු වෑන් බියක් තිබුණ නැද්ද මම අහනවා? සාමාන්‍ය සිවිල් ගැටුම් නෙමෙයි. රාජ්‍ය ආරක්ෂා සහ ජනතාවගේ ආරක්ෂා සහ රටේ පැවැත්ම වෙනුවෙන් ආරක්ෂා කළ යුතු කණ්ඩායම්. ඉතා කුඩා කණ්ඩායම තමන්ගේ දේශපාලන උවමනාව වෙනුවෙන් යොදවලා මේ මිලේච්ඡ ඝාතනය මිලේච්ඡ අපරාධයක් කරලා තියෙනවා. අපි අනිවාර්යෙන් මේ මිලේච්ඡ ඝාතනයන් සහ මිලේච්ඡ අපරාධ වලට රේව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටින ආණ්ඩුවක් මේක.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, Self Start, Side Stand Indicator, Tubeless Tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදිහට.

0: ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000 NIBM The City University The place to be.
3: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාසපතා TV, fridge, washing machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න. ජයග්‍රාහකින් 1000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි. Combank debit cards. කෙවන්න දිනන්න.
4: මොකක් හරි 3-wheel එකක් ගන්න ඕනි.
5: මොකක් හරි නෙවෙයි. 3-wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
6: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය.
7: David Pieris Motor Company Private Limited with
8: America එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක් නම් ඉස්තරම්.
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 201 ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි
11: 98.2 98.4
12: පන්නේවගේ කමුකකේ
13: බ්‍රේක්
12: නෑවගේ
13: පල්ටි මුරේ
14: සුන්ස් ෆ්‍රයිඩේ මචං
15: අද විතරයි සිකුරාදා
16: සියත දෙවයින පුරා

විස්ස දෙකයි වෙනඩී විසින් නවයයි වෙලාව මට පේන්නේ කට්ටිය නේද? පොසන් භක්ති ගීත පුරුදු වෙන ගමන්ද කොහෙද? කොමහරි සඳ ලංකාවේ තාරුණී නම් එකක් එව්වා. නරක නෑ. අහන්න දෙන්නද චුට්ටක්? ගෑනු ළමයා කොහොමද මට එව්වේ කියලා? මෙන්න මෙහෙමයි එව්වේ. ඔන්න බලන්න. මං ආස පිරිමි ළමයිය. පොසොන් භක්ති ගීතයක් ලස්සට වෙනවන. ගෑනු ළමයි නම් ඔය කොහොම කොහොම හරි කියලා එවනවනේ. කොල්ලනේ එවන්න ඕනේ හොඳේ. ඒ වගේම විශේෂයෙන් මතක් කරනෝ දැන් ඔය පිටරටවල ගිහිල්ලා ඉන්න අපේ යාළුවෝ අහගෙන ඉන්නේ මේ වෙලාවේ මාව නේද? හවුලේ කට්ටියත් එක්කම ගිහිල්ලා ඉන්නවනම් පොඩි බබාලා ඉන්නවනම් ඒගොල්ලන්ට කියලා ඒ හුරතල් වොයිස් එකෙන් අස්සන්ට පොසොන් භක්ති ගීතයක් රෙකෝඩ් කරලා අපිට එවන්න. රටත් එක්කම එවන්න, ඉන්න රටත් එක්කම. යුකේ වලින් මෙන්න මෙයා, ඊට පස්සේ සවුත් කොරියාවලින් මෙන්න මෙයා, ඕස්ට්‍රේලියාවලින් මෙන්න මෙයා කියලා චූටි පැටියාගේ නමත් එක්කම අපිට එවන්න. එතකොට අපි හිතාගෙන ඉන්නවා හෙට ඉඳන්ම පොසොන් භක්ති ගීත ලෝකෙටම ඇහෙන්න සියතෙන් ප්ලේ කරන්න. හරිද? එනිසා මේ පොඩි කට්ටියට විශේෂයි. මං ඒ අතර තමයි මේ ලොකු කට්ටියටත් පොඩ්ඩක් මගේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ අවස්ථාවක් දෙන්න කියලා බැලුවේ. සඳ ලංකාවේ තාරුණී වගේ ඔබටත් පුළුවන් නම් අනිවාර්යෙන් ලස්සනට පොසොන් භක්ති ගීතයක් කියලා එවන්න. හරිද? මට සර්බියාවල මේ ඉරේෂ්‍යවල තියෙනවා මෙසේජ් එක. එයා වැඩ කරන ගමන්ලු ඉන්නේ, නැත්තම් එවනවලු එකට දෙකක්. දෙකක් ඕන්න, එකක් කෙව්වම ඇති. එයා අතර කියලා තියෙනවා මේ බොනුග එකමුතු මිතුරු සමාජය ප්‍රථම වතාවට සංවිධාන කරන මාළු බනිස් සමග කෝපි දාන්සල තියෙනවලු. ඔසන් පොහොය දවසේ හවස පහේ ඉඳන් බෝවත්ත පුරාණ විහාරස්ථානයේ ඉදිරිපිට ඔබ සැමට වැති සිතින් ආරාධනා කරමු කියලා ඔන්න මාතලේ උකුවල කොල්ලො සෙට් එකක් සංවිධාන කරන දන්සලක් ගැනත් සර්බියාවල ඉරේෂ් කියලා ඇවලා තියෙනවා. ඔන්නේ පැති ඉන්න කටියට යන්න පුළුවන් මාළු බනිස් සමග කෝපි දන්සල. නියමයි යා, මටත් හිතෙනවා ඒ පැත්තේ හිටියනම් කියලා. මොකද මාළු බනිස් එක්ක කෝපි නියමෙට සෙට් හවස පහටනේ කී ටයිම් එකට දෙන්නේ. නියමයි නියමයි, වැඩේ අතිශයින් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි හොඳට පිරිසිදුවට මාළු බනිස් ටික ඊළඟට කෝපි හදනකොට නේ ඒක ලස්සන්ට පිළිවෙලට පිරිසිදුවට කරලා දන්සල වඳින්නේ නායගේ හිත සතුටින් පුරවල යවන්න. හරිද? හොඳ වැඩක් කට්ටිය එකතු වෙලා කරන්න. සම්පා, ඔයත් මට පේන්නේ රෙකෝඩ් කරලා එකක් එවලා තියෙනවා. ඉන්නකෝ බලන්න, ඊළඟට මම ඔයාට අවස්ථාව දෙන්නේ. අපේ ධනුෂ්ක මල්ලිට නම් භක්ති ගීත ඊසි කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා තනි තෝම්ස් එකේ කට්ටිය. එහෙනම් ඉතින් ධනුෂ්කට කියලා කියලා එවන්න බලන්න. ලස්සන්ට එවන්න ඕනේ. ඇත්තටම දන්සල් එහෙම තියෙනවා නම් පොය දවසේ සංවිධාන කරන දන්සල් ඒවත් මට කියලා එවන්න, මං කියන්නම්. ඒ ලස්සනම දැනුම්මත් කරන එක වටිනවනේ නේ.

0: ත්‍රයි මණ්ඩලය.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: හිතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මේව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන්, නැත්නම් පැනපන් මුහුදට.
2: මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරුවල් රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහමුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ, අවසාන නිවාස 25, මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0710 666 222, Prime Residencies.
4: Finishing වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා
5: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලරම් තමයි.
6: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහනේ, කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්, සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.11 2017,000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
7: ඔයා දන්නවද නිශාන්, හැම ලව් ස්ටෝරි එකකම තියෙනවා ඇත්ත කතාවක්.
8: විශ්මි, සමහරු ආදරේ කියලා කියන්නේ නැහැ. ඒත් ආදරේ කරනවා. සමහරු ආදරේ කිව්වත් ඇත්තටම ආදරේ කරලා නැහැ.

කලෆොල් ප්‍රින්ටින් එක කට්ටිය මාව අහගෙන වැඩ කරන්නනේ. ආදරෙන් එකතු කරගන්නවා. දිල්රුක්ෂි, සාරා, කුමාරී, ප්‍රියංකා ඇතුළු කට්ටියම අහගෙන ඉන්නේ කෝ පොසොන් භක්ති ගීතය. එවන්න ඕනේ ෂේප් වෙන්න බෑ. නැත්තං ආයේ සින්දු දෙන්න හොඳේ. ලලිත්, ඔයාවත් එකතු කරගන්න, ඔයාගෙනුත් මම බලාපොරොත්තු වෙනවා. ලස්සන භක්ති ගීතයක්.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
1: Shop and Win within රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක් කියන්නේ චක්‍රයක් ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ල නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකනේ මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දුවක්. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ අපි LTL ගැලනයිසර් මුළු රටම ගැලනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න 0771 4747 4747 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකට බලන් ඉන්නේ නැහැ.
5: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට delivery කරගන්න අමතන්න 0112 123 123.
6: ගියේ හරිම තැනට ගියේ ඉන්න LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශ
10: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: සුබ දවස
13: අලුත් වෙලා
14: පහසු වෙලා
15: ඇයි වැඩි වෙලා
16: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
17: කැමති එකක් අපේ අතේ. සුබ දවස
18: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක් ජාතික ලොතරැයි
19: මණ්ඩලය බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115 411 411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
3: අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
20: ගමේ කතාවක් තිබුණා එක ගලින් කුරුල්ල දෙන්නේ කියලා.
21: අධිජෝදනා ගුණ කළ තියෙනවා. මං අහන්න කැමතියි දැන් අයියා අහනවා. ඔයාලා මුකුත් කරේ නැද්ද?
22: නොදන්න දේවල් නොකිය ඉන්න කටවාචාලකම තිබුණාට මෙතන මේ අහකම කියවන්න එපා.
3: සියත ප්‍රවෘත්ති අහන්න.
23: සියත ප්‍රවෘත්ති අහන්න.
3: 98.2 98.4 සියත

ගොඩක් අයට පසුන් භක්ති ගීතයක් කියලවන්න බෑ බෑ බෑ බෑ. ඒකට අර සඳ ලංකාවේ තාරුණි කියන පමාවට ලස්සනට එව්වා. හොඳ ළමයා තාරුණි ආදරේ මං ඔයාට. ධනුෂ්ක ඔයාට ආදරේ නෑ. මෙච්චර කියලා තෙව්වේ නෑනේ එකක් නෝටියා.

0: था टॉप स्टोरी।
1: महाबैंक को बैंडम करना रोए यालेखन दवे में तो दीना थे। महाबैंक को बैंडम कर सिद्धि संबंधित हिटपु महाबैंक को अधिपति आरुचन महेंद्रन हिटपु मुदलाबाते रवि करुणा नायक हेतुलु वित्त करों ने कलस देने कुटे रहिव गुनु कराते नाटुए जूली मास विषय देवनता क्या दमनलिस कोलंब महाधिकरणे अधनियम खला ඒ මෙම නටුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංචුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබුව අවස්ථාවට එක්වෙමින්. එහිදී විනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ මෙම නටුව විභාග කරන ත්‍රිපුත්කල විනිසුරු මඩල නිසි ලෙස ස්ථාපිත කරනු මැති බවයි. නීතිපතිවරයා විසින් මෙම නටුව ගොනු කර ඇත්තේ 2016 වසරේ මාර්තු මස ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදු කළ බැඳුම් කර වින්දේසයකදී සිදු අවදිමත් ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනා කරමින් පොදු දේපළ පනත යටතේ. දැන් විදෙස් පුවතක්. දකුණු කොරියාව ඇමරිකාවට යොමු කළ හොන්ඩායි මෝටර් රථ 96300ක් ආපසු කැඳවූ බව ඒ රට රථ වාහන ආරක්ෂක පරිපාලන අධිකාරිය නිවේදනය කළා. ඒ උපකරණ සහ මෘදුකාංගවල පැවති දෝෂයක් හේතුවෙන් යලිකඳව ඇත්තේ හොන්ඩායි 2025-2026 මාතලියේ ටක්සන් හයිබ්‍රිඩ් විදුලි ආරෝපිත වාහන තොගයක්.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: Siata, Divina Pura.

0: හවස තුනයි විනාඩි 12යි වෙලාව. අපි අලුත් පැයකට ඇවිල්ලා තියෙන හැබැයි අලුත් පැයනොත් විනාඩි 12ක් ඉවරයි. බලන්නකෝ වෙලාව යන ඉක්මන නේද? ඒ අතරේ මේ කට්ටිය හෝ හෝ ගාලා පොසොන් භක්ති ගීත කියලා මට එවන ගමන් ඉන්නේ සමහරුන්ට චුට්ටක් බල කරන්න ඕනේ. සමහරු හිතන් ඉන්නේ ඒගොල්ලන්ට එහෙම ගායනා කිරීමේ හැකියාවක් නැහැ කියලා. එහෙනම් පොඩි නිකන්නේ පොඩි චකිතයක් තියනවා එවනවද නැද්ද? එහෙම ප්‍රශ්නයක් නෑනේ. මේක මේ තරඟයකට යවන්න නෙවෙයි. අපි පුංචි බබාලාට කියලා ඇස්සන්ට පොසොන් භක්ති ගීත දැම්ම එවනකොට ඒගොල්ලන්ගේ අම්මිලා තාත්තිලා අපිට එවවලා තියෙනවා. ඔබ සිය තහගෙන ඉන්නකොට නිතර දෙවේලේ ඇහෙනවා අපේ පූර්ව ප්‍රචාරක පටවලින්. පුංචි කට්ටිය කොහොමද පොසොන් භක්ති ගීත කියලා තියෙන්නේ කියලා මම ඉතින් මගේ ප්‍රෝග්‍රෑම් එක අහන අයට පොඩි අවස්ථාවක් දුන්නා තමන්ගේ හඬින්ම පොසොන් භක්ති ගීතයක් කියලා එවන්න කියලා. ඉතින් සමහරුන්ට පොඩ්ඩක් නිකන් නේද කියන්න ආසාවක් තියෙනවා. ඒ වුණාට නිකන් හරියට කියවේද දන්නේ නැහැ. වොයිස් එක කැතයි. එහෙම නිකන් එහෙම තමන් ගැනම කාවතක් සේරුවෙන් හිතාගෙන ඉන්නවා. එහෙම ඕනේ නැහැ. පුළුවන් විදිහට එවන්න. දැන් කියලා කියලා කොහොම හරි යමුට කියලාත් මම ඔන්න යන්තම් එකක් කියවලා ගෙන්න ගත්තා. මොකද එයා මට නූඩල්ස් ඩාන්සලක් ගැන කියලා එවලා තිනවා. මං කිව්වා මං ඒක කියන්නේ ඔයා මට පොසොන් භක්ති ගීතයක් කියලා එව්වොත් තමයි කියලා. හා ඊට පස්සේ ඩාන්සල ගැන හැමෝම දැනුම්වත් කරන්න ඕන නිසා ඔන්න යන්තම් යමු මට එවලා තියනවා එයාගේ පොසොන් භක්ති ගීතය. ලස්සනට කියලා අනේ. මෙච්චර ලස්සනට කියන්න පුළුවන්කම තියෙද්දිනේ පොඩක් නිකන් නේද? පස්සක ගහ හිටියේ පිස්සු කෙල්ල. අහන්න දෙන්නද? යමුගේ හැකියාව ඔන්න බලන්න. ලස්සනට කියලා තියෙනවා. මන් දන්නේ මේක යමුමද සිංකලේ නැත්නම් ඔයගොල්ලෝත් එක්ක වැඩ කරන වෙන කෙනෙක්ද කියලා. හැබැයි හරිම ලස්සනට කියලා තියෙනවා.
1: මල්

සාදු වන්දනා. ඔය තියෙන්නේ ලස්සනට කියලා එවලා තියෙන්නේ. බලන්න කොච්චර දක්ෂයිද කියලා මේ ළමයි. හරි, දැන් එනම් මං ඔයාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න යන්නේ. ඔගොල්ලොන්ගේ දන්සල ගැන කියන්න හදන්නේ. පස්වැනි වරටත් දෙනු ලබන මහා නූඩල්ස් දන්සල ජුනි මාස 29 වෙනිදා හවස 6 ඉඳන් මාරගස් හන්දියේදී තමයි ඔන්න තියනවා කියලා කියලා තියෙන්නේ. ආයමත් කියන්නම්, මහා නූඩල්ස් දන්සල තියෙන්නේ පොසොන් පෝය දවසේ හවස 6ට මාරගස් හන්දියේදී. ඔන්න ඒ අවට කට්ටියට එන්න කියලා ආරාධනා කරනවා. හරිද? ඊළඟට තව මෙසේජස් බර ගානක් ඇවිල්ලා තියෙනවා. මටත් භක්ති ගීතයක් කියන්න ඕනි. ඉතින් කියලා එවන්නකෝ. කෝ ඉක්මන්ට නමයි ගමයි එක්ක කියලා එවන්න. හැමදාම මේ ප්‍රෝග්‍රෑම් එකේ නේද සිද්දු ඉල්ලනවා, සින්දු දෙනවා නේ? ඔච්චරයි නෙවෙන්නේ. වෙනසකට මේ වැඩේ කරන්න කිව්වේ. ඉතින් හොඳ සපෝට් එකක් ලැබෙනවා කට්ටියගෙන්. මට හරි සතුටුයි. සමහර අය කැරෝකේ මියුසික් වලටත් සිංකර් ලෙවලා තියෙනවා. මං ඒව චුට්ටක් පොඩ හදලා ගන්න ඕනේ සමහර ඒවා. සමහර අය හොඳේ. තව චුට්ටකින් මං අහන්න දෙන්නම්. ඒ අය වලිනුත් පොසොන් භක්ති ගීත හදලා මට එවලා තියෙනවා. පුදුම උනන්දුවක්. නියමයි, එහෙම තමයි වෙන්න ඕනේ. තව චුට්ටකින් අහන්න දෙන්නම්. ඒ අතරේ අපි සින්දු අහන්නත් එපානේ සාමාන්‍ය විදිහට. තුෂාර, ඔයාගේක මං ඊළඟට තමයි ප්ලේ කරන්න හිතාගෙන ඉන්නේ. ඒක චූට්ටක් වොයිස් ඇහෙනවා මදි. ඒක මම පොඩ්ඩක් හදලා කරලා ගන්නම්. එතකම් පොඩි වෙලාවක් දෙන්න. හොඳ ළමයා තුෂාර ඔයත්. කොහොම හරි නේද? අමාරුවෙන් හරි නේද වැඩ කරන අතරෙදි හරි කියලා එව්වා. නියමයි. මිලානෝ මාතර ඇඹුල රෙස්ටෝරන්ට් එකේ කට්ටිය නැද්ද? පොසොන් භක්ති ගීතයක් කියන්න පුළුවන් කොල්ලෙක් එහෙම. වැඩ කරන ගමන් පොඩ්ඩක් එකක් දෙකක් කියලා එවන්න බලන්න. මට හිතනවා දක්ෂයෝ ඇති කියලා මිලානෝ වල මාතර ඇඹුල රෙස්ටෝරන්ට් එකේ. එකක් එවන්න පොසොන් භක්ති ගීතයක්. පොඩි කෑල්ලක් මුලටි කෙවුවනම් ඇති.

0: සභාවෙන් අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන්පත් දිවියට කියන්න. අඹසවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
1: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
2: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047ට WhatsApp කරන්න.
3: මිහින් තලාවයි තහම් පලාවයි ශාන්ති පුතු පුතු හස්නයි.
1: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.

0: ජාතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: පුරවැසියන්ගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිළිබඳ කරන්න තියෙන අරගලයේ පාලකයා ප්‍රශ්න කරන්න තියෙන අයිතිය ඉයලීම පිළිගන්න ආණ්ඩුවක් මේක. ජනාධිපතිවරයා ලෙස මට ජනතාව ඡන්දය දීලා තියෙනවනේ. මාව ප්‍රශ්න කරන්න අයිතිය අපේ රටේ ජනතාවටත් තියෙනවා. අපේ ආණ්ඩුව ජනතාව ඡන්දය දීලා තියෙනවනේ. ජනතාවට ඒ ආණ්ඩුව ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. තමන්ගේ අයිතීන් කප්පාදු වෙනවනේ. ඒ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා සටන් කරන්න අයිතියක් තියෙනවා. තමන් පිළිබඳව තමන්ගේ ශේෂ්ත්‍ර පිළිබඳ ගැටලු මත විතිබෙනවනේ. ඒ ගැටලු විසඳීම සඳහා ආණ්ඩුවට ඇරෙවි විවේචන කතා කරන්න අයිතියක් තියෙනවා. තම ප්‍රජාතන්ත්‍රවාදී
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0718 492 2 0718 427 777
6: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
7: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය සෙල්ෆ් ස්ටාර්ට් සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්
8: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩ මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ
9: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
10: ගන්නවා ලයිසන් එක
11: දැන් හරිනේ අමාරු
9: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි
8: වැඩි වෙන හැමදේම ප්‍රශ්න හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි
9: යාලගේ වාර්ෂික සඵල පොලි අනුපාතය 11.52ක් වුණේ. ඒත්ෙන් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
8: 13.19ට කෝල් එකක් ගන්නකෝ.
9: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නැති නේද?
12: ඔබත්
13: A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011 732 1000 NIBM The City University The Place to Be
14: සුබ දවසක්
15: අලුත් වෙලා
16: පහසු වෙලා
17: ඇයි වැඩි වෙලා
16: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
15: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
18: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
19: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ
20: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
21: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනවා
22: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
23: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න
24: සියත පොකට් මනි
25: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පත සඳහා 114.5% පොලියක් 111.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
0: Siyata Divayana Pura.

0: අවස තුනයි විනාඩි 35යි වෙලාව. ගීතානි, ඔයාලා අස්සරට කියලවලානේ පොසොන් භක්ති ගීතේ. එනිසා මං හිත ඔයාගේ කටියවත් එකතු කරගන්න ඕනි කියලා සින්දුවකට. ඔක්කොටම කලින් ඔයා එවපු භක්ති ගීතේ අපි අහලයිමු. ඊට පස්සේ බැරිය ඉතුරු හරිය කතා කරන්න නේද? මේ තියෙන්නේ ඔන්න බලන්න.
1: මුදිනානු පාවෙන සිත් පහන්නේ මෙත්

0: हिल दिल जन जाए तू चय मंगला, हिल दिल जन जाए तू चय मंगला।
1: ओहो ලස්සනම ලස්සනයි ගීතානී, මං හිතන්නේ මමාද මන්ද කෑ ගහනවත් ඇහෙනවා පිටිපස්සේ වගේ. කමන්නෑ යා බැක්ග්‍රවන්් මියසික් දුන්න කියලා පිහිතා ගමු නේද? සිින්දුවකට එකතු කර ගන්න කියලා කියලා තිනවා ගෝනපල කුමුකෙන්, හස්බන් මෙන්ඩිස්, දුව රේකා, දිනේෂා, පුතා රුචිර, රුවන්, සුරාජ්, මං හිතන්නේ මුණුබුරු මිනිබිරියෝ සැට්ටක ඉන්නවනේ නේද? ඒ කවුරු හරිද මන්දා? පොඩි පොඩි සද්ද බද්ද දැම්මේ නේ ළඟ ඉඳා. තවේෂ්, රිෂිනි, ජෙස් ඔක්කොමල්ල ආදරෙන් එකතු කරගන්න. ලස්සනයි ලස්සනට කියලා තියෙනවා. තැන්කූ මගේ ඉල්ලීම අහක නොදා ලස්සනට පොසොන් භක්ති ගීතයක් කියලා එව්වට. ඒ අතර එක්කෙනෙක් මගෙන් අහනෝ මේ දැන් අහන්නේ ඕලු. ඕලු අහනවා මොකද සනීප නැද්ද කියලා. අයියෝ සුදු, ඊයේ පෙරේද හොඳටම අසනීපෙන් හිටිය, අද දැන් ටිකක් සුවෙන් ඉන්නවා. ඔයා අද ඇහුවේ කියන්නේ නේ ඊයේ පෙරේද ඔයා බිසී වුණා. එහෙමද? සිලටන් එකේ වැඩ වැඩිද? අයින් වෙලා වෙන තැනකට යන්ද? විහිළුවට විහිළුවට අනේ විහිළුවට කිව්වේ බෑ බෑ කියලා තියෙනවා. ඔයා ආසාවෙන් නියෝතර වැඩ කරන්නේ මන් දන්නවා. එහෙම තමයි නේද අනේ? සමහර වෙලාවට ඔච්චර බිසි වුණා අපි වැඩ කරන ඒ ප්ලේස් එකට ආසයි නේ. මං වුණත් බලන්න එච්චර මේ ලෙඩ මර ගාතේ උණ විකාරයෙන් ඇවිල්ලත් ප්‍රෝග්‍රෑම් එක කරනවා. මොකද ජොබ් එකට ආසයි, ආදරේ, මෙතන දාලා යන්න හිතෙන්නේ නේද? සිලටන් එකේ ඕලු, ඕලුටත් තියෙන්නේ එහෙම සීන් එකක්. තිමිටිගස්සායේ සිලටන් එකේ කටි ඔක්කෝම එකතු කරගන්න ඕලුත් එක්කම ඊළඟ සින්දුවට. ඒ අතරේ හොමග මාන්ටි දයානිවත් එකතු කරගන්න ඕනි. තව මේ චූඩි බබෙක් ඉන්නවා විහස් රත්නපුරේ, විහස් ෆ්ලෝරා එකේ කියලා මම කියන්නේ. අන්න විහස් ෆ්ලෝරා එකේ බබාගේ නම තමයි මේගොල්ලොන්ගේ ෂොප් එකට දාලා තියෙන්නේ. අම්මි තමයි මං හිතන්නේ පොඩි එක්කෙනාට කියලා පොසොන් භක්ති ගීතයක් රෙකෝඩ් කරලා එවලා තියෙන්නේ. අපි ඒකත් අහමුද මේත් එක්කම? විහස් බබා කොහොමද පොසොන් භක්ති ගීතය කියලා තියෙන්නේ කියලා ඔන්න බලන්නකෝ.
2: මෙත් මල් පිපිදේවා සිතුල, මෙත් මල් පිපිදේවා කරුණා ගුණ වේවා සිතුල,
1: අනේ පුරතලේ. ඕකේ ඕකේ, ඔය විදිහට පොඩි කට්ටියට නම් අපි හෙට අනිද්දා එවගේම පොසොන් පෝය දවස්සේ වෙනම එවෙනුවෙන් වෙලාව දීලා තියෙනවා. දැන් මේ ලොකු කට්ටියට තමයි මගේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ චාන්ස් එක දීලා තියෙන්නේ. හොඳේ පොසොන් භක්ති ගීත කියලා එවන්න සමහරු හරි ලැජ්ජාවේ සිං කරනවා කැතයි කියලා මං හිනාවෙයි කියලා. හිනාවෙනවා තමයි. නෑ නෑ බොරු බොරු, හිනාවෙන්න නැහැ. ලස්සන්ට සිං කරලා එවන්න, පොඩි වෙනසක් නෑනේ. තැන්කියු විහස් බබා.

කෙලිනි තව දෙයක් කියලා තිබ්බා. එයා යාගේ හස්බන්ඩ්ට ගොඩාක් ආදරෙයි කියලා. මම ඒක දැන් දැක්කේ. තිලිනිගේ හස්බන්ඩ් ඔන්න වයිෆ් ආදරෙයිලු ගොඩක්.

0: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙ කිව්වා. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
3: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
4: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා
7: පහසු වෙලා තෑගි වැඩි වෙලා
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
10: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
11: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේ

0: හැට වසරකට වැඩි විශ්වාසය.
1: මුළු පවුලටම මගේ ගානටම.
2: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Vote Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: Co-Bank Debit Card Challenge. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Co-Bank Debit Cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
4: LOLC Finance. හරියන්න, හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: මේ දෙකක් දාගෙන ඉන්නද?
6: ඇයි කන් දෙක පුරවලා කන්නද?
5: සින්දු දෙක දෙක ඇහෙන්නේ එතකොට.
6: අල්ලි වල්ලි වේ වේ වේ. එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක බය දෙකක් එක දිගට.
7: නෑ සුනා සේ ඉවත බලා ගියා. සුදු නුඹටම පේවිලා.
5: නෑනේ. අරෙ වා.
8: සින්දු සියත.
7: ගියත් සැපයි දවලේ.
9: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.
8: අනුග්‍රහය.
7: දැනෙන්න අඳින්න රිසිසේ.
8: දිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
10: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට් වටලා එනවා මෙතන. තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නවා.
11: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ, ඔබේ දෙමාපියන්ටත් යන්නේ නම් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක්
12: නැහැ. 98.2 98.4
7: පන්නේ වගේ කමුකකේ
13: ඕප්‍රේක්
7: නෑ වගේ
13: පතිමුරේ
14: ස්පයිඩර් මචං
13: අද විතරයි සිකුරාදා
12: සියත දෙවයින පුරා.

0: වා
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙදාවෝ
2: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
4: Shop and win within rupiyal million 5ක් වටිනා BAW electric motor අතයක් දිනා ගන්න අදම Cargill's food

0: පොන්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරලින්
1: එකට එකක්. දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 0112 123 123.
2: Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. Electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 head of වැඩකාරයා. David Peters Motor Company Private Limited within.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨපුර වැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112 200 200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

0: නාමයයි.
1: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
2: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
3: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන.
5: වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
6: ගමේ කතාවක් තිබුණා එක ගලින් කුරුල්ල දෙන්නෙක් කියන.
7: අධිජෝදනා ගොඩ කළ තියෙන්නේ. මං අහන්න කැමතියි දැන් අයියා අනෝ. ඔයාලා මුකුත් කරේ නැද්ද?
8: නොදන්න දේවල් නොකිය ඉන්න කටවාචාලකම තිබුණාට මෙතන මේ අහකම කියවන්න එපා.
9: සියත ප්‍රවෘත්ති අහන්න.
10: සියත ප්‍රවෘත්ති අහන්න.
11: අනුවටයි දශම හතරෙන් මේ කමුවට
12: සියත FM
13: දැන් වෙලාව හවස 4:00.

0: Kolkata top story.
1: ඉන්ධන මිල ගැන රජයෙන් පැහැදිලි කිරීමක්. අමෙරිකා ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 341ක් බවට පත්ව තිබෙනවා. ඒ ගැනුම් වටිනාකම දැක්වෙන්නේ රුපියල් 332ක් ලෙසයි. ලෝක වෙළඳපොළ ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව ඉදිරියේදී එම සහනය ජනතාවට ලබා දීමට බලාපොරොත්තු වන බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනේ ජයන්ත ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
2: දැන් ඒ වැඩි වෙච්ච මිල 125න් පල්ලෑට ඇවිල්ලා තියෙනවා. බොරතෙල් වලට ඩොලර් 70 කලාපේට රිෆයින් කරපුවා 280ට වගේ ගියා. 125 තියෙති වෙච්ච එක නැවතත් දැන් 140ට වගේ පල්ලෑට ඇවිල්ලා තියෙනවා. අවසාන වශයෙන් ගත්තාම යුදමේ තත්ත්වයට කලින් තිබිච්ච මිලටම ඇවිල්ලා නැහැ. නමුත් ඒ ආසන්නට ඉමින් තියෙනවා. එහි වාසියක් අපිට ලබා දෙන්න පුළුවන් වෙන්නේ ඒ මිල ගණන් 90 ඒ පිරිවැය ආවරණය වෙන තෙල් ලැබෙනවත් එක්කම. දැන් අපි ලබා ගන්න තෙල් විශේෂයෙන්ම ඊළඟ මාස දෙකේ විතර ලැබෙන්න තියෙන්නේ මේ පසුගිය මාසයේදී ඇනුම් කරපු තෙල්.
1: දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා ඒකණ්ඩායම සහ ඉන්දියා ඒකණ්ඩායම අතර සිව් දින තරගයේ දෙවන දින අදයි. සිය පළමුවිනුම වෙනුවෙන් ශ්‍රී ලංකා ඒකණ්ඩායම කිසිදු කඩුලක් නොදෙවි රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 9ක්. ඉන්දියා ඒකණ්ඩායම සිය පළමුවිනුම සඳහා කඩුලු 6ක්

0: වී ලකුණු 452ක් ලබා සිටියදී සීනි මාත් හිටවනු ලැබුවා.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

හතරයි විනාඩිය 11යි වෙලාව. පොසොන් භක්ති ගීත තරගය අවසාන අධ්‍යයනයට ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් කට්ටිය මේ හොඳයි. ඒ කියන්නේ සිං කරන්න මේ 100%ක් පුළුවන් වෙන්න ඕනේ නෑ කාටවත්. ගායකයා ගායකයෝ ගායිකාව නෙවෙයි මේ ප්‍රෝග්‍රෑම් එක අහන්නේ. ගායක ගායිකාව තහන වෙලාවල් තියෙනවා. හැබැයි ගොඩාක් ඉතින් නේද? ජොබ් එක කරන ගමන් නේ සුදු කොච්චි වහන අය තමයිනේ ඉන්නේ. ඉතින් තමන්ගේ දක්ෂතා පුළුවන් උපරිමයෙන් දක්වන ගමන් ඉන්නේ. සමහර මේ AI වලින් සින්දු හදලත් එක්ක. අරේ අරේ වා ශබාෂ් බෙටා ශබාෂ්. සමහර අයට මේ සින්දු කියන්න බැරි නිසා ඒක නේගලු දන්නවා. භක්ති ගීතයක් වුණත් කිව්වොත් කැතයි කියලා. අනිත් අයට අහන් ඉන්න බෑ කියලා දන්නවා. ඉතින් ඒ වගේ භයානක දේවල් කරන්න හොඳ නැති නිසා සමහර අය හදලෑවලා භක්ති ගීත. ඔන්න බලන්න අංජුල. අංජුලට මං කිව්වා කිව්වා එකක් කියලවන්නේ කියලා. මේ කොල්ල කොහොම හරි චැලෙන්ජ් එක ඇක්සෙප්ට් කළේ වෙන විදිහකට. එයා මට පොසොන් භක්ති ගීතයක් මේ විදිහට හදලෙවලා තියෙනවා. දහම් ගුණෙන් සිල් සුවඳින් ගතම සනසුනා, පොසොන් දිනේ ගුණ දහමින් රටම බැබළුණා, සියලු සතුන් නිදුකින් සිටින දවස් එළඹුණා, පිහිටයි සමිදුනේ අනුබුදු සිරි ලකම රැක දෙනා. ලස්සනයි. ඔක ඔයාගේ වොයිස් එකෙන්ම කියලෙව්වන තවත් ලස්සනයි. අපේ කමක් නෑ. තැන්කූ අංජුල. නියමයි, ඔය වැඩේ හොඳට කරලා තියෙනවා. ඊළඟට කවුද මේ අතුස්සගෙන ඉන්නේ අහගෙන ඉන්නවා කියලාද කියන්නේ? චානි හයි, ආදරෙන් ඔබත් එකතු කරගන්න. ඊට පස්සේ සම්පත් තමයි මට මේ වැඩේ බාර දුන්නේ ඊයේ. මමත් හිත හිත හිටියාද මේ වගේ වැඩක් කරන්න ඕනි කියලා. සිය තහන ඔබට චාන්ස් එක දෙන්න ඕනි කියලා. පොඩි අයට විතරක් නෙවෙයි ලොකු අයටත් චාන්ස් එක දෙන්න ඕනි කියලා සඳට එදිලා තියෙන පොසොන් පොහොය නිමිත්තෙන් පොසොන් භක්ති ගීත ගායනා කරන්න. එයාද වැඩේ හොඳටම යනවා. සම්ප තමයි මට අයිඩියා එක දුන්නේ අද මෙහෙම වැඩක් කරමු කියලා. ඊයේ හවස 4 ගානකට එයා කිව්වා. එයා කිව්වා දැන් වෙලාව මදි නිසා අපි සිකුරාදා දවස තියාගමු ඒ වෙනුවෙන් කියලා. මං දැන් අල්ලගන්න හිටියාද සම්පව. අනිත් අයගේ පොසොන් භක්ති ගීත තිබ්බා. සම්පගේ සද්දයක් තිබ්බේ නැහැ. බැලින්නම් කොල්ලා වෙලාව අරගෙන කෙලින්ම AI යූස් කරලා සින්දුවක්ම හදලා සින්දුවක්ම. එයාගේ වොයිස් එක නෙවෙයි ඉතින් තියෙන්නේ, කමන්නේ. කොමාරි තින්නේද ඒ වෙනුවෙන් කාලය වැය කළානේ. මට ඒක එවල තිනවා. සම්පූර්ණ සින්දුව නම් දිග වැඩි, විනාඩි එකමාරක් දෙකක් විතර තියෙනවා. හැබැයි මං හිතුවා පොඩි කොටසක් හරි අහන්න දෙන්න ඕනි කියලා. මොකද ඉතින් මේ වෙනුවෙන් වෙලාව වෙන් කරලා තියෙනවනේ, මහන්සි වෙලා තියෙනවනේ. අපි අහමුද සම්පගේ AI පොසොන් භක්ති ගීතය. මෙන්න

මං හිතේ මගින් නවත්තන්න කියලා. ඒ වුණාට එක මගින් නවත්තන්න හිතුනේ නෑ. හරිම ලස්සනට පොසොන් භක්ති ගීතේ නිර්මාණය කරලා තියෙනවා. ඉටලි වල සම්පා, thank you so much. නියමයි කොල්ලෝ. වදක්ෂයා. මං හිතේ ඔයා මෙච්චර වැඩක් කරයි කියලා. කොහොම හරි වැඩේ ලස්සනයි.

0: සභාවෙන් අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන්පත් දිවිතයක් කියන්න. අඹසවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
1: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
2: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047ට WhatsApp කරන්න.
3: මිහින් තලාවයි තහම් පලාවයි ශාන්ච පුටු පුටු හාසුනයි.
1: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.
0: මං පිපි දේවා සිත්
1: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
4: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකුලතාවලට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
1: ඩෙංගු මාරාන්තිකයි. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
5: අපරාධකරුවන් නිසි පරිදි නීති හමුවට පැමිණීම තමයි අපේ රාජ්‍ය වගකීම. අඩුමතරම් පක්ෂවල විනය පරීක්ෂණ කරලා කියනවා දන්නේ. එයි මේ
6: අනිවාර්යයෙන්ම විනය පරීක්ෂණය පවත්වනවා. අපේ පක්ෂයේ වැරදිකරුවන්ට අවස්ථාවක් දෙයක් නැහැ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: හොරුන් ආරක්ෂා කරන්නෙත් නැහැ. හොරුන් වෙනුවෙන් හිටගන්නෙත් නැහැ.
8: බැයිද පුළුවන් කියලා උසාවියේ බලමුකෝ දාන්න නඩු.
9: නඩු ටික එනකොට කට්ටිය කලබල වෙනවා. මෙතෙන් ඇවිල්ලා මොන මොන හරි කියනවා.
1: සෑම දිනකම උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
10: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0.114/700/550
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.114/388/388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.
12: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
13: ඒවා අපිට වැඩක් නෑ. මගේ ණය ගෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේත් වැඩ.
14: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය. දරුවන් ගැන අගතේ පෞලි නම්බුව ඔබ බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක්
15: නැහැ. අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
2: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
14: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
16: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.11/732,000 NIBM The City University The Place To Be.
17: Aluminium මනේ
18: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
19: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. Aluminium ඕන තරම්, Alumex නම් ඉස්තරම්.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.112/200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
7: නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම නෑ.
2: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 151ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
1: සියත පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
20: 8.2 98.4 සියත

සිංහල එකක් කෙවරුණාට හින්දි එකක් අහන්න ඕනනේ. නටන්න පුළුවන් එකක්, මේ වගේ එකක්. ලොං වීකෙන්ඩ් එකක් එන්නේ. ඒ ජොලියට තමයි මේකත් මෙහෙමම ප්ලේ කළේ.

ආදරේ මනුෂා, ඔයාව එකතු කරගන්නවා ආදරේ. ඔයත් ලස්සනට පොසොන් භක්ති ගීතයක් කියලවලා තිබ්බා. මට ෂුව නෑ වෙලාවක් තියෙයිද කියලා ඔක්කොම ටික ප්ලේ කරන්න. ගොඩාක් ඒවා ඇවිල්ලා තියෙනවා මේ වෙනකොටත්. Thank you. වෙලාව තියෙන විදිහ අනුව තව එකක් දෙකක් හරි ප්ලේ කරන්න ට්‍රයි කරනවා. හරි, අහගෙන ඉන්න දෙකටම චෝටි බ්‍රේක් එකක් ගන්නවා. දැන් වෙලාව 7:04 වෙනාඩි 38.

0: හිතුවද මේක ප්ලේන් එක කියලා සැපගන්න? මෙව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන්, නැත්නම් පැනපන් මුහුදට.
1: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරුවට රැවටී ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
5: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
6: අයියා මට මල් ගොඩාක් දීලා.
7: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
8: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්.
9: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
10: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
11: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
9: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77
12: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0118-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
13: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ, අවසාන නිවාස 25, මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residency
14: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: Coco Fry සතුටු රසය ගෙනෙන ගුණය.
2: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳින්. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111 207,000 කෝල් එකක් ගහන්නකෝ. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

0: හවස 4:49 වෙලාව. ඔන්න දැන් කට්ටිය මාත් එක්ක තරහ වෙන්න යන්නේ. මොකද මම කියපු විදිහට මගේ වචනේ අහක දාන්න බැරි කමට ගායකයෝ ගායිකාවෝ නොවුනත් හා ගොඩක් අය පොසොන් භක්ති ගීත ගායනා කරලා එවලා තියෙනවා. හැබැයි වැඩේ කියන්නේ දැන් හවස පහරතාව විනාඩි 10ක් 11ක් වගේ තියෙන්නේ. දැන් වෙලාව වදී ඔක්කොම ටික ප්ලේ කරගන්න. පානදුරේ මනුජා ඔයනම් මාත් එක්ක තරහ වෙන්නේ නැහැ කියලා මන් දන්නෝ. ඒ නිසා දෙනව නේද සමාව මට. එයා මට ඒ කාලේ එකක් මතක් කරලා එවලා තිබ්බා. ප්ලේ කරගන්න ටයිම් එකක් තමයි නැත්තේ. තරහ වෙයිද කියලා බයට මං හිතාගත්ත තුෂාරගේ පොසොන් භක්ති ගීතේ නම් පොඩි කැලලක් හරි අහන්න දෙනවා කියලා. මොකද එයා මට කියලා තිනවා මං එයාට සලකන්නෑලු, කුඩම් මගේ සැලකිලිලු. තුෂාර එහෙම නෑ. ඔන්න ඔයා එපු එකෙන් චූටි කොටසක් ප්ලේ කරන්න යන්නේ. වැඩ අතරේ නේද? හරිම අමාරුවෙන් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන ගම එවලා තිබ්බා. එහෙනම් එච්චරම ක්වලිටි නැහැ. සවුන්ඩ්ස් එච්චරම ක්වලිටි නැහැ. හැබැයි මං හිතුවා ප්ලේ කරන්න. මං වෙනුවෙන් කොහොමාරි වෙලාව අරගෙන මේ වැඩේ කරලා එව්වානේ තුෂාර. බලන්නකෝ. ඇහුනද මන් දන්නේ. ට්‍රැක්ටරයක් පදිනවද මන්දා ඒ වගේ සද්දයක් ඇහෙන්නේ? කමන්නෑ. ආදරේ ලස්සනයි. හොඳට මේ සද්දබද්ද අඩු තැනක ඉඳන් ඔයා ඕක ගායනා කළා නම් ලස්සනටම තියෙයි කියලා මට හිතෙනවා. ඊළඟට මේ කොල්ලට ලැජ්ජී ඉදලා අම්මෝ කියලා එවලා. නෑ හොඳයි. මේ මං ඉස්සෙල්ලා පොඩි විහිළුවක් කළානේ සර්බියාවල ඉරේෂ්ට. ඉරේෂ් කිව්වා යාට නම් බෑ කියලා භක්ති ගීත ගායනා කරන්න. ඊට පස්සේ පුතාට කියලා එකක් ඔන්න ගායනා කරවගෙන මට එවලා තියෙනවා. අප්පච්චිට බෑ කියපු නිසා පුතා ලංකාවේ ඉඳලා සුදු කොච්චිට බොදු බැති ගීයක් එවලා තියෙනවා මෙන්න කියලා. ඉරේෂ් සර්බියාවල ඉරේෂ් මට එව්වා. පුතාගේ නම කුලාන් සනුල. පුතා ලස්සනට සිං කරලා තියෙනවා. අහන්නකෝ.
1: මල් සුගන්ධේ දම් සුගන්ධේ සිල් සුලං අනිපාවලා සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා.
0: තැන්කියු කුලාන් බබා. ඊළඟට තව එකම එකක් අහන්න දෙන්නම්. වෙනුවන් බෝයිගේ ලස්සන සුන්දර පොසොන් භක්ති ගීත බලන්න.
2: බුදුනේ බුදුනේ බුදු පියාණනේ මනුසතු දෙරණේ අඳුර මකා පුනරා ගමනය කළ මැනවි.
0: අනේ හරි ඔය ගානින් හරි ගායනා කළාම දැයි නේද නුවන්? වැඩ අතරේ කොච්චර බිසි වුණත් මං වෙනුවෙන් මේ විදිහට අමාරුවෙන් හරි නේද ගායකෙක් ගායිකාවක් වෙලා පොසොන් භක්ති ගීතයක් එව්වට ආදරේ. හොඳ උත්සාහයක්. Thank you so much.

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතයත රෙකෝඩ් කරලා බිඳුවයි 71 555 6047ට වට්ස්ඇප් කරන්න.

0: දෙනවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනාවෝ.
2: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: Shop and Win within රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි.
5: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIBM the City University සමගින් ඔබගේ global life එක

0: Platina 100 Stylish penumai mileage kai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samagin Platina 100 head of weda karya David Peters Motor Company Private Limited
1: Vedahas Visihaya FIFA Unusuma Juni Donaswanada Sita Sajiviva Pure Mobile Applicate Nomine Balanda
2: SLT Mobitel Pure TV
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: Business වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo Electric 3 රෝද රථය David Peters E-Mobility වෙති 0114 700 550
7: 98.1 98.4 සියතා

මෙල්බන් වල අසේල අන්තිම මොහොතේ හරි ඔයා මට ලස්සන පොසොන් භක්ති ගීතයක් කියවලා තිබ්බා. ඔයාගේ තාත්තා ලියපු එකක් නේ? වැඩේ කියන්නේ ඒක මට අහන්න දෙන්න, සිය තහන හැමෝටම අහන්න දෙන්න, වෙලාව මදි. සෝරි, හැබැයි ඒක ලස්සනයි. Thank you. මෙල්බන් වල අසේල ඔයාගේ ෆැමිලි එකේ ඔක්කොමත් එකතු කරගන්නවා මේ සින්දුවට.

0: අනුෂ්ක කොස්තා. ඔයාගේ ගායනයත් සුපිරි අක්කා. වැඩේ ගැන අන්තිමට නෙව්වේ නෝටිය. එනම් මං යනවා. හොඳටම වැඩේ කළේ ඉතාලියේ සම්පා. තැන්කියු සම්පා. අපි සඳට හම්බෙමු. නිවාඩු කියලා නෑ මං එනවා. මං එනවා.
1: හිත ළඟ මල් පරවි ඇතට ඇදු
0: මං ආගේ සුදු කොච්චිය.
1: මගේ ළඟ

0: क्या था टॉप स्टोरी।
1: විදුත් වාහන ආරෝපණ පහසුකම් ඉහළට. විදුත් වාහන ආරෝපණ පහසුකම් ඉහළ නැන්වීම සඳහා පියවර ගනිමින් සිටින බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය MIM අර්කම් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ විවාදයට එක්වමින්.
2: විශේෂයෙන්ම UNDP එකත් එක්ක එකතු වෙලා අපි ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් තියෙනවා. විශේෂයෙන්ම ඉන්දන පිරවම්හල්, සුපර් මාකට්, ඒ වගේම කාර් පාකින් ස්පේසස්, ඔෆිස් ස්පේසස්, හොස්පිටල්ස්. ඒ කියන්නේ දහවල් කාලේ වැඩිපුර වාහන නවත්තලා තියෙන තැන්වලට ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් වැඩිපුර ලබා දීලා, ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් වලින් කොහොමද අපි දහවල් කාලේට මේ EV charging points ටික අරගෙන යන්නේ කියන එක අපි වැඩසටහනක් විදිහට අරගෙන අවිල්ල තියෙනවා. ඉතින් අපි හිතනවා ඒකෙන් අපිට ආසන්න වශයෙන් අඩුම ගාන මෙගාවොට් 100ක 200කවත් පීක් එකක් දහවලට shift කරගන්න පුළුවන් වුණොත් එතනිනුත් අපිට ෆොසිල් ඉන්ධන දහනය කිරීමේ අවශ්‍යතාවය අඩු වෙනවා කියන එක තමයි අපිට තියෙන්නේ. ඉතින්
1: දැන් ඉදස් පුතා උතුරු කොරියාව නව අවි අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා. ඩ්‍රෝන හැසිරීම පිළිබඳ හමුදා පුහුණු කිරීම ආරම්භ කර ඇති බවයි එරට රාජ්‍ය පුවත් සේවය පැවසුවේ. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පැවසුවේ දකුණු කොරියාව සමග පවතින ආතතින් මැද්දේ උතුරු කොරියාව සිය හමුදා හැකියාව ශක්තිමත් කිරීමට තීරණය කළ බවයි. බැලස්ටික් මිසයිල් සහ දිගුදුර වෙඩි තැබීම් පිළිබඳවද මෙහිදී සලකා බලා තිබෙනවා. සියත ප්‍රධාන පොස් අවසන් 6:30ට බලාපොරොත්තු වන්න.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය. සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. 98.2 98.4
3: පන්නේවගේ කමුකගේ
4: ඕ ප්‍රේක්
3: නෑවගේ
4: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයිඩේ මචං.

0: Sandy.
1: Makalı.
0: Are you born?
1: Are you born?
0: Howdy, howdy.
1: Howdy, howdy, howdy, howdy, howdy, howdy, howdy, howdy.
0: මොකද වෙලාද?
1: එකෝ.
0: ඈම්ප් එකක් ගිල්ලද?
1: හවුඩි හවුඩි හවුඩි හවුඩි. හවුඩි චාලි.
0: මං ඔයගෙන් පෞද්ගලික ප්‍රශ්නයක් අහන්නද?
1: මිමයි එක. ඔන් කරගෙන.
0: ඔව්.
1: ඒක කොහොමද පෞද්ගලික වෙන්නේ?
0: දැන් ප්‍රශ්නේ පෞද්ගලිකයි ප්‍රසිද්ධියයි. කවුද කිව්ව පෞද්ගලිකව අහන්නක් කිව්වේ නේද?
1: නෑ පෞද්ගලික ප්‍රශ්නයක්.
0: පෞද්ගලික ප්‍රශ්නයක්. අහන්නේ ප්‍රසිද්ධි.
1: හරි බලමුකෝ මට පෞද්ගලික ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් ප්‍රසිද්ධියද නැත්නම් පෞද්ගලිකවද කියලා.
0: සාමාන්‍යයෙන් ඔයා වෙනුවෙන් කොල්ල දෙන්න ගහගෙන නැද්ද? කොණ්ඩේ තන්දරවතාලේ. කොණ්ඩේ ස් ගාල දැම්ම පස්ස. එකපාරට උනේ වන්නේ මර්ලින් මොන්රෝ වගේ කිව්වකවද ප්‍රශ්නේ වෝ.
1: නෑ නෑ නෑ නෑ ඒ වුණා ඉස්කෝලේ කාලේ පොඩ්ඩක් මතක් කරේ මතකද නෑ මකලෝ
0: කියන්න ඒකද වාඩ ජීවිතේ යම් වාසනාවක් තිබිලා තියෙනවා සාමාන්‍යයෙන් මෝඩම පිරිමි නෙවෙයි හම්බෙලා තියෙන්නේ
1: නෑ නෑ එහෙම
0: ඔයාව ඉතින් ගහ ගන්න තරම් මෝඩකම් කවුරුත් එහෙම කරලා නෑ
1: නෑ
0: නේද ගහගෙන නෑ
1: නෑ නෑ එහෙම අර මට ඇත්තටම හම්බෙච්ච කටි හිම නැහැ. ඉතින් අර සමුදීම සහ මම වෙන කෙනෙක් එක්ක යාළු වෙනවා නම් ඒක ඒගොල්ලෝ
0: අම්මේ දෙයියන්ගේ විලා දායක තමයි කියලා. උඩ දෙදේ දෙහෙම.
1: ආ එහෙම එකක් තමයි.
0: මේ මොලේ උඩ දෙවිලා තියෙන.
1: මොලේ තියෙන උන් එක යාදලා තියෙන.
0: මේක වෙනුවෙන් ගහ ගන්න පුදුම පිස්සුවක් තියෙනවා. ඕකෝයි. ඕකෝයි. ගියාවේ බං කොච්චර අම්මේ මම මොකද්ද අර මට අර සින්දුව මතක්
1: වෙනවා.
0: හ්ම්. ආ අයියෝ සුළු දෙයක්නේ. මමත් බල බලා උන්නේ මේ උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියලා. කකුල් දෙකට වැදලා උන් දුවනවා ඇත.
1: එහෙම නෑ.
0: කොහරි ගහගෙන නෑනේ.
1: ගහගෙන නෑ.
0: ගහගෙන නෑ. ඔයා ඇත්තටම කැමති නැද්ද? කොල්ලෙක් ඔයා වෙනුවෙන් නිකන් ඇයි ඇයි ඇයි මොකද කියලා ගහ ගන්න ගානට
1: නෑ නෑ.
0: කැමති නෑ නේ.
1: නෑ මං ආස නෑ.
0: එහෙම කැමැත්තක් තියෙනවා නම් වඩ කැංගරුවෙක් යාළු කරගන්න.
1: කැංගරුව එහෙමද?
0: කැංගරුව එහෙමයි. උන් වලියට යනවා කියලා. කැංගරුව කරනවා හරි අමුතු වැඩක්.
1: මොකද්ද?
0: කැංගරු පිරිමි සත්තු කැංගරු ගෑනු සත්තුන්ව කැමති කරගන්න අත් දෙක පෙන්නනවා මෙහෙම.
1: ඔන්නේ.
0: ඔව් අත් දෙක ලොකෝට තියෙනවා නම්
1: ඈ
0: කැංගරු ගෑනු ළමයි හරි කැමති. උන් මෙහෙම කකුල් දෙක හිටගෙන අර වලිගේ බිම තියලා බැලන්ස් කරලා ඉන්නේ එහෙම කැංගරු එහෙම කෙලින් අතර හිටගන්න. කෙලින් අතර හිටගෙන එහෙම අත් දෙක මෙහෙම උස්සලා හා හා ගාලා මස්ල් පවර් එක
1: පෙන්නනවා.
0: එහෙම අපි හිතමු එකම ගෑනු සතාව ඉම්ප්‍රෙස් කරන්න දෙන්නෙක් ඇවිල්ලා හිටියොත් උන් කෙලින්ම බොක්සින් ෆයිට් එකකට එළබෙනවා.
1: අනේ
0: අත් දෙකෙන් ගහ ගන්නවා. අත් දෙකෙන් ගහගෙන බැරි තැන වලිගෙන් විතරක් හිටගෙන කකුල් දෙකම මෙහෙම උස්සලා ජම්පින් කික් එකක් ගහනවා. අනිත් එකව විසික් වෙන්න දෙන්න මෙහෙම ගහනවා. ඔය සටනේ වඩාම ශක්තිවන්තයා කියලා පේන. ඊට පස්සේ අත් දෙකේ මසල්ස් වැඩියෙන්ම තියෙන හොඳම බාහුවලය තියෙනවා කියලා පේන කැංගරුවට තමයි
1: අර ගර්ල්ව හම්බ වෙන්නේ.
0: කැංගරු කෙල්ල කැමති වෙන්නේ. ලෝකේ එක එක සත්තු කැමති වෙන්නේ එක එක දේවල් වලට. හරි. ඕකේ තියෙනවා මේම එකක්. ලෝකේ සියලුම සත්තුන් අතරේ බොහෝ විට පිරිමි සතා තමයි වැඩ දාලා ගෑනු සතාව කැමති කරන්නේ.
1: ආ ආ ආ. හරි. කොහොමත් මේ මිනිස් සත්ත්ව ලෝකෙත් ඒක එහෙමමනේ.
0: ඔව්. ගොඩාක් දුරට එහෙම. ඉඳලා හිටලා ගෑනු ළමයා පොඩ්ඩක් වැඩ දාලා පිරිමි ළමයාව කැමති කරගන්න වෙලාවල් අපි දැකලා තියෙනවා. අපි දැකලා තියෙනවා. හැබැයි වැඩි හරියක් වෙන්නේ අනික් කත. පිරිමින්ට තමයි ඒ කරුමේ දෙන්නේ. ඔව්
1: වැඩ දාන්න ඕනේ.
0: පිරිමි තමයි වැඩ දාලා ගෑනු ළමයාව කැමති කරගන්න ඕනේ. හරි අමුතු දේවල් වලට තමයි ගෑනු ළමයි කැමති වෙන්නේ. අපි පොඩ්ඩක්
1: ඒ ගැන කතා කරමු.
0: අද දෙකගේ පැත්ත බලන්න කියලා බැලුවේ.
1: හොඳ පාත්‍රකාවක්. එනං හවස 6:00 වෙනකන් අහගෙන ඉන්න ඕනේ.
0: හොඳ දේවල් ටිකක් අද කතා කරනවා. හොඳ ලාඩම්.
1: එන්නේ චාමෙටනේ.

0: ප්‍රතිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: පවුලක සහ තමන්ගේ දේශපාලන කඳුරක බලය වෙනුවෙන් කළද අපරාධ. තාජුන්දිගේ ඝාතනය ඇත්ත එහෙමයි. පාස්කු ප්‍රහාරය ඇත්ත එහෙමයි. ශිරසට ගිනි තියෙනවා. ඉරිදින කාර්යාලයට ගිනි තියෙනවා. සියතර බෝම්බ ගහනවා. මේ ඉතිහාසයක් තියෙනවා. මේ ඔක්කොම පිටුපස ඉතා කුඩා රාජ්‍ය යාන්ත්‍රික මෙහෙයුම් කරුන් හිටියා. රටේ සුදු වෑන් බියක් තිබුණ නැද්ද මම අහනවා? සාමාන්‍ය සිවිල් ගැටුම් නෙමෙයි. රාජ්‍ය ආරක්ෂා සහ ජනතාවගේ ආරක්ෂා සහ රටේ පැවැත්ම වෙනුවෙන් ආරක්ෂා කළ යුතු කණ්ඩායම්. ඉතා කුඩා කණ්ඩායම තමන්ගේ දේශපාලන උවමනාව වෙනුවෙන් යොදවලා මේ මිලේච්ඡ ඝාතනය මිලේච්ඡ අපරාධයක් කරලා තියෙනවා. අපි අනිවාර්යෙන් මේ මිලේච්ඡ ඝාතනය සහ මිලේච්ඡ අපරාධ වලට රේව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටින ආණ්ඩුවක් මේක.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට

0: සැපකින්
1: පහසුව සලසයි සුහදව සලකයි LB රන් අය
2: ෂොප්පන් බින් වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් දිනා ගන්න අදම කාගිල්ස් පුඩ්සිටි එන්න කාගිල්ස් පුඩ්සිටි

0: ඇඟිලි කවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
2: සමාගම. 20 upgrade 20 upgrade.
3: අලුත් සොන් එකක්ද?
2: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
4: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
6: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: මිස් ජවරම් කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
11: ඔබත් ඒ ලෙවල්ස් අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 832 1000. NIBM The City University, the place to be.
12: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
13: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
14: ගන්නවා ලයිසන් එක.
15: දැන් හරිනේ අමාරු.
13: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
12: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසහිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
13: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
12: 13.19 කෝල් එකක් ගන්නකෝ.
13: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
16: ස්වභාවික රසගුණය එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
17: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
18: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
13: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
19: සියත පොකට් මනි
20: අනුග්‍රහය.
21: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තියටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
22: සියත දිවයින පුරා

0: Ladang.
1: මන්නම් මකලෝ කොල්ලෙක් තෝරගත්තේ මුලින් මේ කොල්ලට තියෙන්න ඕන හොඳ කොණ්ඩයක්. උඩට කොණ්ඩ තියෙන්න ඕනේ.
2: හොඳ කොණ්ඩයක් කියලා කියන්නේ
1: කොණ්ඩ ටිකක් වවලා කොණ්ඩ බැඳ.
2: හොඳ වවලා තියෙන්න ඕනේ.
1: ඊට පස්සේ හොඳට රැවුල වැවෙන්න ඕනේ මූණ පුරා.
2: ගෝරිල්ලාට වාගේ නිකන්. මූණ පුරා සාමාන්‍යයෙන් يعني මිනිස් තත්වයක එහාට තමයි එක කොහෙන්දනේ
1: දෙක. يعني සාමාන්‍ය නෙමෙයි ගාන්ට රැවුල නිකන් ෂේප් එකට ලස්සන තියෙන්න.
2: කොණ්ඩ වවලා කොණ්ඩ වවලා ගෝරිල්ලා වාගේ රැවුල වවලා.
1: එහෙමයි.
2: ඉන්න ඕනේ.
1: ආ.
2: උස
1: උස්ස කොල්ලෙක්ට තමයි කැමති ගොඩක් උස කොල්ලෙක්ට. හැබැයි මේ ඒ ඉස්සර දැන් ඒක අයින්
2: වෙලා. ඔයා කැමති ගොඩක් උස කොල්ලෙකුට.
1: ඔව් මං දැන් මං ආස වෙලා හිටි අඟ අඩි 6ට.
2: ආ
1: අඩි 6ට තමයි
2: මරුවට මරුවට දෙන්න තිතාලි. දෙකක් නෙළුම් කුළුණයි නෙළුම් පොකුණයි වාගේ ඇති. ගොඩක් උස කොල්ලෙක් හොයාගත්තා.
1: ඉතින් හැබැයි මං ඒක ඉතින් පස්සේ උස හොයන එක පොඩ්ඩක් අයින් කරගත්තා.
2: අයින් කරගන්න වෙනවනේ. ඔයා සෑහෙන පොළොවට කිට්ටු මිනිස්සෙක්.
1: ඈ? අභ්‍යවකාශයට කිට්ටු මිනිස්සෙක්.
2: ඔයා මේ පොළොවට කිට්ටු මිනිස්සෙක් හැටියට තරුවලට කිට්ටු මිනිහෙක් හොයාගෙන හරියන්නේ නැහැ. ඒක දැන් පොඩි ඒක ආවද ඒක තැනකට ආවා.
1: ඔව් දැන් ඒක අඩි 5යි අඟල් 9ට වගේ දාගත්තා.
2: ඉතින් සෑහෙන වැඩි වටඩි අඩි දෙකම ආරක් විතර උසයි. අඩි 5යි අඟල් 9ක් කියන්නේ.
1: එහෙම නෑ අඩියයි.
2: ඈ
1: අඩියයි.
2: අඩියයිද ඔයා උස?
1: අප්පා. අඩියයි මට වැඩිය උස.
2: ආ අඩියයි ඔයාට වැඩිය. මොකද ඔයා උස අඩියයි.
1: අයියෝ. මොකද්ද මකල?
2: ඉතින් පේන හැටියට දි හේමයි මං හිතුවා මේ වෙන්න ඇති කියලා.
1: හරි හරි.
2: මොකක්ද හරියට කියන්නේ?
1: ඉතින් ඒ මගේ කතාව අවසානයි. අසසිටි ඔෆ් දම් සිස්ටර්.
2: ඔය දිමාන් තියාගන්න එපා මං ආසාරේම කොල්ලෙක් ගේම කොල්ලෙක් කියලා. හරිද? මේ
1: ලෝකේ හිමත් බඳින්න වෙන්නේ.
2: මේ ලෝකේ දැන්ටත් ගෑනු ළමයි වැඩි හොඳටම. හරි. පිරිමි ළමයි අඩුයි. ලෝක ජනගහනෙනුත් සෑහෙන පිරිසක් නාකි. තව සෑහෙන පිරිසක් තාම ඉස්කෝලේ යනවා. ඔය අතරමැද්දේ උන් අතරින් ඉපැ එකෙක් හොයාගන්න. ඒකට ඉතින් ලෝකේ දින ඔක්කොම කොද්දේසි ටික දදා ඉන්න එපා. හරි.
1: පෙනුමෙන් ගත්තාම එහෙම ඉතින් තව ලිස්ට් එකක් තියෙනවා එහෙම ඉතින්
2: ඔය මොකක් හරි තේරිලා බේරිලා ඉතුරු වෙන මොකකට හරි කැමති වෙද්දී තියෙන්නේ ආසාස ඔක්කොම කරන්න හම්බෙන්නේ
1: නැහැ. ඕකේ
2: දැන් බලන්න මේ බෝව බර්ඩ්ස් ලා
1: බෝව බර්ඩ්ස්
2: සැටින් බෝව බර්ඩ්ස් කියලා තියෙන බෝව බර්ඩ්ස් ලාගේ තව කුරුල්ලෝ දැන් සැටින් බෝව බර්ඩ්ස් මේ සැටින් බෝව බර්ඩ්ස් ලාගේ ගෑනු සත්තු කැමති වෙන්නේ ලස්සනම පැල්පත හදන එක්කන.
1: අනේ
2: හරි. එහෙමද මේ පැල්පත කියලා කියවන්නේ මේක මේ බිත්තර දාන්න අර මේ හදන එහෙම කූඩුවකුත් දෙවේ.
1: දොයිය ගන්න.
2: නෑ මොහොකටවත් නෙවෙයි මේක නිකන්
1: නියම්
2: ලස්සට හදන මියුරල් එකක් හැටියට තමයි මේක හදන්නේ. බිම.
1: ආ.
2: ලස්සුඩක් නෙවෙයි මේක බිම හදන්නේ. බෝව බර්ඩ් ඉතින් මේටින් සීසන් එක කිට්ට වෙනකොට කෝටු කැලිස් හොයලා පරණැල් කොළ ගෙනල්ලා මේවා තාලයකට තියාලා බිම හදනවා කිසියම් ඒක හරියටම නිකන් කිව්වොත් ආරුක්කුවක් අනිත් පැත්ත හරවල වගේ. දැන් සැන්ඩි මම දන්නේ සැන්ඩි දන්නවද කියලා ආරුක්කුව කියන්නේ මොකක්ද කියලා. ආරුක්කුව කියන්නේ සැන්ඩි මුරුක්කුව නෙවෙයි. මුරුක්කුව නම් මේ පැත්ත හරවුවත් මේ පැත්ත හරවුවත් මුරුක්කුවනේ.
1: මෙන්න මේ හැඩේටනේ.
2: අන්න හරි. තේරුණානේ දැන් අංගිටිය කඩේට තේරුණා. සැන්ඩි එක කරලා පෙන්නුවානේ මෙන්න මේ හැඩේට. ආරුක්කුවක් අනිත් පැත්ත හරවුවම අපිට හම්බෙනවා මෙන්න මේ හැඩේ එකක්. ඒ මෙන්න මේ හැඩේ එකක් පොටු කැලි පරණැල් කොළ වලින් හදලා ඊට පස්සේ කරනවා විශේෂ වැඩක්. ඊට පස්සේ ආ කැලේ පුරා ඇවිදලා නිල් පාට දේවල් අරන් එනවා.
1: ඒක සරසන්න.
2: ඒක සරසන්න. ඒක සරසන්න විශේෂයෙන් ගේන්නේ නිල් පාට. මේ සැටින් බෝව බර්ඩ්ස් ලාගේ මොකද සැටින් බෝව බර්ඩ්ස් තරුණියෝ කැමැතිම වර්ණය නිල්. ඉතින් නිල් පාට මල් පෙති නිල් පාට කොළ జాති තියෙනව නම් ගස්වල ඊට පස්සේ ඒගොල්ලෝ ටික මිනිස් වාසයට කිට්ටුව ඉන්න කුරුල්ලෝ නම් ගිහිල්ලා මිනිස්සු විසි කරලා තියෙන නිල් පාට රෙදි කෑලි නිල් පාට බොත්තම් නිල් පාට සෙල්ලම් බඩු කෑලි නිල් පාට ඩිමයි කොළ ම අහසින් පොඩි කෑල්ලක් සමහරු කඩාගෙන යන නිල් පාටයි
1: එන විහිළුව
2: කක්කලා බලාගෙන ඉඳලා තමයි ඒක විහිළුවක් කියලා ගන්න. ඉකි ඇත්තටමද කියලා ඇද්දක මෙහු නල්ලට අරන් ටිකක් කළා බලාගෙනලා ඒව වෙන්න බෑ කියලා ඒවත්
1: අනේ නැහැ මට තේරුණා.
2: ඔව් තේරුණා මට මූණෙන් පේනුණා තේරුම් ගන්න විදිය. නිල් පාට දේවල් අරන් ඇවිල්ලා සරසන. ඊට පස්සේ බෝව බර්ඩ් කිරිල්ලි මෙහෙම වටයක් හැවිදලා මේ මේකට කියන්නේ ලව් ෂැක් කියලා. ඒ ආදර පැල්පත කියලා මේකට කියන්නේ. මේ ලව් ෂැක්ස් වලින් ලස්සන මේක තෝරලා එයා කැමති වෙනවා.
1: අපි නේදින් ඔය ලෞෂක් කියලා දාලා තියෙන්නේ උන් වෙන නමක් වෙන්න ඇති කියන්නේ.
2: නමක් ගමක් කියන්නේ නැතුව ඇති ඔකට. අපි දාලා තියෙන නම නේ ලෞෂක් කියලා කියන්නේ. ඉතින් සත්ත්ව ලෝකෙත් ඉතින්
1: එහෙම දේවල් වෙනවා.
2: ලස්සන පස්සෙන් යනවා. ලස්සන පස්සෙන් යනවා. ඵලයල් ඵලයල්. හොඳ වැඩි තමයි.

මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, අයිෆෝන් ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ ෂොපින්, බිල් පේමන්ට්ස්, ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.

0: ඇතුලෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: Coco Fry සතුටු රසය ගෙනෙන ගුණය.
2: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ.

0: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.5% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99 සර්වෝදය ඩෙවලප්මන් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමග ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා
2: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට

0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
2: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා.
3: මිලියන දෙකහමාරක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
4: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
5: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නැහැ.
6: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
7: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
6: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න අහන්න.
8: ලොකේ කොනේ කොහේ හෝ Friday වන listen සියතම
9: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
10: සියත
9: දිවයින පුරා

0: Ladang.
1: ඒ කියන්නේ මකුළුව වර්ගයක් ගැන.
2: මකුළුවත් එහෙමද?
1: මකුළුවත් එහෙමද කියන්නේ කොහමද?
2: නෑ, එහෙම අර ගෑනු ළමයා ඉම්ප්‍රෙස් කරන්න එක එක දේවල් කරනවා කියලා.
1: ඔව් ඔව්, මේ මුළු ලෝකෙම ඉන්න පිරිමි සත්තුන්ට ගෙවන්න තියෙන කරුමයක් කොහොමද? ගෑනු ළමයාව ඉම්ප්‍රෙස් කරන්න එක එක සමයන් නටන්න
2: ඕනේ.
1: දැන් සත්තුන්ට අඩු ගාණි තියෙනවා මොකද එක දෙයක්. දැන් අපි ඉස්සෙල්ලා කතා වුණේ බෝවබර්ඩ්. බෝවබර්ඩ් දන්නවා ලව් ෂැක් එක ලස්සන්ට හැදුවොත් කිරිල්ලිය කැමති කරගන්න පුළුවන්. දැන් මේ මනුස්සයා කියන සතාගේ පිරිමි සතා අපි දන්නේ නැහැනේ මේ කෙල්ලෝ කැමති වෙන්නේ මොකටද කියලා. දැන් අපිටත් තිබුණා නම් නිල් පාට මල් පෙති අරව මේ වගේ ලව් ෂැක් එකක් හදන්න අපි හදනවා ලෙල දෙන්න. කොහෙද දන්නේ නැහැ මුන් මොකටද කැමති කියලා.
2: ගොඩාක් දේවල් තියෙනවානේ.
1: ඉගෙනගෙන බලනවා, සල්ලි හම්බ කරලා බලනවා, ඇඟ හදාගෙන බලනවා,
2: ගෙවල් දොරවල් හදලා බලනවා,
1: ගෙවල් දොරවල් හදලා කාර් අරගෙන බලනවා, මෝටර් සයිකල් අරගෙන බලනවා, නටන්න සින්දු කියන්න පුරුදු වෙලා බලනවා. මුන් මොකටද කැමති කියලා හොයාගන්න.
2: TikTok කරලා බලනවා.
1: ඔව්, TikTok කරලා බලනවා.
2: වීඩියෝ කරලා බලනවා.
1: වීඩියෝ කරලා පොලිටික්ස් කරලා බලනවා. ඉක්කි කිව කරලා බලනවා.
2: ඒ දන්නේ.
1: දන්නේ හරියට දන්නේ
2: නෑනේ. දැන් මකුළුව බලන්න.
1: උන් ගන්නවා හරියට.
2: මකුළු දැලා වියද්දි මොකක්
1: හරි. ඒ අතින් අපිට වැඩි වාසනාවක්. උන් දන්නවා මොකද කරන්න ඕනේ කියලා. මේ නර්සරි වෙබ් ස්පයිඩර් කියන මකුළුව වර්ගය. ඒගොල්ලන්ට ඒගොල්ලෝ ප්‍රේමණීය තෑග්ගක් දෙනවා මකුලිට.
2: මකුලි.
1: තෑග්ග ඇවිල්ලා දැලක පැටලෙන කිසියම් සතෙක්ව. හරි. එයාව මේ මකුළුවගේ තියෙනවා අර මේ සිල්ක් වගේ අර සුදු පාට අර අපි දකින්නේ මේ මකුළුව බිත්තර දැම්මහම එහෙම වෙනම තියෙන සුදු පාටට පේන්නේ නිකන් සිල්ක් නූල් වලින් ඔතලා
2: වගේ.
1: අන්න ඒ වගේ දඩයමක් අල්ලගෙන, ඒ කියන්නේ දැලට පැටලිච්ච සතෙක්ව, කෘමි සතෙක්ව අල්ලගෙන ඒක මෙහෙම සිල්ක් රැපර් එකෙන් ඔතලා ඒක ගෙනල්ලා දෙනවා මකුලිට.
2: මකුලිට
1: මෙන්න මං උයාට තෑග්ගක් ඉදවා
2: කියලා. අනේ
1: මකුලි ඊට පස්සේ ඔන්නේ ෂෝක් ඔයා මට තෑග්ගක් ගහලා කියලා තෑග්ග බාරගත්තොත් ඒ කියන්නේ මකුලි
2: කැමති.
1: ඊට පස්සේ ආ මේ සිල්ක් රැපර් එක ලෙහනවා මකුලි. ඈ
2: හරි.
1: මකුලි මේක ලෙහලා ඒ රැපර් එකේ ඔතලා තියෙන කෘමි සතාව කනවා. ඔන්න ඔය කාලය තුලත ෂේප් එකේ මකුළුවා මකුලිත් එක්ක මේට් කරනවා.
2: අනේ
1: හරි. එහෙනම් තමයි ඒක තෑග්ග දීලා
2: කැමති කරගෙන
1: එයා මේට් කරනවා මකුලිත් එක්ක. මේකේ ලස්සන කතාව මේක නෙවෙයි, ලස්සන කෑල්ල.
2: මොකද්ද?
1: සමහර නර්සරි වෙබ් ස්පයිඩර්ස්ලා ඉන්නවා, උන් ටිකක් කපටි. උන් දඩේමක් හොයාගන්න බැරි වුණාම
2: හරි
1: ගහකින් කොළ කෑල්ලක් කඩලා අරගෙන ඒක මෙහෙම උණ්ඩි කරලා උණ්ඩි කරලා මේ කොළ උණ්ඩිය වටේ අර සිල්ක් රැපර් එක ඔතනවා. හරි. ඒතර බැලු බැලපට පේන්නේ සිල්ක් නූල් වලින් ඔතපු තෑග්ගක් ගනල්ලා දිනගෙන මේක ගිහිල්ලා දෙනවා මකුලිට.
2: හරි.
1: මකුලිටි ගණේ ෂෝක් කියලා ඒක බාර අරගෙන අමාරුවෙන් සිල්ක් රැපර් එක ලෙහලා මේ ඇතුලේ තියෙන දඩයමක් නෙවෙයි ගහක කොළ කෑල්ලක් කියලා අඳුරගෙන තෝයකො කොළ කෑලි කියලා රල්ල බව රවට්ටන්න ආවද කියලා කියන්න හදනකොට අර මකුලුව මේට් කරලා ගිහිල්ලා ඉවරයි.
2: හා කපටියා.
1: කපටියා රවට්ටනවා රවට්ටනවා. කොල්ලොත් එහෙමයි ඈ.
2: ඕ නේද.
1: කොල්ලොත් එහෙමයි ඈ. ඔය මේ උසට රවුල් කොණ්ඩේ බවලා හිටියට බලාගෙන හොඳේ බලාගෙන ඈ බලාගෙන.
0: ලන්ඩන්.

0: පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
1: ෂොප්පෑන් වින් වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනාගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න.
2: ඇලුමිනියම්මනේ දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
3: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගම
5: කලින් එකට එකක්. දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසමනස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න 0112 123 123.
6: මලකඩ. යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ. අපි LTL ගැල්වනයිසර්. මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
7: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියෙන්. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න දිනන්න.
8: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව. Majestic ලංකා tiles.
10: TB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115-411-411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
11: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
12: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
11: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
13: සියත පොකට් මනි. 98.2 කෙන්. 98.4.
14: පන්නේවාගේ කමුකොකේ
15: ප්‍රේක්
14: නෑවාගේ
15: පතිමුරේ
16: ෆ්‍රයිඩේ මචං
14: අද විතරයි සිකුරාදා.
13: සියත දෙවයින පුරා
17: Y'all know who this is.

0: චරිත්ගේ තනතුරු සජවාත් හිටවයි. හමුදා වෙනුවෙන් පෙනී සිටින බව ජනපති කියයි. විමර්ශන පිළිබඳ මහජන ආරක්ෂක ඇමතිකින් අනාවරණයක්. ඉන්ධන සහනය ගැන රජයෙන් පැහැදිලි කිරීමක්.
1: දැන් අපි ලබාගන්න තෙල් විශේෂයෙන්ම ඊළඟ මාස දෙකේ විතර ලැබෙන්න තියෙන්නේ මේ පසුගිය මාසයේදී ඇනෝම් කරපු තෙල්.
2: වැඩි විස්තර සවස 6:30 සිට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. අනුග්‍රහය සෑමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. 98.2 98.4
3: පන්නේවගේ කමුකුකේ
4: ප්‍රේක්
3: නෑවගේ
4: පතිමුරේ
3: ස්පයිඩර් මචං
4: අද විතරයි සිකුරාදා
2: සියත දෙවයින පුරා

0: ัง
1: ยับมูดเดอร์ตะมูดเดอร์ตะ
2: จุกจุกจุกจุกจุกจุกจุกจุก
1: ආලි කාලවල නෑ මූ දෙයටට යන් කිව්වේ මේ කට වචනෙට
2: අපි යන්නේ නෑ චාලි තාම මෝඩයිනවා
1: දැන් නෑ මූට පීනන්න බෑනේ
2: ආ ඒකද බය
1: බන්දේ පුළුවා
2: ඌ බය ඇති මුහුදු අශ්වය හම්බෙවි කියලා
1: ඈ
2: ඇයි මුහුදු අශ්වය හම්බෙයි කියලා බය
1: තැන නැතුනොත් හරි ලොකු ඉද පොඩ වැඩි ඒ පුදුමාකාර සතෙක් නේද මුහුදු අශ්වය කියන්නේ මේ මේ මේ තූටි ඇඟිල්ල පුරුකක් විතරයි තිය එක මුහුදු අශ්වය
2: මූ බයින් නැති මගේ නමත් කෑව
1: නමත් කනම් අස්සේ අස්සේ කියන්නේ හැටි තෝගේ සයිස් එක බලපන්
2: බලන්න අපේ හැටි
1: සැන්ඩි වාගේ හරියට සයිස් එක අපෝ කියන්නත් ලැජ්ජා අස්සේ කියලා
2: ඔකනේ වැරි
1: කොහෙන් ගියද්දිද සැන්ඩිගේ ඔලු උඩි තමයි ඕන පියාඹට පීඩියක් යන්නේ
2: අතෑරෙන්නේ
1: අතෑරෙන්නේ දෙන්න තව
2: ඉබ්බ අතෑරනවා හරි
1: ඒ ඉබ්බගෙන අපි කතා කරලා ඊයේ පෙරේද කතා වුණා නේද
2: ඊයේ පෙරේද දවසේ කතා වෙච්ච
1: ස්කීලස්ගේ තට්ටේ දෙඩි තිබ්බා ඔයාට පොඩක් මතකයි දෙයක් කිව්වාම නේද
2: ඒ කාලේ නම් උපන් හැටි
1: ඒක හොඳයි ඒක හොඳයි කියලා ඔළුවේ මුකුත්ම නැහනේ කියලා කියලා දෙ මතක ඉන්නවා ඉතින්
2: නෑ මිනිස්සු කියන්නේ
1: එහෙම
2: නෑ දැන් මෙහෙමයි මකලෝ දැන් මම මේ ප්‍රෝග්‍රෑම් එකට එනකොට මම ඔළුව හිස් කරන් එන්නේ මොකද ඔයා කියනේ මං ඔලුවට දාගන්න එපේ.
1: ආ ඒ උපාක හැටි නෙවෙයිද ඔය?
2: නෑ.
1: ඔය ඔලුව සම්පූර්ණ හිස් විදියට තියෙන උපාක හැටි නෙවෙයිද?
2: නෑ නෑ නෑ.
1: උපදිනකොට එක එක කුණු කන්දල් පිරලා තිබුණා.
2: උපදිනකොට නෙවෙයි.
1: ඔව් ඔව් ඔව්.
2: නෑ ඔය සෙන් කතාව අහලා නැද්ද? ඒ සෙන් කතාවෙත් කියන්නේ එක අපි දෙයක් ඉගෙන ගන්න යනවා නම් අපි ඉගෙනගත්ත දේවල් පොඩ්ඩක් පැත්තකින් තියලා අලුත් දේ ඉගෙන ගන්නවා.
1: හරි හරි හරි. ඊ ඉගෙනගත්ත එක අමතක කරලා තමයි අද ටික ඉගෙන ගන්නේ. නියමයි.
2: Okay.
1: Tali pe meva mataka tiya gannō ne.
2: Api yamu mohudata.
1: Oh, ude eda natta tamunu mona wa gannē indanne. Api yamu mohudata. Mohudu patule innō lassana nirmanakarayek.
2: Nirmanakarayek.
1: Oh. Me kiyanne me kawu dannada me nirmanakarya white spotted puffer fish.
2: Ha, puffer fish kene.
1: Ekenne sudutit puffer. Sudutit puffer maluwa. ඔය පෆර් ෆිෂ් ගැන කතා හුඟක් අපිත් කියලා තියෙනවා පෙන්ගුයින්ලා පෆර් ෆිෂ් ලගේ බෝල ගහන හැටි
2: පෙන්ගුයින් නැමෙ ඩොල්ෆින්ලා
1: ඩොල්ෆින්ලා ඩොල්ෆින්ලා සමහරවල් ඩොල්ෆින්
2: අපි කතා කරලා ගොඩාක් කල් දෙ ගිය අවුරුද්දේ වගේ
1: ඒවත් කතා වුණා ඉතින් පෆර් ෆිෂ් ගැන ඔයගොල්ලෝ අහලා ඇති පෆර් ෆිෂ් ගෑනු ළමයි කියලා කරගන්න කනවා කට්ටක් සැන්ඩි දැන් මේකට අතපයත් නැහනේ
2: ඕ
1: හරි දෙපැත්තේ වරල් දෙකත් බොහොම පුංචි පසුපස වරල් ඒකදී නැට්ට මාළු නැට්ට තමයි ටිකක් ලොකුවට තියෙන්නේ හෙට මෙහෙට වනන්න පුළුවන් දෙයකට.
2: හරි.
1: නිකමට ඔයාලා මේ සර්ච් කරලා බලන්න පෆර් ෆිෂ් මූදු පතුලේ බිම අඩි 6ක් විතර වට ප්‍රමාණයේ තියෙන ලස්සන ඩිසයින් එකක් අඳිනවා වලිගෙන්. මූදු පතුලේ වැලි උඩ වලිගෙන් හරි රවුම් හරි ජ්‍යාමිතික හැඩයක් හැටියට ගත්තාම පර්ෆෙක්ට් රවුමක් තිබේ සෑහෙන දුරට රවුම් ලස්සන මෝස්තරයක් අඳිනවා වලිගෙන් දැන් මට ඔයාට පින්තූරයක් පෙන්වන්න පුළුවන් ඔයාව පුදුම කරන්න මේ
2: ෂා හරිම ලස්සනයි අනේ
1: පෆර් ෆිෂ් එයාගේ වලිගෙන් මූදයට අඳින චිත්‍රයක් සිතුවමක් මියුරල් එකක් මේක හදන්නේ පෆර් ෆිෂ් ගෑනුලා මේක යාලු කරගන්න
2: පෆි
1: කෙනෙක් යාලු කරගන්න මේ ඇඳලා තියෙන එක ලස්සනයි නං මේ ඇඳලා තියෙන එකට ආස හිතුනොත් එයා යාළු වෙනවා ඊට පස්සේ මේ හදලා තියෙන මියුරල් එක උඩ දඟලමින් තමයි ඒගොල්ලෝ මේට් කරන්නේ මේට් කරලා ඉවරනකොට මේ ඇඳලා හදලා තියෙන මියුරල් එක සම්පූර්ණයෙන් මැකිලා චොර වෙලා විනාශ වෙලා
2: යනවා
1: හරි සංකේතාත්මකයි ඒක නේද ලස්සන දෙයක් හදනවා ඉස්සෙල්ලා යාව ඉම්ප්‍රෙස් කරන්න ඊට පස්සේ එයා කැමති වෙලා එයා ඉම්ප්‍රෙස් වෙලා ඒ දෙන්න එකතු වුණාට පස්සේ අර හදපු ලස්සන දේ විනාශ වෙලා ඇඳි ගෑවිලා තේරුණාද?
2: ඒ හින්දා?
1: වාර තේරුණාද? යටි අර්ථ තේරුණාද?
2: යටි අර්ථ තේරුණා.
1: කියන්න බා.

0: සහයයි විනාඩි 13යි.
1: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
2: උණ හිසරදය, මස්පිඩු වේදනාව, ඔක්කාරය හෝ වමනය, සමෙහි රතුපැහැ ලප, විදුරුමසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය. මෙය සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පරිවිඩයකි.
1: ඩෙංගු මාරාන්තිකයි.
3: සභාවෙන් අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන් බද්දීතයක් කියන්න. අඹසෙවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
1: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
4: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047ට WhatsApp කරන්න.
3: මිහින් තලාවයි, තහම් තලාවයි, ශාන්ත පුතු පුතු හාසුනයි.
1: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: පුරවැසියන්ගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතීන් පිළිබඳ කරන් තියෙන අරගලයේ පාලකයා ප්‍රශ්න කරන්න තියෙන අයිතිය ඉහළින්ම පිළිගන්න ආණ්ඩුවක් මේක. ජනාධිපතිවරයා ලෙස මට ජනතාව ඡන්දය දීලා තියෙනවා නම් මාව ප්‍රශ්න කරන්න අයිතිය අපේ රට ජනතාවට තියෙනවා. අපේ ආණ්ඩුව ජනතාව ඡන්දය දීලා තියෙනවා නම් ජනතාවට ඒ ආණ්ඩුව ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. තමන්ගේ අයිතීන් කප්පාදු වෙනවා නම් ඒ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා සටන් කරන්න අයිතියක් තියෙනවා. තමන් පිළිබඳව තමන්ගේ ශේෂ්ත්‍ර පිළිබඳ ගැටලු මත විතිබෙනවා නම් ඒ ගැටලු විසඳීම සඳහා ආණ්ඩුවට ඇරෙ විවේචන කතා කරන්න අයිතියක් තියෙනවා. තමන් ප්‍රජාතන්ත්‍රවාද
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට

0: සැප දවස
1: අලුත් වෙලා
0: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
2: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්
5: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද NIB ද City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0.11 832 1000 NIB ද City University, the place to be.
6: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැණි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට් සෙල් ස්ටාර්ට් නේ 10 කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ ඕන් එන්ජින් අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ
9: රිපෙයාර් කියන්නේ සල්ලි මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ
8: නැහැ වැදගත්ම දේ ගන්න අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ වොරන්ටියට නම් ඇනේ අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000 රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ 0.11 200 7000 කෝල් එකක් ගහන්න ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා
10: ඔය මොනවද දන්නේ ෆුට්බෝල් කර දන්නවද
11: ෆුට්බෝල් ගහන්නේ කකුලේ අරිනේ ඒකට බෝලයක් ඕනේ
10: ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ
11: මම දන්නවා මෙසි යන
10: මෙසි කර දන්නවා හරි ඒ ලෝකෙ හැම ටීම් එකෙන් මෙසි තමයි ගහන්නේ
11: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ උනේ බ්‍රිතාන්‍යේ
10: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
13: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩිය අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි කොම්බැන්ක් ඩෙබිට් කාඩ්

0: ล้านนัง
1: มาละขัดตาขันเนี่ยดมังกรพิริมีขัดตีมาละดูกายมังกร
2: โอ้ลูกสัตว์ราชดานีมาพิริมีไม่ไหวแกนุสัตว์ตุ๊ดอเมมการนาวลดีมาละขัดตาขันวะ
1: เอ้ยแกนี่มังเหตันไม่ไหวขัดตาขาละเคลล์ดากันนวลปัสสิกකෙල්ල කනෝ කට්ට. ඒ වගේ එකක්ද දන්නේ වෙනවනේ නේද?
2: ඒ ඔයාලම මේ මොඩ කමඩ කරගෙන ඉන්නේ නේද? හත්තු ඔක්කොම එහෙම නේද? මුළු සත්ත්ව ලෝකෙම ඔයාගේ ගහද්ද මොඩයි කියලා ඉතින්. හා? එහෙම නෑ. හැබැයි මේ කියන සබා දහමෙන් පිරිමි මත තමයි ගොඩක් කලාට පටවලා තියෙන්නේ මේ මේටින් වලට පාර්ට්නර් කෙනෙක් කැමති කරගැනීමේ අභියෝගය තියෙන්නේ පිරිමි සත්තුන්ට. ඉතින් ගෑනු සත්තුන්ට තියෙන්නේ යස් නෝ කියන්න තමයි
1: බලාගෙන.
2: ගොඩාක් වෙලාවට හොඳට බලාගෙන ඉඳලා යස් ද නෝද කියන්න තමයි ගෑනු ළමයින්ට පවර්ලා තියෙන්නේ. දැන් ජිරාෆ්ලත් එහෙමයි. ජිරාෆ්ලගේ ජිරාෆ්ලා කෙලින්ම කියන්නේ මිනිස්සු වගේ. ජිරාෆ්ලා ගහ ගන්න වගේ ඉන්න.
1: ඇයිද ඔය will you marry කියන එක?
2: Will you marry me? Giraffe te dana ganna amaru usai dog usai bella udare edi eum will you marry me kela ahana vidiya thamai me langa inna anith pirimisa satth ekka gaha ganne ekka giraffe la gaha ganne thari amutu vidiyakata ekat oyalata puluwan onnam balanna giraffe la mating prashnetai thawa samahara inda hita territory ekenne tamange area ekak wen karala tiya gannat indala hitla giraffe la gaha ganna oy godak kalaata ජිරාෆියක් කැමති කරගන්න තමයි ගහගන්නේ. හා ගහගන්න විදිය බෙල්ලෙන් ගහන්නේ ජිරාෆ්.
1: බෙල්ලෙන්
2: ගහන්නේ. ඒ කියන්නේ බෙල්ල මෙහෙම කරකෝල අරගෙන අනිත් එකාගේ බෙල්ලට ගහනවා. ඊළඟ අනිත් එකා බෙල්ල කරකෝල අරගෙන මුගේ බෙල්ලට ගහනවා.
1: ඇයි ඉතින් ලොකුවට තියෙන්නේ බෙල්ල?
2: ලොකුවට තියෙන්නේ බෙල්ල. ලොකුවට තියෙන්නේ පැගහගන්න. ඕ වල්ගේ ගහගන්නේ නැත්තම්. බෙල්ලෙන් තමයි ගහගන්නේ. ඉතින් වඩාම ශක්තිමත් බෙල්ල තියෙන ජිරාෆ්ට තමයි ජිරාෆි
1: කැමති වෙන්නේ.
2: තව කිඹුලා. කිඹුලා කිඹුලියක් කැමති කරගන්න මාර සම්දර්ශනයක් පෙන්වන්න ඕනේ.
1: හොඳ ගොදුරක් අරගෙන එනවද දැන්?
2: නෑ.
1: එන
2: කිඹුලා වතුර යට යනවා. කිඹුලා හුස්ම ගන්න නැහැන්නේ. කිඹුලට නෑ කර්මල්. දිය යට හුස්ම ගන්න බෑ. කිඹුලා දිය යටින් පීනගෙන ආවට දියෙන් උඩට නැහය උස්සල තමයි හුස්ම ගන්නෙ. කිඹුලා දිය යට යනවා. වැඩිම වෙලාවක් දිය යට ඉන්න පුළුවන් කිඹුලට තමයි
1: කිඹුලි
2: කැමති වෙන්නේ.
1: වැඩ පෙන්නන්න ඕනේ.
2: ඔව් ඒ වැඩ පෙන්නන්න ඕනේ. ඔකේ තියෙන එකම දේ ලෝකේ අනිත් සියලු සත්තු දන්නවා. තමන් පෙන්නන්න ඕනේ වැඩ කෑල්ල මොකද්ද
1: කියලා. මොකද්ද කියලා? කොල්ල දත්.
2: අපි කොල්ලෝ විතරක් දන්නේ නැහැ. දාන්න ඕනේ වැඩ කෑල්ල මොකද්ද කියලා අපි දන්නේ
1: නැහැ. ඉස්සර මතකද අර මේ බෝධිසත්ව කතාවේ සිද්ධාර්ථ කුමාරය යශෝදරාව කැමති කරගන්න කඩු සටන් කරලා පෙන්නුවා.
2: කුමාරයටත් ශිල්ප දක්වන්න
1: උනා
2: කැමති කරගන්න. හරි අපිට තියෙන හරිම අමාරු
1: එකක්. සංකීර්ණ ප්‍රශ්නයක්.
2: සංකීර්ණ අපි දන්නේ නැහැ දාන්න ඕනේ වැඩ කෑල්ල. මේ ඇඟ හදාගෙන මෙහෙම ආවහම මේ කියන ඔයාට රැවුලයි කොණ්ඩේ තිබුණ මාරු අප්පා. ඉතින් රැවුලයි කොණ්ඩේ තෝහක්කෝ කියලා. මාර ප්‍රශ්නයක් ඒක. ඔන්න ඕකයි තත්ත්වේ. හරි අසාධාරණයි මේක. තමන්චාලියත් අපිට තමයි හැමදේම
1: අසාධාරණ. ඔයාට මම ඉන්නවානේ.
2: වායිදිනු යස් නෝ කියන්නේ වායි. අපි බෑ වැඩ දාන්න. යයි ආයි බයි රෝල් වැඩ දාන්නනෝ අපිට සතුද.
1: මං එනවා යස් නෝ කියන්න. hina වෙන්න. එහෙනම් අපි සඳදා හම්බෙමු හවස පහට.
2: මං මකලෝ.
1: මම සැන්ඩි.
0: රන්ඩන් Bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow bow b

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: හමුදාව වෙනුවෙන් පෙනී සිටින බවට ජනපතිගෙන් ප්‍රකාශයක්. චරිත්ගේ තනතුරු අත්හිටපයි. විමර්ශන පිළිබඳ මහජන ආරක්ෂක ඇමතිගෙන් අනාවරණයක්. ඩෙංගු රෝගීන් 50,000 ආසන්නයට. වෙනිසුලාවේ භූකම්පණයෙන් 589ක් මියයයි.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: රටේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාව සහ පොලිසිය ගෙන ඇති පියවර වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට එක්වමින්. එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා පිටත් යන ශ්‍රී ලංකා යුද හමුදා සහ ශ්‍රී ලංකා පොලිස් විශේෂකාර්ය බලකායේ සාමාජිකයන්ට සුභපැතුම් එක්කිරීමට එම උත්සවය පැවැත්වුණා. මෙහිදී අදහස් පළ කළ ජනාධිපතිවරයා,
2: මානව හිමිකම් සුරකින රාජ්‍යයක් අපි නිර්මාණය කළ යුතුයි. ඒ රටක වැදගත් ආරම්භයක්.
3: රටක් ඉස්සරහට යන ලෝකෙ ඉදිරිය අභිමානවත් කීර්තියක් ලබා ගන්න. හමුදාවන් ඒ ඉටු කිරීමේ සේවාව පිළිබඳව
2: ජාත්‍යන්තරවත් දේශීයවත් යම් ප්‍රමාණයකට සැක මුසු තැන් තියෙන බව වාර්තා වෙලා තිබෙනවා.
3: ඒත් මම ඔබට කියන කැමති, අපේ පහළ ඉන්න සාමාන්‍ය හමුදා සොල්දාදුවාගේ සිට හමුදාපතිවරයා දක්වා, පහළ ඉන්න පොලිස් කොස්තාපල්තුමාගේ සිට ඉහළමින පොලිස්පතිතුමා දක්වා,
2: මේ රටේ ආරක්ෂාව වෙනුවෙන්, මේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්, රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන්
3: කුමන හෝ පීවරක් කරන් තිබෙනවා නම් ඒ හැම පීවරක්ම ආරක්ෂා කරන්න
2: අපි රජයක් හැටියට වග කියනවා, බැඳී සිටිනවා.
3: අපේ රටේ සාමාන්‍යයෙන් ගත්තොත් අලුත් තරුණ පරම්පරාව විනයක් සහිත වෘත්තීන්ට අකමැති වෙන තත්ත්වයක් ඇති වී තිබෙනවා.
2: ඔවුන් වැඩියෙන් කැමති අක්‍රමවත් ජීවිතයකට, විධිමත් ජීවිතයකට අකමැති.
3: අන්න එවැනි අවස්ථාවකදී තමයි ඔබ
2: ශ්‍රී ලංකාවේ හමුදාවට විශේෂ කාර්ය බලකායට බැඳිලා විනයකට යටත් කරලා තිබෙනවා.
1: හොරණ ආසන සංවිධායක චරිත අබේසිංහගේ පක්ෂ සමාජිකත්වයේ සහ ඔහු තෙරූ සියලු තනතුරු අත්හිටවීමට සමගි ජනබලවේගයේ තීරණය කර තිබෙනවා. ඒ නදුන් වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැත්ත සම්බන්ධයෙන් අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් ඔහුට එල්ලවීම හේතුවෙන් සිද්ධිය සිදුව බව පැවසෙන 2023 වසරේ චරිත අබේසිංහ පක්ෂ සමාජිකයෙකු හෝ සංවිධායකවරයෙකු ලෙස කටයුතු කර නොමැති බවයි සමගි ජනබලවේගයේ සඳහන් කළේ. ඔවේවකට සමගි ජනබලවේගයේ කිසිදු තනතුරක් නොදරූ බවද සමගි ජනබලවේගයේ නිවේදනය කළා. අල්ලස් කොමිසම් මගින් අත්අඩංගුවටගත් චරිත අබේසිංහ, රකිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තුන්දෙනා විශේෂ ආරක්ෂාවක් යටතේ මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිනවා. බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක සඳහන් කළේ බන්ධනාගාර අධිකාරීවරයා විසින් ඔවුන්ගේ වෛද්‍ය වාර්ත අධ්‍යයනය කරමින් සිටින බවයි. බන්ධනාගාර රෝහලට ඇතුළත් වීම සඳහා සැකකරුවන් මේ දක්වා ඉල්ලීම් කර නොමැති බවද බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝදරගම ඊයේ පසුරුවේ නියෝග කළේ මෙම සැකකරුවන් ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාගේ නල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන්ට චෝදනා එල්ල වී ඇති බවයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් වරිය අධිකරණයේ හමුවේ සඳහන් කළේ. හරක්කට නැමැත්තාගේ රැඳුම් නියෝග ඉවත් කර බූස්ස බන්ධනාගාරයට නොයවා ඔහුගේ ජීවිත ආරක්ෂාව සලසා දීමට සුදුසු බන්ධනාගාරයකට ඇවි හැකි බව පවසමින් සැකකරුවන් රුපියල් කෝටි 50ක අල්ලසක් ඉල්ලා තිබුණා. පසු එම මුදල කෝටි 20ක් දක්වා අඩු කර ඇති බවයි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් වරිය සඳහන් කළේ. මෙරට මද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය සඳහා විශේෂ වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මද්‍රව්‍ය නිවාරණය සඳහා ජාතික මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ වැඩසටහනට එක්වෙමින්.
4: අපි තව අධියරකින් මේක තීව්‍ර කරලා මේ මෙහෙයුම් ජාලය ශක්තිමත් කරන්න අවශ්‍යයි. මද්‍රව්‍ය සැපයුම අඩාල කරන්න මද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැඳ කොටු කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍යතාවය ඇතුළු තමා එක වඩා ශක්තිමත් කරන්න, කාර්යක්ෂම කරන්න, වේගවත් කරන්න තමා ජාතික මෙහෙයුම් කාර්යාලය ස්ථාපිත කරන ලැබ. මෙතැන් සිට ජාතික මෙහෙයුම් කාර්යාලය ප්‍රණුබද්ධව 18:18 කෙටි අංකය මේ මධ්‍යස්ථානයේ සිට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මාධ්‍ය මධ්‍යස්ථානයකුත් මේ ස්ථානයේ ස්ථානගත වෙනවා. ඒ අනුව මේකට සම්බන්ධ ආයතන රාශියක් තියෙනවා. ඒ සියලු දෙනා ඒ සියලු ආයතනවල මාධ්‍ය සම්බන්ධ නිලධාරීන් මේකට සම්බන්ධීකරණය සිද්ධ කරනවා. මහ ජනතාවටත් ඉඩකඩ සැලසෙනවා මේ කාර්යාලයට පැමිණලා. තව විශ්වාසවන්තව මේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව තොරතුරු දෙන්න.
1: මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට බැදිහත් වූ දේශපාලන බලපෑම මේ වන විට බොහෝ දුරට අවසන් වී ඇති බවයි පොලිස්පති ප්‍රියන්ත වේරසූරිය මහතා අවස්ථාවට එක්වමින් ප්‍රකාශ කළේ.
5: පොලිසිය ක්‍රියා කරනකොට අපිට තියුණේ දේශපාලන සම්බන්ධය කොහොමද නවත්ව ගන්න කියලා. හිතන්නේ අපිට අද මේ බාධාව නැහැ. දේශපාලන සම්බන්ධයක් තියෙන මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් නැහැ ලංකාවේ. ඒක ලොකු දැනට තියෙන දේශපාලන අධිකාරී බලය තියෙන දේශපාලනේ අධිකාරියත් එක්ක දේශපාලන සම්බන්ධයත් එක්ක මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ නැහැ. ඒ සම්බන්ධ වුණත් යම් සම්බන්ධයක් නංගේ සම්බන්ධතාවලටත් බාධාවක් නැහැ මේ වැටලීම් කරන්න. ඉතින් මේ වන විට පොලිසිය හඳුනාගෙන තියෙනවා මේක මේ මද්‍රව්‍ය ව්‍යසනය මද්‍රව්‍ය අල්ලලා අධිකරණයට ගෙනල්ලා නඩුව අහලා වැරදිකාරයව දඬුවම් දීමෙන් පමණක් නෙවෙයි විනාශ කරන්න පුළුවන් නැත්නම් අඩු කරන්න පුළුවන්.
1: මදුරුවන් බෝවන පරිශ්‍ර පරීක්ෂාව අඛණ්ඩව සිදුවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා. ඒ වැඩබලන සභාපති උපුල් රෝහණ පැවසුවේ මදුරන් බෝවන පරිශ්‍ර පිළිබඳව අවධානයෙන් පසුවීම ජනතාව සතු වගකීමක් වන බවයි.
6: දැනට දිවයිනේ පැතිර යන ඩෙංගු අධිවසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය, රජයේ පළාත් පාලන අමාත්‍යාංශය සහ අනිකුත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ඒකාබද්ධව විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් පහුගිය දින කීපෙම ක්‍රියාත්මක කරන ලැබ. මේ වැඩසටහනේදී අපි නිවාස පරිශ්‍ර පෞද්ගලික හා රාජ්‍ය ආයතන ආගමික ස්ථාන වැනි සියලුම ස්ථාන පරීක්ෂා කිරීමට ලක් කර
1: ජුනි මාසයේ ගත වූ දින 25ක කාලය තුළ පමණක් මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 15,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජුනි පළමුවනදා සිට 25 වනදා දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 15,218. ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 49,059ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. මේ අතර ඩෙංගු මදුරු බෝවීම පාලනය සඳහා කඩිනම් වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික බෝවන රෝග විද්‍යායතනය ඩෙංගු රෝගීන් කළමනාකරණය පිළිබඳව පුහුණු හා පර්යේෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයේ ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කිරීමේ උත්සවයට එක්වමින්.
7: අපිට පුළුවන්කම ලැබුණා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානයක් ඩෙංගු රෝගය සම්බන්ධයෙන් ඇති කරන්නට ජාතික බෝනෝන රෝගාවිද්‍යායතනයේ ඉතින් ඒකේ අත ඒ නිර උත්සවය තමයි පැවතුනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ හරහා ඩෙංගු රෝගය පාලනය කිරීම සම්බන්ධයෙන් අපි රටේ තිබෙන උසස් දැනුම මේ කලාපයේ සහ ලෝක අනිත් රටවල් එක්ක බෙදා හදා ගන්නට. ඉතින් මේ වෙලාවේදී අපි ආකාරයක ඩෙංගු රෝගී ව්‍යාප්තිය මොන දිලා තිබෙන්නේ ජුනි 25 දක්වා ගත වෙච්ච කාලය තුළ ඩෙංගු රෝගීන් 50,000
1: ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව ඉදිරියේදීම සහනය ජනතාවට ලබා දීමට බලාපොරොත්තු වන බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ජයන්ත ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති සාකච්ඡාවකට එක්වමින්.
8: දැන් ඒ වැඩි වෙච්ච මිල 125 පල්ලයට ඇවිල්ලා තියෙනවා බොරතෙල් වලට ඩොලර් 70 කලාපයට රිෆයින් කරපුවා 280ට වගේ ගියා 125 තියෙතිවිච් එක නැවතත් දැන් 140ට වගේ පල්ලයට ඇවිල්ලා තියෙනවා. අවසාන වශයෙන් ගත්තාම යුදමේ තත්වයට කලින් තිබිච්ච මිලටම ඇවිල්ලා නැහැ. නමුත් ඒ ආසන්නට ඉමින් තියෙනවා. එහි වාසියක් අපිට ලබා දෙන්න පුළුවන් වෙන්නේ ඒ මිල ගණන් 90 පිරිවැය ආවරණය වෙන තෙල් ලැබෙනවත් එක්කම. දැන් අපි ලබා ගන්න තෙල් විශේෂයෙන්ම ඊළඟ මාස දෙකේ විතර ලැබෙන්න තියෙන්නේ මේ පසුගිය මාසයේදී අනුම් කරපු තෙල්. ඉතින් ඒ අනුව මේ උපරිම වශයෙන් ඒ බර දරා ගන්න බැරි නිසා මහජනතාවට ඒ රුපියල් බිලියන 100 පැකේජය ඇතුලේ බිලියන 57ක්ම මේ සඳහා වෙන් කරලා ඒ සාන ආධාරයේ දුන්න මේ ජූනි මාසයේ අවසාන වෙනවා. නමුත් පවතින තත්ත්වය අධ්‍යයනය කරලා මේ මිල ගැලපීම සිදු කරනකන් තවත් සාන ආධාරයක් දෙන්න පුළුවන්ද දිය යුතුද කියන කාරණේ අපි ප්‍රතිපත්තියේ තීන්දුවක් කරන් දැනුම් දෙනවා.
1: අමෙරිකා ඩොලර එක විකුණුම් වටිනාකම රුපියල් 341ක් බවට පත්ව තිබෙනවා. ඒ ගැණුම් වටිනාකම දැක්වෙන්නේ රුපියල් 332ක් ලෙසයි. හෙට සිට ලබන 29 වනදා දක්වා වහල මත සවිකර ඇති කිලෝවොට් 300ට වැඩි සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය MIM අර්කම් දැනුම් දී සිටිනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්.
9: දැනට රූෆ්ටොප් තියෙන පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමකුත් කරන්න තියෙනවා. එළඹෙන පොසොන් දවස එනවා. ඒ දවස් 27 ඉඳන් 29 දක්වා විශේෂයෙන් අපි දැනට සැලසුම් කරලා තියෙන්නේ 300 කිලෝවොට් වලට වඩා වැඩියෙන් රූෆ්ටොප් තියෙන අයට ඒ දවස් තුනේ තමන්ගේ සිස්ටම් එක ඕෆ් කරගන්න කියලා අපි කාරුණික ඉල්ලීමක් කරනවා. මොකද අපේ සිස්ටම් එක කැලැප්ස් නොවෙන්න. එතකොට අපිට පුළුවන් වෙනවා අපේ සිස්ටම් එක පහුගිය වෙසක් වල වෙච්ච සිද්ධිය වෙන්නේ නැති වෙන්න අපිට වැඩේ කරගෙන යන්න.
1: විද්‍යුත් වාහන ආරෝපණ පහසුකම් ඉහළ නැන්වීම සඳහාද පියවර ගනිමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. පාරිභෝගිකයන්ගේ විදුලිය කප්පාදු කිරීම සඳහා සමාගමට බලයක් ලබා දී ඇත්දැයි පිළිබඳ ප්‍රශ්න කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා විසින්.
10: එතකොට මෝඩම් සයි කරාම අපිට පුළුවන්ද පාරිභෝගිකයගේ විදුලිය NSO-ට විසන්ධි කරන්න බලයක් තියනවද?
9: මේක හැමදාම කරන විදුලි විසන්ධි කිරීමක් නෙමෙයි. මාඩු දවස් තියෙනවා අපේ සිස්ටම් එකට අවශ්‍ය ප්‍රමාණයට වඩා විදුලිය එන දවස්. ඒ දවස්වල සිස්ටම් එක කන්ට්‍රෝල් කිරීම සඳහා පමණයි.
10: ඔබතුමාට පුළුවන්ද තීරණය කරන්න කාගෙද කපන්නේ කියලා? ඒකේ ප්‍රයොරිටි කොහොමද ඇඩ්ජස් කරන්නේ?
9: ඒට විදියට ඉන්නේ මහජන උපයෝගිතා කොමිසම. ඒගොල්ලන්ගේ ගැසට් එකක තියෙන ප්‍රතිපාදන අනුව තමයි අපි කරන්නේ.
11: කතාව කරගෙන යනකොට දිගින් දිගට
1: කිසිදු පියවරක් ගැන නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර සඳහන් කළේ.
10: මේ ඇමතිවරු එක්කෙනෙක්ව ෆෝන් ආන්ස කරන්න. ජනාධිපතිතුමා ආන්ස කරන්නෙම නැහැ. ඉස්සර ඉතින් මාත් එක පැයක් එකක් දෙකක් කතා කරන රැට ලාල්කාන්ත පැතුමා දැන් ඒ කතා නැහැ. රා වේලාද මම දන්නේ නැහැ. ඒක වෙනම කාරණයක්. නමුත් ආන්ස කරන්න ඕනේ. ඊයේ වුණ වැඩි දැන් ඕක කරලා ඇවිල්ලා තමයි ජනාධිපතිතුමා ෆුල් චූන් එකේ මෙතන ඇවිල්ලා කෑ ගැව්වා. අකුමාර ජයකොඩි මහත්තයාට. අදි චෝදනා ගොඩ කළා තියෙන. මං අහන්න කැමතියි දැන් ජනාධිපතිතුමා ඊය ආනවා. ඔයාලා මුකුත් කරේ නැද්ද? නා විනය ක්‍රියාවක් අරගත්ත නැද්ද? මං අහන්න කැමතියි අනිත් පැත්තට කියලා බලන්න. අර පැත්තට හැරලා මං පැත්ත බලනවා නම් කුමාර ජයකොඩි මහත්තයා ඉන්නවා. විනය ක්‍රියාමාර්ග තියා මොකක්වත් කළ නැහැ. ආනන්ද විජේපාලට කිසිම ක්‍රියාමාර්ගයක්
1: ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි ප්‍රතිචාර දැක්වීමත් සමග පාර්ලිමේන්තු ඇති වුණු උණුසුම් තත්ත්වයක්.
12: ඔහොම කතා කරන්න බෑනේ. කොහෙද ගල්ලංගරුව එකට මට අධිචෝදනා බාර දීලා. මේ නොදන්න දේවල් නොකිය ඉන්න කටවාචාලකම තිබුණාට මෙතන මේ කියවන්න එපා. අභියෝග කරන බොරු කියන්නේ නැව මෙතන. මොකක් කියාගෙන හිටගෙන දාය මෙතන.
10: වෙලාව අපි දෙන්නේ. ඒක අපි වෙලාව අපි තීරණය කරන්නේ. ඔබතුමා කොහොමද ඒක තීරණය කරන්නේ?
13: වෙලාව දෙන්න ඕනි
10: පස්සේ. ඔව් දුන්නේද?
13: නායකතුමා.
10: දුන්නේ ඒක තමයි කියන්නේ. මොහොර සංස්ථාව කර මොහොරකම්. ඒ ආයත මොකද තමුන් හන්සල කරලා තියෙන කියලා මට කියන්නේ. ඉන්න ඉන්න කලබල වෙන්න එපා.
1: මේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර.
10: කවුද අවයක කොල්ලාන්ත කරන්න කවුද ඔයා? කියන කතා බලන්නකො ඉතින්. මේ වගේ මෝඩ කතා කියන මිනිස්සුකට අපිට පොඩි විනෝදයක් ගන්න සමහර වෙලාවට ආන්සර් කරන්න පුළුවන්. අගෙම ඉතින් සෙන්කෝලේ උස්සන්න කියනල්ලු. සෙන්කෝලේ උස්සන්න ඔයගොල්ලෝ ගියා. බැරි වුණා.
1: අත්තිටු සිරදඬුවමන් නියමුවන් ආණ්ඩුව නියෝජනය කරන බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළේ.
14: ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුව තුල ශිෂ්ට වෙන හැටි ගැන කිව්වා. එතුමාම කලින් කියලා තියෙනවා අපි කාලා බලලා නෙමෙයි දේශපාලනය කරන්න මිනිස්සු තෝරගන්න කියලා. ගරු සභාපතිතුමනි අපේ පක්ෂය ඇතුලේ වැරදි කෙනෙක් ඉන්නවා නම් ඒ අයට අපි දඬුවම් කරනවා. හැබැයි මේ සභාව තුල කී දෙනෙක් මෙතනට මගේ අස්මානේ ඉන්නවද? අත්තිටු සිරදඬුවම් තියන අය මේ ඉස්සරහා පේලිවල දැන් ඉන්නවා. 1 2 3 4
1: චෝදනා සහිත පුද්ගලින් සෙසු පාර්ශව වෙත චෝදනා එල්ල කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ.
10: තවත් රෙඩ් නෝටිස් දුන්නු 232ක් ඉන්නවා. ඒ 232 අතරින් 96ක් සංවිධාන අපරාධකරුවන්. මේ 96 අතරින් 37ක් මේ වෙනකොට විවිධ රටවල ඉන්නවා උන් හඳුනාගෙන තියෙනවා. විශේෂයෙන් UAE වල 19ක්, ඉන්දියාවල 11ක්, මැලේසියාවල 1ක්, UK වල 1ක්, ෆ්‍රාන්ස්වල 1ක්, කැනඩාවල 1ක්, රුසියාවල 1ක්, ඉතාලි 1ක්, සෞදි අරාබි 1ක්. මාට විරුද්ධ විනය පරීක්ෂණ නැද්ද කියලා අහනවා. මට විනය පරීක්ෂණ තියන්න මම කරලා තියෙන වරදක් නැහැ. හැබැයි ඔහු පෞගිය දවසක මෙතන කියවුණා ජනාධිපති අරමුදලේ මුදල් අරගත්තා. ඒ සම්නම් විමර්ශනයක් යනවා. ඒ විමර්ශනයට ඔහු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා හොරට හදපු බිල්. තමන්ට වැය වෙන අය කියලා වියදමක් දරුවයි කියලා ඒ ගත්ත මුදලට වඩා වැඩි වියදමක් තමා දරුවයි කියලා හොර බිල් ඉදිරිපත් කරන අය අනිත් අය ගැන කතා කරන මෙතන ඇවිල්ලා. සමහර අය හිතාගෙන ඉන්නවා තමන්ගේ විමර්ශන අවසන් කියලා. එහෙම නැහැ. අර යහපාලන ආණ්ඩු කාලේ ගත්ත වාණිජ ණය හරහා ඇමරිකානු ඩොලර් බිලියන 12.5 හේතු වුණා මේ බංකොලොත් භාවයට යම් ප්‍රමාණයකට.
0: විදෙස් සියත. ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
1: වෙනිසියුලාවේ හටගත් භූකම්පනවලින් මියගිය ගණන 589ක් දක්වා හෙළකොස් තිබෙනවා. තුවාල ලැබූ ගණන 4000කට අධිකයි. කඩාවැටී ඇති ගොඩනැගිලිවල සුන්බුන්වලට යට වූ බොහෝ දෙනෙකු තවදුරටත් අතුරුදන්. භූකම්පනයේ නිවාස කඩාවැටීම හේතුවෙන් කරක්කස අගනුවර පදිංචිකරුවන් රැසක් අවතැන්ව සිටිනවා. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ඒජන්සිය වන යුනිසෙෆ් සංවිධානය පවසන්නේ භූකම්පනයෙන් වෙනිසියුලාවේ දරුවන් දහස් ගණනක් අවදානමට ලක්ව ඇති බවයි. එම දරුවන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛතාවය දිය යුතු බවයි යුනිසෙෆ් ප්‍රධානී කැතරින් රසල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. යලි සිරස්තල හමුදා වෙනුවෙන් පෙනී සිටින බවට ජනපදගෙන් ප්‍රකාශයක්. චරිත්ගේ තනතුරු අත්හිටවයි. විමර්ශන පිළිබඳ මහජන ආරක්ෂක ඇමතිගෙන් අනාවරණයක්. ඩෙංගු රෝගීන් 50,000ට ආසන්නයි. වෙනිසියුලාවේ භූකම්පණයෙන් 589ක් මියයි. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. ලංකාවේ ෆේමස් ඇක්ට්‍රස් කෙනෙක් වෙන උපේක්ෂා ස්වර්ණමාලි අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
1: Happy birthday උපේක්ෂා.
2: Thank you Shilpita.
3: Happy birthday. Happy birthday. Happy birthday to you.
0: බර්ත්ඩේ එකකට ලැබුණු වටිනම තෑග්ග මොකද්ද?
2: දේවල් ඇත්තටම අමතක වෙලා තියෙනවා. මගේ ඇත්තටම මගේ දුවත් එක්ක ජීවිතේ ගතගෙන ගස් නෙමාලයක් හම්බ වෙනවා. ඒ දවස්වල හිටපු සම්මතයෙන් මේක විශේෂයි. තින්
1: අද ගෙදර ආත් එක්කද සෙලිබ්‍රේට් කරන්නේ?
2: මගේ දුව දැන් කේරෙන වයසක නිසා පළවෙනි වතාවට එයා මට තෑග්ගක් කැන්සල් කරලා තිබුණා. එයාගේ තාත්තගේ උදව්වත් අරගෙන මොද්දක් ඇත්තටම දැසේ කාඩ් එකක් හදලා තියෙනවා. තාත්තට පොඩ වද දීලා අද හවස මට මොන හරි දෙන්න දෙයක් උත් ලෑස්ති කරලා තියෙනවා. මම තාම දන්නේ නැහැ.
0: මේකේ ෆීල්ඩ් එකෙන් ඈත් වෙලා දින්නේ.
2: වර්තමානයේ මගේ තෙලනාටි මුකුත් විකාශනය වෙන්නේ නැහැ. හැබැයි ඉදිරියේදී වන්ට පොන ෆැමිලින් කරම්බෝකින් තෙලනාටි විකාශනය වෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. පුබුදු චතුරංගේ කුණා චිත්‍රපටය සහ අලුත් අධ්‍යක්ෂකවරයෙක්ගේ සූර්යදේව් කියන චිත්‍රපටය රිලීස් වෙන තියෙනවා. කලින් තරම් ගොඩක් හොඳ නිර්මාණවලට ආරාධනා ලැබෙන ප්‍රමාණය හරි අඩුයි.
0: Talk of the town. සුන්ට ටික ටික අමතක වෙලා යන ඉන්දියානු ජන නර්තනයන් ගැන ලෝකෙටම කියන ඊටා මූවී එක ළඟදි රිලීස් වෙනවා.
1: විටාබයි නාරායන් ගෞකර් කියන මහාරාෂ්ට්‍රවල හිටපු ලෙජෙන්ඩරි ෆෝක් ඩාන්ස කෙනෙක්ගේ ලයිෆ් ස්ටෝරි එක තමයි මේ මූවී එකේ තියෙන්නේ.
0: ට්‍රෙඩිෂනල් ලවුනි ඩාන්ස කෙනෙක්ගේ ලුක් එකකින් ශ්‍රද්ධා කපූර් තමයි ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එක කරන්නේ. රන්දීප් හුඩා සපෝර්ටින් කැරක්ටර් එකක් කරනවා.
1: මේ ෆිල්ම් එකේ ටීසර් එක ඔන්ලයින් රිලීස් කරන්නත් කලින් ඉඳන් කොක්ටේල් 2 වගේ මූවිස් තියෙන තියටර්ස් වලත් රිලීස් කරලා තිබුණා.
0: Talk of the Town.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ඩෙංගු රෝගේ හැදුනහම ඔබ නොකළ යුතු දේවල් මොනවද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
2: ඔබට ඩෙංගු රෝගේ යම්කිසි අවස්ථාවකදී හැදුනොත් ඔබ කිසිවිටකත් නොකළ යුතු දේවල් කීපයක් තියෙනවා. එයින් මූලික තැනක් ගන්නවා ඇඟ වෙහෙසා කරන වැඩකටයුතුලින් සම්පූර්ණයෙන්ම ඈත් වී සිටීම. උදාහරණයක් විදිහට ව්‍යායාම කිරීම, ක්‍රීඩා කිරීම සහ සාමාන්‍ය රාජකාරී කටයුතුවලුත් පුළුවන් තරම් ඈත් වෙලා නිවසට විවේක ගැනීම කළ යුතුයි. අවශ්‍ය වූ විට වෛද්‍ය උපදෙස් මත රෝහල් ගත විය යුතුයි. අධික උණගතිය, දැඩි හිසේ වේදනාව, ඇඟපත වේදනාව ඉක්මනින් අඩු කරගන්න කියලා පැරසිටමොල් වෙනුවට හෝ පැරසිටමොල් ඖෂධයට අමතරව වෙනත් ඖෂධ වර්ග ලබා ගැනීම කල්පනාකාරීව සිදු කළ යුතුයි. ඇස්පිරින් කාණ්ඩයට අයිති වන ඉබ්‍යුප්‍රොෆන්, ඩයික්ලොපෙනික් සෝඩියම් වැනි ඖෂධ කිසි විටකත් ඔබ ලබා ගන්න හොඳ නැහැ. ඊට අමතරව ස්ටීරොයිඩ් කාණ්ඩයට අයිති වන ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සමෙතසෝන් වැනි බෙහෙත් වර්ගත් ලබා ගන්න එපා. ඔබට තියෙන උණරෝගය හරියටම ඩෙංගු නෙමෙයි කියලා අඳුන ගන්නකම්ම මේ දේවල් කරන්න එපා. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
0: ඔබ නොදන්න මෙඩිසින්. මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: Gentlemen, welcome to Bangkok, Thailand.
5: Hi, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. වීසා, ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
6: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192 0.7127 777.
7: අරිගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555
10: අමතරින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
11: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්නෙන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවර.
12: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, Fridge, Washing Machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න ගෙවන්න දිනන්න.
13: අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රජරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යා කරමින්
14: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතුල්පව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියද දම්රස දහර පෝදා වැඩසටහන් මාලාව
13: උතුම් පොසොන් පොහෝ දින උදෑසන 6 සිට සජීවව සියත ටීවී තුලින්.
15: සියත දිවයින පුරා

0: 98.2 98.4
1: පන්නේවාගේ කමුකොකේ
2: ඕ ප්‍රේක්
1: නෑවාගේ
2: පතිමුරේ
1: සුන්ස් ෆයිනේ මචං.

0: සභාවෙන් අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන්පත් දිවිතයක් කියන්න. අඹසෙවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
1: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
2: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047 WhatsApp කරන්න.
3: මිහින් තලාවයි තහම් පලාවයි ශාන්ච පුටු පුටු හාසනයි.
1: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.
0: මල් පිපි දේවා තුලනේ මල් පිපි දේවා.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
4: අපරාධකරුවන් නිසි පරිදි නීති හමුවට පැමිණීම තමයි අපේ රාජ්‍ය වගකීම. අඩුමතරම් පක්ෂවල විනය පරීක්ෂණ කරා කියනවා දන්නේ. එයි මේ.
5: අනිවාර්යයෙන්ම විනය පරීක්ෂණ පවත්වනවා. අපේ පක්ෂයේ වැරදිකරුවන්ට අවස්ථාවක් දෙයක් නැහැ.
1: ඊට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
6: හොරුන් ආරක්ෂා කරන්නෙත් නෑ, හොරුන් වෙනුවෙන් හිටගන්නෙත් නෑ.
7: බැයිද පුළුවන් කියලා උසාවියේ බලමුකෝ දාන්න ඕ නඩු.
8: නඩු ටික එනකොට කට්ටිය කලබල වෙනවා. මෙතෙන් ඇවිල්ලා මොන මොන හරි කියනවා.
1: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
10: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
11: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0.71 492 492 0.71 132 77.
12: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
13: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
14: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
15: අයියා, මට ඇපල් මලක් දෙන්න.
16: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
15: අයියා, මට මල් ගොඩාක් දීලා.
16: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
15: හච් 15 පිස්සුවක්ම තමයි.
10: මේ බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න. 0.115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.

0: Nada su duko tigena e Disney.
1: Danin Anna. Satya dawasul hawas dekata.
2: Siyata hot and spicy with Sudu Kochi.
1: Goda kadare.
3: Amme. මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි. අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල්
10: අවුට් 98.2 98.4 සියත.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ ප්‍රේක්
1: නැවගේ
3: පතිමුරේ
4: සුන් ස්්‍රයින මචන්
3: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයින පුරා

0: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම කි.
3: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස් දෙක නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
4: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුමවි.
5: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0716-666-222 Prime Residences.
0: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලට වකි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
12: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
13: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විති.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන්

0: දැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: Co-Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Co-Bank Debit Cards ගෙවන්න කෙවන්න දිනන්න
4: LOLC Finance හරියන්න හරිම තැන
5: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
6: දොරකුළු වැරෙන මතක සේප්පෝ
7: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නැහැ.
6: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
8: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ගැවිලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
6: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න
9: මේ දෙකක් දාගෙන එන්නද ඇයි කන් දෙක පුරවල කන්නද සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
10: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
11: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
9: නෑනේ අරේ වා
12: සින්දු සියත
11: ගියක් සැපයි දවලේ
13: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතයත් රෙකෝඩ් කරලා බිඳුවයි 75 555 6 47 වට්ස්ඇප් කරන්න.

0: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සියතෙදාවෝ.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: මේ ජීවිතේ ගේම් එකක් බං.
4: එපා එපා මට විදි තියන්න එපා.
3: කොහෙන් බේරුණත් කර්මෙන් බේරෙන්න බෑ මහත්තයෝ.
5: ඇත්ත කියනවා කවුද මට නම කියනවා.
4: අනේ මට විදි තියන්න එපා. මං කියන්න රොබීජේ මේ පාර සියත T20 එන්නේ. රොබීජේ
6: අහසට කොළවෙන් නගින්නේම එක තුමාරයයි.
1: සියත T20 සමගින් හෙට උදේ 10ට රොබීජේ
7: සියත 2020.
8: අනේ ගියේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
10: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV නිල විකාශක.
12: Shop and win within රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න.
13: කගේස් CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
14: පරම්පරා ගානා කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 7332000 NIBM The City University The Place to Be.
17: CB Bank-ේ නුඹේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
18: අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රජරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යා කරමින්
19: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතල්පව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියත ධම්රස දහර පෝදා වැඩසටහන් මාලාව
18: උතුම් පොසොන් පොහෝ දින උදැසන 6 සිට සජීවව සියත TV තුලින්
20: 98.2 98.4
21: පන්නේවගේ කමුකොකේ
22: ඕප්‍රේක් නෑවගේ
23: පතිමුරේ
24: ෆ්‍රයිඩේ මචං
23: අද විතරයි සිකුරාදා
20: සියත දෙවයින පුරා

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිසරවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: සභාවෙන් අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන්පත් දිවියට කියන්න. අඹසවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
0: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
3: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047ට WhatsApp කරන්න.
2: මිහින් තලාවයි තහම් පලාවයි ශාන්ත පුටු පුටු හාස්නයි.
0: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.

0: සහ ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: පවුලක සහ තමන්ගේ දේශපාලන කඳුරක බලය වෙනුවෙන් කළද අපරාධ. තාජුන් දිගේ ඝාතනයත් එහෙමයි, පාස්කු ප්‍රහාරයත් එහෙමයි. සිරසට ගිනි තියෙනවා, ඉරිදින කාර්යාලයට ගිනි තියෙනවා, සියතර බෝම්බ ගහනවා. මේ ඉතිහාසයක් තියෙනවා. මේ ඔක්කොම පිටුපස ඉතා කුඩා රාජ්‍ය යාන්ත්‍රික මෙහෙයුම් කරුන් හිටියා. රටේ සුදුවැන් බියක් තිබුණ නැද්ද මම අහනවා? සාමාන්‍ය සිවිල් ගැටුම් නෙමෙයි, රාජ්‍ය ආරක්ෂා සහ ජනතාවගේ ආරක්ෂා සහ රටේ පැවැත්ම වෙනුවෙන් ආරක්ෂා කළ යුතු කණ්ඩායම්. ඉතා කුඩා කණ්ඩායම තමන්ගේ දේශපාලන උවමනාව වෙනුවෙන් යොදවලා මේ මිලේච්ඡ ඝාතන මිලේච්ඡ අපරාධයෙන් කරලා තියෙනවා. අපි අනිවාර්යෙන් මේ මිලේච්ඡ ඝාතන සහ මිලේච්ඡ අපරාධ වලට රේව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටින ආණ්ඩුවක් මේක.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 112 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9.1 වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
8: 98.2 98.4
9: පන්නේවගේ කමුකොකේ
10: බ්‍රේක්
9: නෑවගේ
10: පතිමු රේස්
11: ෆ්‍රයිඩේ මචං
12: අද විතරයි සිකුරාදා
13: සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: ස්පයින මචං
4: අද විතරයි සිකුරාදා
0: සියත දිවයින පුරා

0: ජපන් වින් වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර අතයක් දිනා ගන්න අදම කාගිල්ස් පුදසිටි එන්න. කාගිල්ස්
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 8 32 2000 NIBM The City University The place to be.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උර හිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න.
5: 98.2 98.4 සියත

0: තිනවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනාවෝ.
2: සියත පත්තරේ විදහසා උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
4: මේ ජීවිතේ ගේම් එකක් බං.
5: එපා එපා මට වෙඩි තියන්න එපා.
4: කොහෙන් බේරුණත් කර්මෙන් බේරෙන්න බෑ මහත්තයෝ.
6: ඇත්ත කියනවා. කවුද මට නම කියනවා?
5: අල්ලේ මට වෙඩි තියන්න එපා. මං කියන්න රොබීජේ. මේ පාර සියත T20 එන්නේ රොබීජේ.
7: අහසට පොළවෙන් නගින්නේම එකතුමාරයයි.
2: සියත T20 සමගින් හෙට උදේ 10ට රොබීජේ. සියත 2020.
8: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
10: ඔයා මොනවද දන්නේ ෆුට්බෝල් ගැන? දන්නවද
11: ෆුට්බෝල් ගහන්නේ
12: කකුලේ?
11: හරිනේ, ඒකට බෝලයක් ඕනේ.
10: ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ.
11: මම දන්නවා මෙසී යන.
10: මෙසී ගැන දන්නවා? අර ලෝකේ හැම ටීම් එකෙන් මෙසී තමයි ගහන්නේ.
11: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ උනේ බ්‍රිතාන්‍යේ.
10: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
1: අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රජරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යාකරමින්
13: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතුල්පව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියත ධම්රස දහර පෝදා වැඩසටහන් මාලාව
1: උතුම් පොසොන් පොහෝ දින උදැසන 6 සිට සජීවව සියත ටීවී තුලින්.
14: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
15: සියත
14: දිවයින පුරා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: හෝ ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන්ස්්‍රයින මචන්
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයිනපුරා
4: දැන් වෙලාව රෑ 9යි.

0: හයි මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න Global University Partners 0.718 492 492 3277

0: නද සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochi
1: ගොඩක් කදරේ
3: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
4: පුරවැසියන්ගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතීන් පිළිබඳ කරන් තියෙන අරගලයේ පාලකයා ප්‍රශ්න කරන්න තියෙන අයිතිය ඉහළින්ම පිළිගන්න ආණ්ඩුවක් මේක. ජනාධිපතිවරයා ලෙස මට ජනතාව ඡන්දය දීලා තිනවනවා. මාව ප්‍රශ්න කරන්න අයිතියක් අපේ රටේ ජනතාවට තියෙනවා. අපේ ආණ්ඩුව ජනතාව ඡන්දය දීලා තිනවනවා. ජනතාවට ඒ ආණ්ඩුව ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. තමන්ගේ අයිතීන් කප්පාදු වෙනවනම් ඒ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා සටන් කරන්න අයිතියක් තියෙනවා. තමන් පිළිබඳව තමන්ගේ ශේෂ්ත්‍ර පිළිබඳ ගැටළු මත විතිබෙනවනම් ඒ ගැටළු විසඳීම සඳහා ආණ්ඩුවට ඇරෙ විවේචන කතා කරන්න අයිතියක් තියෙනවා. තම ප්‍රජාතන්ත්‍රවාදය
3: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
5: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්න වලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනා පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
9: සියත පොකට් මනි අනුග්‍රහය
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- stable outlook
11: ලොකේ කොනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන ලිසන් සියතම
12: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
13: සියත
12: සිකුරාද සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකුකේ
2: ඕ
1: ප්‍රේක් නැවගේ
2: පතිමුරේ
3: සුන් ස්පයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

0: ගේම් එකක් බං.
1: එපා එපා, මට විදි තියන්න එපා.
0: කොහෙන් බේරුණත් කර්මෙන් බේරෙන්න බෑ මහත්තයෝ. ඇත්ත කියනවා. කවුද? මට නම කියනවා.
1: අනේ මට විදි තියන්න එපා. මං කියන්න. රොබීජේ. මේ පාර සියත T20 දෙන්නේ. රොබීජේ.
2: අහසට පොළවෙන් නගින්නේම එක තුමාරයයි.
3: සියත T20 සමගින් හෙට උදේ 10ට රොබීජේ.
4: සියත 2020.
5: අරි ගියේ හරිම තැනට ගිහින්ද. LOLC එකෙන්නේ ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: hina wenna menna welawa.
7: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
8: කඳුළු විලයි
4: ඔපෙරා හවුස් එකේ. ඔව්. නටබතන්න සුපිරි රේඩියෝ ඩබල් අටක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
9: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
13: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus. සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
14: සුබ දවසක්.
15: අලුත් වෙලා.
14: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
16: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
17: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
18: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
19: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
8: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
7: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගකින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගකින් එකට
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳව ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
4: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න
5: දොරකුළු වැරෙන මතක සේප්පෝ
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
5: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
7: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ගවිලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
5: සිට බ්‍රහස්පතින්දා දක්වා

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතයත රෙකෝඩ් කරලා බිඳුවයි 75 555 6 47ට වට්ස්ඇප් කරන්න.

0: තියෙනවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනාවෝ.
2: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: ඔයා මොනා දන්නේ ෆුට්බෝල් කර දන්නවද?
5: ෆුට්බෝල් ගහන්නේ කකුලේ. හරිනේ. ඒකට බෝලයක් ඕනේ.
4: ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ.
5: මම දන්නවා මෙසි යන.
4: මෙසි කරදද? අදේ ලෝකෙ හැම ටීම් එකෙන් මෙසි තමයි ගහන්නේ.
5: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ උනේ බ්‍රිතාන්‍යේ.
4: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
4: හෙට උදේ 8ට.
7: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
8: අනේ සර්, පස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තානම් කියලා.
7: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
8: මේක නම් ඉතින් මේ පොස්ටර් එක හපු ගමන් වැහිල යනවනේ සර්.
7: ඈ?
9: ජින්තු පිටියේ මොවෙනෝ, ජින්තු පිටියේ මොවෙනෝ.
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
1: දැන්ම තරවගේ 9යි 10යි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
10: සියත පොකට් මනි.
1: අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රජරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යා කරමින්
11: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතුල්පව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියද දම්රස දහර පෝදා වැඩසටහන් මාලාව
1: උතුම් පොසොන් පොහෝ දින උදෑසන 6 සිට සජීවව සියත ටීවී තුලින්.
12: සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ
2: කමුකොකේ
1: ඕ ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆයින මචං
2: අද විතරයි සිකුරාදා
0: සියතා දිවයින පුරා

0: සභාවෙන් අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන්පත් දිවියට කියන්න. අඹසවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
1: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
2: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047ට WhatsApp කරන්න.
3: මිහිඳු තලාවයි තහම් තලාවයි ශාන්ත පුටු පුටු හාසනයි.
1: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: ඩෙංගු මාරාන්තිකයි තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත
1: සිකුරාද සියත දිවයින පුරා

0: එකයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කමුකොකේ හෝ ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ සුන්ස් ෆ්‍රයිඩේ මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දිවයින පුරා

0: මේ දෙකක් දාගෙන ඉන්නද?
1: ඇයි කන් දෙක පුරවල කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
2: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
0: නෑනේ අරේ වා සින්දු සියත.
2: ගියත් සැපයි දවලේ.
3: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.
4: අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ.
4: දිලකවර්ධන ටෙක්ස්ටයිල් 98.2 98.4
2: පන්නේ වගේ කමුකොකේ
5: ප්‍රේක්
2: නේ වගේ
5: පති මුරේ
2: ස්පයිඩර් මචං අද විතරයි සිකුරාදා
4: සියත දෙවයින පුරා
5: අපි තාස

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගීතයත් රෙකෝඩ් කරලා බිඳුවයි 75 555 6747 වට්ස්ඇප් කරන්න.

0: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සියතෙදාවෝ.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: මේ ජීවිතේ ගේම් එකක් බං.
4: එපා එපා මට විදි තියන්න එපා.
3: කොහෙන් බේරුණත් කර්මෙන් බේරෙන්න බෑ මහත්තයෝ.
5: ඇත්ත කියනවා කවුද මට නම කියනවා.
4: අල්ලේ මට විදි තියන්න එපා. මං කියන්න රොබීජේ මේ පාර සියත T20 එන්නේ. රොබීජේ
6: අහසට පොළවෙන් නගින්නේම එක තුමාරයයි.
1: සියත T20 සමගින් හෙට උදේ 10ට රොබීජේ.
7: සියත 2020
8: හෙට උදේ 8ට.
9: අදහුනා හොර. ඒනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
10: අනේ සර් බස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
9: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
10: ආ මේක නම් ඉතින් මේ පොස්ටරේ ගහපු ගමන් වැහිල යනවනේ සර්.
9: ඈ?
11: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ.
12: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
0: දැන්ම තරවගේ 9කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
13: සියත pocket money.
0: අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රජරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යාකරමින්
14: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතුල්පව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියත දම්රස දහර පෝදා වැඩසටහන් මාලාව
0: උතුම් පොසොන් පොහෝ දින උදෑසන 6 සිට සජීවව සියත TV තුලින්.

98.8 දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

சதகம் சேத බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීම

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේකවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

අසුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

හැම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

භාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දෙවයිනපුරා
1: වීකන් සියත.